0: 97.7 Lakhana Radio ITN.
1: උදේ 5:40 දැන් වෙලාව.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන හගිනින වෙලාව 2:05 විනාඩි 56යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory Mahapulavata Mahabalayak Dengu Maturuwage Eelanga Godura Wenna Epa Maturuwan Mardaneeta Aduma Kriyaatmaka Wanna Obawata Parisare Tu

0: ජීවිතය දිනන්නට positive vibes with charge.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් ප්‍රසිද්ධ මනෝවිද්‍යා මහාචාර්යවරයෙක් තමගේ දේශනාවට රතුපාට පැණි කොමඩු ගෙඩියක් අරගෙන ආවා. එතුමා එක කෑලිවලට කපල හැම ශිෂ්‍යෙක්ටම රස බලන්න දුන්නා. හැමෝම මේ පැණි කොමඩු ගෙඩිය ආසාවෙන් කන අතර එක ළමෙක් මූණ ඇඹුල් කරගෙන මෙහෙම කිව්වා. "සර් මේක හරිම පැණි රසයි තමයි. හැබැයි මේකට ගොඩක් තියෙනවා. හැම කටකටම ඇට අහුවෙනකොට කන්න තියෙන ආසාවම නැති වෙනවා" කියලා. මහාචාර්යවරයා ඒක අහලා හිනාවෙලා මුළු පන්තියටම ජීවිත කාලෙටම අමතක නොවන හරි අපූරු පාඩමක් කියලා දුන්නා. "පුතේ, ජීවිතය කියන්නේ හරියට මේ පැණි කොමඩු ගෙඩියක් වගේ. මේ කොමඩු ගෙඩියේ තියෙන පැණි රස මතය තමයි අපේ ජීවිතේ අපිට ලැබෙන සතුට, ආදරය, සල්ලි සහ ජයග්‍රහණ. ඒ වගේම මේකේ අස්සේ හැංගිලා තියෙන කළු පාට ඇට. ඒවා තමයි අපිට මූණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න, ලෙඩ රෝග, බාධා සහ බලාපොරොත්තු සුන්වීම. දැන් වාට තියෙන දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි සාමාන්‍ය මිනිස්සු හැසිරෙන විදිහට. කොමඩු කන ගමන් හැම තත්පරයකම කොමඩු ඇට ගැන විතරක් හිත හිත ඒකට බැන බැන මුළු දවසම අප්සෙට් කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය, ඥානවන්ත මිනිසුනම් කරන්නේ මේ කොමඩු ගෙඩිය ඇට ටික ලස්සනට අයින් කරලා ඒ පැණි රස මදය විතරක් උපරිමෙන්ම රස විඳින්න ක්‍රමයක් හොයාගන්න එක. හැබැයි මේක අමතක කරන්න එපා. ඇට නැති කොමඩු මේ ලෝකේ නැහැ. ප්‍රශ්න අඩුපාඩු කරදර නැති පර්ෆෙක්ට් ජීවිත මේ ලෝකේ කාටවත්ම නැහැ. ඔයා ඊර්ෂ්‍යා කරන හැමෝටම තමන්ටම කියලා ප්‍රශ්න තියෙනවා. ඒක නිසා ඔයා ඔයාගේ මුළු අවධානයම දෙන්නේ ජීවිතයේ තියෙන අඩුපාඩු සහ නැති දේවල් ගැන විතරක් හිතන්න නම්, ඔයාට ලැබිලා තියෙන සුන්දර දේවල් රස විඳින්න ඔයාගේ ජීවිතේ කවදාවත් වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒක නිසා ෆිල්ටර් කරන්න ඉගෙන ගන්න. බුද්ධිමතෙක් ප්‍රශ්නයක් ආවම කරන්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා අඬන එක නෙවෙයි. කොමඩු ඇට ටික තුඩෙන් විසිකරනවා වගේ ජීවිතේ ප්‍රශ්න සහ නෙගටිව් මිනිස්සුන්ව ලස්සනට අයින් කරලා තමන්ගේ සතුට රැකගන්න එක. සතුට කියලා කියන්නේ ප්‍රශ්න නැති ජීවිතයක් ලබන එකම නෙවෙයි. සතුට කියන්නේ ප්‍රශ්න බාධා මැද වුණත් තමන්ට ලැබිලා තියෙන වටිනා දේවල් දකින්න සහ ඒවා අගය කරන්න ඔයාට තියෙන හැකියාව. ඒක නිසා අද ඉඳන් ජීවිතේ දිහා බලලා ප්‍රශ්න කියන ඇට ගොඩක් තියෙනවා කියලා අඳන්න යන්න එපා. ඒ ප්‍රශ්න කියන ඇට ටික ලස්සනට පැත්තකින් තියලා ලැබිලා තියෙන ජීවිතේ පැණි රස උපරිමෙන් බෙදෙන්න මහන්සි වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.
0: Lakanda Radio ITN
3: Velau dehayai
4: Kaatak kalin pattara vistara samaga aluthuma thoraturu danaganna Unusumuna deshapalanaya Vidis Kreda thoraturu savistarana
2: Lakanda Morning is I
5: Den den ta Gatinat Den den ta den

0: අයිබෝවන් සුබෝදෑසනක්. අද ජූලි මාසේ පළවෙනිදා බදාදා දවස. තවත් ජයග්‍රහී අලුත් මාසයක්, අලුත් දවසක් මේ විදිහටයි ආරම්භ වෙන්නේ. අහලා තියනවාද මෙන්න මේ විදිහේ අපූරු කියමනක් තියෙනවා. අපි ජීවිතයේ සමහර අවස්ථාවල තාප්ප ඉදි කරන්නේ මිනිසුන්ව ඈත් කරලා තියන්න නෙවෙයි, ඒවා බිඳ දමන්නට තරම් වෙහෙසෙන්නේ කවුද කියලා බලන්න කියලා. ඇත්තටම කෙනෙක් ඔබට ආදරෙයි නම් අනිවාර්යෙන්ම මොන බාධකේ තිබුණත් ඔහු හෝ ඇයේ බාධකේ නොතකා ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔබ වෙනුවෙන් කාලය කැප කරනවා. අදත් අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බණ විසහ ලක්කන ප්‍රවෘත්තිංශයේ ගෙන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෙහිමයි සටහන් කරන්නේ. හිටපු ජනපති පුතෙක් වාහන ජාවාරමක පිට රටින් වාහන ගෙනත් රේගුවෙන් පන්නා විකුණලා. CIDN පොළොල් විමර්ශනය ගයන් කුමාර වීරසිංහයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු අතුල් පිටවල තොරතුරු වලට. හිටපු ජනාධිපති පුතෙක් වන රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සුකෝපභෝගී මෝටර රථ මෙරටට හොර රහසේ රැගෙන ආ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම ජාවාරම ක්‍රියාත්මක වී තිබෙන්නේ පසුගිය ආණ්ඩු කාලවල කියලා තමයි සඳහන් කරන්නේ. කන්ටේනර්වල සංගවා සංවිධානාත්මක ලෙස මෙරටට රැගෙන ආ වාහන කිහිපයක් ගැන තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. එම වාහනද පරිහරණය කරනු ඇතැයි පෙනී ගොස් ඇත්තේ දේශපාලනයට සම්බන්ධ අයගේ දරුවන් බවත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් කරුණු සොයා බලමින් සිටින බවත් තමයි අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ පුතා විසින් එසේ කන්ටේනර් වලින් පන්නා මෙරටට රැගෙන ආ වාහන මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේ සහයෙන් ලියාපදිංචි කර ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා කියලත් වැඩිදුර තොරතුරු සඳහන් වෙනවාද දිනමින පුවත්පතේ. අපේ අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයේ විත්තිකරු දිවි ඇතිතෙක් හිරේට. අනුරාධපුර මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. AJA අබේනායක සහ රංග චතු වල දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. මේ සම්බන්ධයෙන් 2008 වසරේ අනුරාධපුරයේදී උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායකව සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා සහ ඔහුගේ බිරිඳ මෙන්ම තවත් පිරිසක් මරාගෙන මැරෙන බෝම ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් වරදකර වූ විත්තිකරුට අනුරාධපුර මහාධිකරණයේ පැන වූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා කියලා අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ වසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 54,000 ඉක්මවා ගොස් තිබෙනවා. වර්ෂාධික කාල ගුණයත් සමග ඩෙංගු රෝගය අධිවසංගතයක් ලෙස පැතිර යාමේ අවදානමක් මතු වුණා. ඩෙංගු වෛරසයේ දෙවැනි ප්‍රභේදය සීග්‍රේන් පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා. රෝගීන්ගෙන් 75%කට ආසාදනය වී ඇත්තේ එම වෛරසය බවයි ජාතික ඩෙංගු මර්ධනයකගේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
1: ඩෙංගු මර්ධන ඒකකයට ඩෙංගු රෝගීන් 54,189ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 31ක්. පළාත් වශයෙන් ගත්තොත් බස්නාහිර, දකුණු පළාත, සබරගමු පළාත් තමයි වැඩිම පළාත් වශයෙන් වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් අධිඅවදානම් දිස්ත්‍රික්ක විදියට කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, නුවර, ගාල්ල, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව සහ පුත්තලම් කියන දිස්ත්‍රික්ක අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඒවායේ විශේෂ ඩෙංගු මර්ධන කටයුතු සිදු කිරීමින් පවතිනවා. සතියකට දැනට රෝගීන් 5,200ක් පමණ වාර්තා වෙලා තියෙනවා 25 සතියේ, මේ යන 26 වෙනි සතියේ. ඉතින් මේක තවදුරටත් වැඩි වුණොත් රෝහල්වල ධාරිතාව වැඩි වෙලා මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඉතින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පරිසරය පිරිසිදු කරගත්තොත් තමයි අපිට මේ රෝගය අඩු කරගන්න පුළුවන් වෙන්නේ.
0: ඩෙංගු රෝග ලක්ෂණ මතුවුවහොත් ක්ෂණික ඖෂධ ලබා ගැනීමකින් තොරව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.
2: ඉක්මනින් අවශ්‍ය වෙලාවට වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් මේ නිසා ඇතිවන සංකූලතාවයන් ඇති වුණත් ඒවායින් ඇතිවන හානිය සහ බරපතල වීම අපිට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. උනට පැරසිටමෝල් ඇර වෙනත් ඖෂධ නොගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඩයික්ලොෆෙනෙක්, ඉබුප්‍රොෆේන්, මෙෆෙනමික් ඇසිඩ් වැනි ඖෂධ, ඒ වගේම ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ නොගැනීම වැදගත් වෙනවා. මොකද තාමත් අපි දකිනවා සමහර අවස්ථාවලදී විවිධ හේතුන් නිසා එක්ක වෛද්‍යවරුන් කියලා කියාගන්න අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා. මොකද මේ ස්ටීරොයිඩ් වල විශේෂයෙන් ප්‍රෙඩ්නිසලෝන්, ඩෙක්සමෙතසෝන් කියන ඖෂධවල තියෙන එක ලක්ෂණයක් තමයි මේක දුන්නහම දවසක් විතර දෙකක් යනකම් ඇඟට හොඳයි. ඉතින් ලෙඩා හිතනවා මේක දැන් හොඳයි ඔක්කොම කියලා. සමහරවිට උනත් බහිනවා. ඉතින් මේක නිසා ලෙඩා මේ ගැන රෝගියා මේ ගැන තියෙන සැලකිල්ල තියෙන අවධානම ගැන හිතන එක අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකයි. මොකද රෝගීන් එන්නේ එතකොට ඇතිවන සංකූලතාවයන් එක්ක තමයි රෝහල්ගත වෙන්නේ.
0: මේ අතර ඩෙංගු රෝග මර්ධනය සඳහා ස්ථිර විසඳුමක් ලෙස වොල්බෙජියා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 800ක් වෙන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
3: මේ වන විට දැන් අපි සති කීපයක් තිස්සේම සෞඛ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, මහජනතාව, අධ්‍යාපන අමාත්‍යාංශය මේ ආදී ආයතන ගණනාවක් ඒකාබද්ධ කරගෙන අවස්ථා කීපයකම ඩෙංගු මර්ධන ජාතික වටසටහන දියත් කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට බොහෝ දිස්ත්‍රික්කවල ඇත්තටම උඩට ගියපු වක්‍රය පහත් වෙන පටන් අරගෙන තිබෙනවා. මේක අතරින් නරකයි. නොඉදිරි දින කීපයේදී තවත් මේ ඩෙංගු මදුරන් බෝවෙන ස්ථාන විනාශ කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙල දියත් කරන්නට ඒකට සමහර තැන්වල නඩු පවරනවා, අවවාද කරනවා, මේ සියලු දේවල් කරනවා. මොකද ජනතාවගේ අපි ඉල්ලන්නේ ඒකට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙන කියන එක. ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරන්තර පසුබිමක් තියෙනවා. සිරසාර විසඳුමක් හැටියට වොල්බෙච්චියා ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වෙලා අවුරුදු එකහමාරක් ඇතුළත රුපියල් මිලියන 800ක් ඒ වෙනුවෙන් අපි යොදවන බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව 50%ක දරනවා. තවත් ව්‍යාපෘති කීපයකුත් එනවා සිරසාරව මේ ඩෙංගු ප්‍රශ්න උත්තරයක් හොයාගන්න.
4: ඩෙංගු මතුරු වාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
0: අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් සහ ලක්කඬ වගකිව යුතු මාධ්‍යාලයක් විදිහට මේ අවස්ථාවේදී රට තුල පවතින ඩෙංගු ඔදොර වළක්වා ගැනීමට ඔබට දායක වීමේ හැකියාව තියෙන ඔබේ නිවස අවට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතිනවා නම් සුද්ධ පවිත්‍ර කරගන්න ඔබේ ජීවිතය වගේම අනිකුත් අයගේ ජීවිතයත් වටපිටාවේ ඉන්න අයගේ ජීවිතයත් එමගින් ඔබට සුරක්ෂිත කිරීමේ හැකියාව තියෙන ඩෙංගු රෝගය තුරන් කර ගැනීමට දායක වෙන්නේ කියලා අපි රටට වග කියන රේඩියෝ විදිහට ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේදී. එතකම අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත් රද සඳහන් කළ තිනවා ගල්අඟුරු කොමිසම හිටපු බලශක්ති ඇමතිගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි. සුජිත් හේවාජුලිගේ වාර්තාව අරගෙන එන්නේ ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කොමාර ජයකුඩි මහතාගෙන් ඊයේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා කියලායි අද ලංකාදීප පුවත්පත් සඳහන් කරන්නේ. ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුව ඔහු එම කොමිසම හමුවේ ඊයේ පෙනී සිටියා.

0: නිදා ඉල්ලා අස්වනා ඔහු එම අමාත ධූරයට පත්කෙරුණේ 2024 වර්ෂයේ නොවැම්බර් මාසේ 18 වෙනිදා. කෙසේ වෙතත් කුමාර ජයකුඩි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තවදුරටත් කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ. මේ අතර ගල්නඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම හිටපු ඇමතිවරුන් තවත් කිහිප දෙනෙකුගේද ඉදිරියේදී ප්‍රශ්න කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න කිරීමට නියමිතයි කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. Lanka sustaining reforms despite Middle East war crisis, IMF said. Presidencies remain fully committed to implementing IMF program, hails prompt action towards building resilience, debt restructuring nearing completion. Let's see more details about it in Sinhala. Pratilabh ikmanin janatavata atkaradim aramunai. ජනපති IMF පිරිස හමු වේ කියයි අද ඩේලි නිවුස් පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනකොට දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් දීර්ඝව විස්තර සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු වැඩි දුර තොරතුරු වලට. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් කරලා තින් ප්‍රතිලාභ ඉක්මනින් ජනතාවට අත්කර දීම තමයි රජයේ අරමුණ කියලයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ. ජාත්‍යන්තර මූල අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සොනාලි ජේයින් චන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් නියුත් IMF නියෝජිත පිරිසක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා. එෙහිදී ආර්ථික ප්‍රතිසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජය ලබාගෙන ඇති ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව එම නියෝජිත පිරිසේ පැසසුමට ලක්වුණා කියලයි සඳහන් වෙන්නේ. ජූනි 24 සිට 30 වෙනිදා දක්වා කාලයේදී IMF නියෝජිත පිරිස කොළඹ සිදුකළ සංචාරයේ නිමාව සනිටුහන් කරමින් මෙම හමුව පැවැත්වුණු බවත් සඳහන් කරලා තියෙනවා. ඔවුන්ගේ මෙම සංචාරය අතරතුර මෑත කාලිනව සිදු වූ සාර්ව ආර්ථික වර්ධනයක් සහ විස්තීර්ණ අරමුදලේ පහසුකම් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනයට ලක්ුණා කියලත් වැඩිදුර තොරතුරු විදිහට අද සඳහන් කරලා තිනවා දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන්. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක FM 93.5 FM 93.7. වෙලාව 2:13.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලකන්ඩ රේඩියෝ ITN

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ලක්කඩ සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

වෙලාව දෙහයයි විනාඩි 19 වෙන වෙතත් ලක්හන මෝනින් නිවුස් සැලට් සමගින් අපි සූදානම් දින මින පුවත්පතට අවධානය යොමු කරන්න. ඩීසල් මිල අඩු කර ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් කළා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති කියනවා කියලා අද දින මින පුවත්පතේ සඳහන. එතෙකම අද සඳහන් කරලා තියෙනවා බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය ගන්නේ කැබිනට්ටුවයි. සුභාෂිනී සේනානායක සහ නිමල් රාජපක්ෂ මේ ප්‍රවෘත්ති දෙකම සම්බන්ධයෙන් අද දින මිනට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු. Scheduled bus fare revision submitted to Cabinet. For the more detail, the National Transport Commission said the proposal regarding the revision of SLTB and private bus fares has been submitted to the Cabinet of Ministers. Bus gastu sanshodhane gane thirne gane cabinet to bavai ada dinamina puat pate satahan api avadahane yomu karamu torotru walata bus gastu sanshodhanayak siduwanne dai thirneyak ganu labanne cabinet mandalaya bawa jathika gamana gamana commission sabhava sandahan karanawa Sri Langama saha paudgalika bus gastu sanshodhane kirima sambandhen cabinet mandalayata idiripat kara athe jathika pravahana commission sabhave adhyaksha general නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කරන්නේ මේ බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ජූලි මාසයට අදාළව රජය විසින් සිදු කිරීමට නියමිත නිල ඉන්ධන ගාස්තු සංශෝධනයද මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. එම සියලු කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. Lanka Private Bus Owners Association threatens legal action to OPT out of national policy of bus fares. Fuel price drops shatters hopes of a 20% increase. For the more details, the Sri Lanka Private Bus Owners Association yesterday threatened to take legal action to opt out of the national policy on bus fares. LPBOA President Gamanu Vijayaratna told media yesterday that the government has committed an act of deception against private bus owners by reducing diesel prices just as the annual bus fare revision was scheduled to take effect from today. මේ සම්බන්ධයෙන් අද දින මින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඩීසල් මිල අඩු කර ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් කළා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්නයි මෙහෙම කියන්නේ. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී ඩීසල් මිල අඩු කරමින් ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් සිදු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා. බස් ගාස්තු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි 1 වෙනිදා සිට 20%ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කළද දැන්නේ 15%කින් හෝ 17%කින් අඩුවනු ඇති බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ. මෙලෙස කටයුතු සිදුවන්නේ නම් ඉදිරියේදී බස් ගාස්තු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියට අනුව ප්‍රමාණවත් ගාස්තු වැඩිවීමක් නොලැබුණොත් අධිකරණ ක්‍රියාමාර්ග හරහා ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වීමට කටයුතු කරන බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ කියලා දින මින පුවත්පත අද තොරතුරු සටහන් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ෂර්මිලා පෙරේරාට 1,10,000 ඇප අද පාරින්දයා ගුණදාස් සහ රොෂෙල් ප්‍රනාන්දු දිනමිනට තොරතුරු අරගෙන එනකොට මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අදිවෙනි පුවත්පතේ සටහන් වෙන්නේ අල්ලස් කොමිසමේ නැල්ලෝ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ෂර්මිලාට ඇප රටින් පිටවීම තහනම් කියලා තමයි අද දිවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. Former NLB chairperson arrested over HR policy violations and bailed. For the more detail, the Commission to Investigate Allegations of Bribery and Corruption has arrested former National Lotteries Board chairperson Sharmila Perera over allegations of corruption yesterday. Let's see more details about it in Sinhala. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරනවා දින මින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු. දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් වෙන්නේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය 1,10,000 ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සංගීස් බෝධරග මහතා විසින් ඊයේ නියෝග කළා. ඇයට විදේශ ගමන් තහනමක්ද පැන වූ මහේස්ත්‍රාත්වරයා ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවයි නියෝග කළේ. ඇය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය විදිහට කටයුතු කරනවා කියලත් සඳහන් වෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටි සමයේ දූෂණය නැමැති වරද සිදු කිරීමට තමයි ඇයට චෝදනා එල්ල වී තිබෙන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය වෙත අනුමත ක්‍රමවේදයන්ට පරිබාහිරව එහි අනුමත කාර්ය මණ්ඩලයේ නොමැති තනතුරකට පුරප්පාඩු නොමැතිව නිලධාරීන් තිදෙනෙකු කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබා දී එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කිරීම සහ මෙම අයවලුන් මගින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබා නොගෙන කී තැනැත්තන් වෙත වැටුප් සහ දීමනා ගෙවීමට සැලැස්වීම තුළින් ඇය දූෂණය නැමැති වරද සිදු කර ඇති බව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම සඳහන් කළා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ අද දිනමෙන පුවත්පතේ සම්බන්ධයෙන්. රැඳී සිටින්න තවත් බොහොමයක් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එනවා. FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. වෙලා උදේ 6:25.

0: වෙලාවදේ 6යි විනාඩි 28යි ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සලට් සමගින් ලබන මාස 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ජාතික බදු සතියක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. බදු ගෙවන්නන් හඹායාම වෙනුවට ඔවුන් ස්වේච්ඡාවෙන් බදු ගෙවන්නන් බවට පත් කිරීම මූලික අරමුණක් බවයි සඳහන් වෙන්නේ. ජාතික බදු සතිය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
1: ජාතික බදු ශක්ති නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඇත්තටම මේ ජාතික බදු ශක්ති බදු සතිය 2026 ජූලි මාස 6 වෙනිදා සිට 2026 ජූලි මාස 10 වෙනිදා දක්වා මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. ජාතික බදු සතියට අදාළ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මාස 6 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා. මේ වැඩසටහනේ මූලික අරමුණ බවට පරිවර්තත් වෙන්නේ බදුකරණ සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්පය ධනාත්මක ආකල්පයක් දක්වා පරිවර්තනය කිරීම තුළින් ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම සඳහා මූලික අරමුණ ඇතුවයි අපි මේ බදු සතිය ක්‍රියාත්මක කරන්නේ.
0: ගිය මාසයේ උද්ධමනයේ 6.8ට නැගී අද දිවයින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ශාම්නුවන් ගණේවත්ත දෙවෙන්ටගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුගණනය කළ ජූනි මාසයේ උද්ධමනයේ 6.8ක් දක්වා වැඩි වී ඇති බවයි සඳහන් වෙන්නේ. 2026 වර්ෂයේ මැයි මාසයේදී 5.5ක් ලෙසයි වාර්තාවේ තිබුණේ. විදිහටයි අද දින මෙනු පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිනමින පුවත්පතටයි අවධානය අද රක්ෂණ ශ්‍රේයන්තගෙන එන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. කාංචන බානගොඩ අඩ්මිරාල් ධූරයට නව නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව උන් දෙදෙනාගේ ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා. දිනමින පුවත්පතේ අපි අවධානය යොමු කරමු. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් කාංචන බානගොඩ මහතා අඩ්මිරාල් ධූරයට උසස් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දේසානායක මහතා විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා වශයෙන් 2024 වර්ෂයේ දෙසැම්බර් මාස 31 වැනි දින ඔහු රාජකාරී ආරම්භ කළා. වයිස් අඩ්මිරාල් කාංචන බානගොඩ අඩ්මිරාල් නිරයට උසස් කිරීමෙන් පසු නාවික හමුදා සම්ප්‍රදාය අනුකූලව නාවික හමුදාපතිවරයා විස වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් උත්මාචාර පිරිනැමීම ඊයේ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණා. අඩ්මිරාල් කාංචන බානගොඩ මහතා අද විශ්‍රාම යාමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. නව නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රිය අඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වයිස් අඩ්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නව නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබෙනවා කියලායි අද තොරතුරු සටහන් වෙන්නේ. දිනමින පුවත්පතේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපත් සමගින් සේවකයාට පහර දුන්නාට ඇල්ලූ මිස්ටර් කොත්තුට ඇප වැරද්දක් වුණා සමාවෙන්න අලුත් කොත්තුවක් අරන් ආයෙනවා මිස්ටර් කොත්තු කියයි අද දින මෙනු පුවත්පත සහ සේලම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිනවා. මේ විරාමයෙන් අනතුරු අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත රැඟෙදෙන්න බලාපොරොත්තු වන රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාවද 6:32.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව 6:33 අපි සූදානම්. මේ දවස්සේ දේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් වඳින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ ජූනි මාසේ 30 වෙනිදා අඟහරුවාදා දවස මහජන සම්පත 6234 වන ජයග්‍රහණ දිනුම් වරය ඒ දවසේ ක්‍රියාත්මක වුණේ. ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙන ජයග්‍රහයි අංක 3, 5, 7, 8, නැවතත් 8 සහ අවසානයේට 2. ගොවිසෙත 4476 වන ජයග්‍රහණ දිනුම් වරය ඒ දවසේ ක්‍රියාත්මක වුණේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහි අංක 50, 51, 63 සහ අවසානයේට 64. මෙගාපව 2582 වන ජයග්‍රහ දිනුම් වරේ දාසේදී ක්‍රියාත්මක වුණා F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි සුපිරි අංකයේ අංක 12 වෙනකොට අනිකුත් ජයග්‍රහි අංක සටහන් වෙනවා. අංක 4 අංක 25 අංක 29 සහ අවසානයේට අංක 50. ධන නිධානය 2264 වන ජයග්‍රහ දිනුම් වරේ දාසේදී ක්‍රියාත්මකුනේ E ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක අංක 21 අංක 39 අංක 47 සහ අවසානයේට අංක 65. හඳහන 1543 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක ක්‍රියාත්මකව අරගෙන බලන්න ඔබ මිලදී ගත්ත හඳහන් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ ජයග්‍රහයි ලග්න සංකේතයේ විදිහට කටක ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහයි අංක අංක 16 අංක 17 අංක 19 සහ අවසානයේට අංක 30. අද සම්පත 809 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක ක්‍රියාත්මකුනේ Z ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක අංක 7 අංක 8 නැවතත් අංක 8 සහ අවසානයේට අංක 2. NLB ජය 502 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක ක්‍රියාත්මකුනේ E ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක අංක 2 අංක 7 අංක 5 සහ නැවතත් අංක 2. සුබ දවසක්. 350 වන ජයග්‍රහයි දිනුම් වාරයේ මිතුන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහයි අංක අංක 1 අංක 47 සහ අවසානයේට අංක 66. දෙකම සුබ දවසක්. 350 වන ජයග්‍රහයි දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය 7806 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:35.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

ලෞදෙහයයි විනාඩි 41යි අපි සූදානම් දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. විරාමයේ ප්‍රථම අපි සඳහන් කරා මිස්ටර් කොත්තු මේ සිදුවීම සම්බන්ධයෙන් සේවකයාට පහර දුන්නාට ඇල්ලූ මිස්ටර් කොත්තුට ඇප වැරද්දක් වුණා සමාවෙන්න අලුත් කොත්තුවක් අරන් ආයෙත් එනවා මිස්ටර් කොත්තු කියයි කියලා අද දිනමින් පුවත්පත සඳහන් කරන්නේ. මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන මිස්ටර් කොත්තු ආයතනයේ හිමිකරු විරාජ් වික්‍රමනායක සිනේතිඥවරුන් මගින් මහරගම් පොලිසියට බාර වීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ අතලංගුවටගෙන තිබෙනවා. ඒ ඔහු සිය සේවකයෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් පහරදීම සිදු වී තිබෙන්නේ සති කිහිපයකට පෙර බවත් ඒ ගැන සේවකයා විසින් මහරගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත්තේ පසුගිය 27 වනදා බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. ආයතනයේ අයිතිකරු විසින් තමන්ට පළමුව කුඩයක් අතටගෙන එයින් දමා ගසා පහර දුන් බවත් එම සේවකයා පවසා තිබෙනවා. තමා ගැසූ කුඩේ විසිවී ඇවිත් මාගේ පපු ප්‍රදේශයේ වැදුණු බවත් ඉන් අනතුරුව හිසට සහ කම්මුලට කිහිප වතාවක් පහර දුන් බවත් තමයි ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කළ තිබෙන්නේ. තමාගේ වැටුපෙන් සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් අය කළද එම මුදල් අර්ථසාධක අරමුදලට බැර කර නොමැති බවත් ඔහු පැමිණිල්ල කර තිබෙනවා කියලා සඳහන් වෙනවා. එම පහර දීම සිදුවන අයුරු මහරගම් පිහිටි ආයතනයේ ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබී තිබෙනවා. එම දර්ශන සමාජ මාධ්‍ය තුල පසුගිය දිනවල සංසරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කරනවා කියලා තමයි මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පත. එතකම අද සඳහන් වෙන මල් කැඩීමට තෙප්පමකින් ගිය වනාතවිල්ලුවේ ළමයි 4 දෙනෙක් දියේ ගෙලී මරුට දිවයින පුවත්පතයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිනමින පුවත්පතෙත් මේ සම්බන්ධයෙන් අද සටහන් කළ තිනෝ ඒ සම්බන්ධයෙන් තොරතුරු. පාසල් බැතිගේ ප්‍රසංගයට මල් කඩන්න ගිය සිසුන් 4ක් තෙප්පම පෙරළීමේ ඇති. අද හිරන් ප්‍රියංකරයි වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතට. ඩෙල් නිවුස් පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු. 4 students die from canny capsize in Vanathavillu. For the moon detail, 4 students out of a group of 5 who went by canoe to pick flower in Mangalapura, Vanathavillu area of Bandar Nayakapura in the Vanathavillu Police Division have died from drowning. අද මේ සම්බන්ධයෙන් සේලෝම් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන අපි අවධානය යොමු කරමු. දිනමින පුවත්පත ඇතුල් පිටුවලට අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. සේලෝම් පුවත්පත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. වනාතවෙල්ලෝ මංගලපුර විල්ලුවේ නෙළුම් මල් කැඩීමට ගිය සිසුන් 5 දෙනෙක් අතරින් සිව් දෙනෙක් ගමන් කළ තෙප්පම පෙරළී යෑමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා. මෙලෙසින් මරණයට පත් වී තිබෙන්නේ වනාතවෙල්ලුව බණ්ඩාරනායකපුර ජාතික පාසලේ 11 ඩී ශ්‍රේණිය අධ්‍යාපනය ලැබමින් සිටි සිසුන් සිව් දෙනෙක් බවයි වනාතවිල්ලුව පොලිසිය සඳහන් කරන්නේ. මෙම සිසුන් 2026 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට වෙනින් සිටීමට නියමිතව සිටියා. පාසලේ අද පැවැත්වෙන පොසොන් බැති ගීප සංගය සඳහා නෙළුම් මල් කැඩීමට එම සිසුන් විල්ලුවට ගොස් ඇති බවයි විමර්ශනවලින් නානාවරණය වී තිබෙන්නේ කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අතීතයේ ඍජු අධිරාජ්‍යවාදය පෙරදූ විදියට අද වක්‍ර අධිරාජ්‍යවාදය පරදවමු. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඇතුල් පිටුවලයි වාර්තාව සටහන් වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමයි මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. අද කොහොමද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. අද සඳහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව. එකට එක්ව එදා ඍජු අධිරාජ්‍යවාදය පරාජය කළාසේ අද රටට බලපෑම් කරන වක්‍ර අධිරාජ්‍යවාදයත් පරාජය කළ යුතුයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා සිතුල්පව්ව මගුල් මහා විහාරයේ ආලෝක පූජාවට එක් වෙමින් ඉපැරණි රජ සමයේ රටේ ආරක්ෂාව ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රජවරුන් සහ මාත්‍යවරුන් සුවිශේෂී සේවාවක් ඉටු කළ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදියට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. පිල්ලයන් යලි රිමාන්ඩ් ඒජේ අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා දිවයින පුවත්පතේ. නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදු වූ ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව අතඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙහි චන්ද්‍රකාන්ත නිවත් පිල්ලයන් ජූලි 13 වෙනිදා දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකල්පු අධිකරණයේ නියෝග කළා. 2008 වසරේදී සිදු වූ මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳව කරුණු පසුගිය 15 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කරනු ලැබුවා කියලායි සඳහන් වෙන්නේ. එෙහිදී මඩකල්පු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ නඩුව කැඳවන ඊළඟ අවස්ථාවේ මෙම සිවනේසු තුරේ චන්ද්‍රකාන්තෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එයන් ඔහු ඊයේ පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කර සිටියා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. මේ තමයි දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත්වල සටහන් වෙලා තිබුණේ. මේ විරාමයෙන් අනුතුරු අපි ඔබ වෙත විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් ගෙනෙන බලාපොරොත්තු වෙන රැඳී සිටින ලක්කන මෝර්නින් න්ියුස් ලයිට් එක FM 93.5 FM 93.7.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Lakhana Morning News alert hagdin welaw 10 vinadi 51.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වෙලාව 2:52 අපි සෝදානම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. අදත් විදෙස් තොරතුරු පිළිබඳව සාකච්ඡා කරන්න අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා ලක්හඬ ප්‍රතිංශ සහකාර කළමනාකරු විදේශපත් විශ්ලේෂක චන්දන මාරසිංහ අයබෝවන්.
1: අයබෝවන් මේකලා.
0: චන්ද මහත්මයා, දැන් මේ සංක්‍රමණික දෙමාපියන්ගේ ළමයින් පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් කතා කරනවා මේ දවස්වල. කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ?
1: ඔව්, ඇත්තටම අවුරුදු 150ක් පැරණි ප්‍රතිපත්තියක් වෙනස් කරන ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කළා. මේ ප්‍රතිපත්ති වෙනස් කිරීම උත්සාහය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. දැන් ලේඛනගත නොකළ සංක්‍රමණිකව කියන්නේ අනවසර සංක්‍රමණිකයන් වගේම තාවකාලිකව පැමිණෙන්නන්ගේ දරුවන් ඇමරිකාවේ අධිකරණ බලයට යටත් නැහැ. ඒ වගේම ඔවුන්ගේ දරුවන්ගේ ජන්ම අයිතිය පුරවැසි භාවයට සුසුකමක් වෙන්නේ නැහැ කියලා තමයි ට්‍රම්ප් සඳහන් කළේ. ඔහු විධායක නියෝගයකට අත්සන් කළා. ඒ කියන්නේ ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ හෝ තාවකාලිකව පැමිණෙන අයගේ ළමුන්ට ඇමරිකාව තුළ උපත ලබන ළමුන්ට ඇමරිකාවේ පුරවැසි භාවයක් අයිති නැහැ. ඒ තමයි ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයට අත්සන් කළේ. ඔහුගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවල එක තීන්දුවක් විදිහට තමයි වැඩසටහනක් විදිහට තමයි ක්‍රියාත්මක වුණේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ ඇමරිකාවේ උපත ලබන දරුවන්ට. ඒ කියන්නේ දෙමාපියන් කවුරුවත් තාවකාලිකව ආවත් ඇමරිකාවේ උපත ලබනවා නම් ඒ දරුවෝ ඔවුන් යුක්ත ව්‍යවස්ථාපිත අයිතියක් තියෙනවා පුරවැසියෙක් බවට පත්වීමට කියලා. ඒ නිසා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 9 දිනකුගෙන් 6 දිනක්ම ඉදින්දුව ප්‍රකාශයට පත් කළා. එතකොට ඒ වගේ දරුවන්ට ඇමරිකාවේ පුරවැසි භාවයේ හිමි වෙනවා කියන කාරණේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේ. හැබැයි මේ තීන්දුවෙන් පස්සේ ජනාධිපතිවරයා කිව්වා ඔහුගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් අඛණ්ඩව සටන් කරනවා කියලා. දැන් 1868 ඉඳලා ඇමරිකාවේ උපදින අයට පුරවැසි භාවයේ හම්බ වෙනවා. ඊට පස්සේ අමුතුකම ව්‍යවස්ථාවේ 14 වෙනි සංශෝධනයේ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතම් තීන්දුවෙන් මේ විදිහට ඇමරිකාවේ උපත ලබන දරුවන්ට රට පුරවැසිභාවය ලබා දීලා තියෙනවා. මේ ලබා දීලා තියෙන මේ තීන්දුව සහ මේ ප්‍රතිපත්ති තමයි ජනාධිපති රෙනස් ගන්නට පටන් ගත්තේ. මොකද උදාමත් බරපතල විදිහට සංක්‍රමික නීති සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළා තියෙනවා. කොහොම වෙතත් මේ තීන්දුවට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පරිපාලනය වගේම ඔහුගේ හිතවත් අය විරෝධය පළ කරලා තියෙනවා. හැබැයි විපක්ෂ කණ්ඩායම් වගේම සිවිල් සංවිධාන මේ තීන්දුවට ප්‍රසාදය පළ කරලා තියෙනවා. කොහොම වෙතත් මේක එක්තරා ආකාරයක ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්ති වලට යම් ආකාරයක බලපෑමක් බවට පත්වෙවි කියලා තමයි විචාරකයන් කියන්නේ.
0: මෙම තමයි අද දවසේ දේවිදේශ තොරතුරු විදිහට සඳහන් වෙන බෙහෙවින් ස්තුතියි ඔබට. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු මොනවද කියලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ්අප්.
0: යෝන් පිලේ ඉන්දිය සංචාරය මනුදි නැවතත් ලකුණු අතරට. දමෙන්ද විජේසූරිය වාර්තාව අරගෙන එන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුඩුචේරි නුවරදී පැවති යෝන් එක් දින තරගයේදී නැවතත් ලකුණු අතරට පැමිණීමෙන් සිටින මනුදි නායකකාර ශ්‍රී ලංකා යෝන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 47ක් ලබා ගත්තා කියලා සඳහන් වෙන්නේ. එසේ වුවත් ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට තරම් බෑගේ ප්‍රතිහරමේ ප්‍රමාණවත් නොවුනා කියලා සඳහන් කළා තියෙනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා යෝන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරදවා ලකුණු 120ක දැවැන්ත ජයගත් කර ගැනීමට ඉන්දිය යෝන් කාන්තා කණ්ඩායම සමත් වුණා. තරග තුනකින් සමන්විත යෝන් එක් දින තරගාවලියේ පළමු තරගයේමයි ඉන්දිය යෝන් පන්දු යවන්නියන්ට තරමක් හෝ අභියෝගයක් වූයේ නම් මනුදි නායක කර පමණයි. ශ්‍රී ලංකා යෝන් කාන්තා කණ්ඩායමේ හිටපු නායකව වූ මනුදි කිසියම් කලක් කලකිරීමක් හේතුවෙන් ක්‍රිකට් මෙන්ම ශ්‍රී ලංකාවත් අතහැර දමා ඔස්ට්‍රේලියාව බලා යාමට සූදානම්ව සිටියා. තවමත් 18 හැවිරිදි පාසල් ක්‍රීඩිකාවක් වන නමුත් මනුදි එක් දින අන්තර්ජාතික තරඟ තුනකදීත් 2020 අන්තර්ජාතික තරඟ තුනකදීත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. අපේ අවධානය යොමු කරමු දිනමින පුවත්පත රට සඳහන් කළ තියෙනවා චමරේ පියවර දෙකක් ඉහළට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම කාන්තා 2020 ශ්‍රේණිගත කිරීමවලදී පිටිකාරණියන් අතර පියවර දෙකක් ඉදිරියට යෑමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා කියලා අද සඳහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු පත්‍රවල කාටුන්ස් වලට. අද කොහොමද සඳහන් වෙන්නේ කියලා බලන්න.
2: කාටුන්ස්
0: අංජනගේ කාටුනේ දිනමින පුවත්පතේ අද මෙහෙම සඳහන් කළා තියෙනවා. ආණ්ඩුව අපිව රැවට්ටුවා බං. ඒ කොහොමද? තෙල් මිල දැම්ම අඩු කරන්නේ නැහැ කියලා. කියල සමයි දිනමින පුවත්පත සඳහන් කරන්නේ. ලංකාදිප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් අද මෙහෙම කියනවා. අපේ රටෙන් බිහිවුණ නිදහසේ පියා බද්දුන් පියා දැන් ඉන්නවා හාල් දුන් පියා කියලා තද සඳහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පති පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. අවධානය යොමු කරමු දින මින පුවත්පතට දිවයින පුවත්පතට. දිවයින පුවත්පත අද කාටුන් සඳහන් කරලා තියෙනවා. ඇතුල් පිටුවල ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් වනාලි ප්‍රශ්නට බලධාරීන් හරි විසඳුමක් දෙන්නේ නැහැ කියලා වගාකරුව දුක් අඳුනා නගනවා. ඇයි නාමල්ලැමෙතිට කිව්වනම් ටක් ගාලා විසඳලා දෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. එතකම අපි අද ලක්කන මෝනින් නිවුස් රට නිමා කරන්න තෝරගන්නවා ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. වසන්ත සමරසිංහ කියනවා ආණ්ඩු කරන්න ඒගොල්ලන්ට දුන්නේ මැජික් පොල්ලක් නෙවෙයිලු. පුරවැසියනම් කියන්නේ පොරොන්දු දීලා ජනතාවට තිබ්බේ ගැට පොල්ලක් කියලාලු කියලයි අද සඳහන් කරන්නේ. ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පත. අපි අදට ලක්කන මෝනින් නිවුස් ඇලට් මේ විදිහට නිමා කරන හෙට උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝනින් නිවුස් ඇලට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අනසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
6: Good morning සුබදාසනක අද ජූලි මාසයේ පළවෙනිදා ඉතින් ජූලි I love you කියලා නම කියන්න තියෙන්නේ මොකද මේ මාසේ කියන්නේ අපි අලුත් මාසය පටන් ගන්නකොට අපිට තියෙනවා පොසිටිව් වයිබ් එක කියන්නේ අපි කියන්නේ ධනාත්මක විදියට හිතලා නේද මේ මාසේ අපි ගොඩක් ආදරෙන් අපි වැඩ කටයුතු ටික කරගෙන අපි ආදරණීයන් එක්ක තියෙන හොඳ හිත තව ටිකක් වැඩි කරගෙන ඉතාම සාමකාමී මාසයක් ගත කරන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අලුත් මාසයක් කියලා කියන 7 වෙනි මාසෙටත් ඇවිල්ලා ඉතින් ඔයාලට තව මොනවද මේ අවුරුද්දේ ටිකක් අපි කියන්නේ මේ ඉලක්ක වලින් සාර්ථක වෙන්න බැරි වෙලා තියෙන ළඟා වෙන්න බැරි වෙලා තියෙන. ඒ ටික කරන්න එහෙනම් අද ඉඳන් පටන් ගන්න ගමන සුබ වෙන්න කියන ප්‍රාර්ථනාව තමයි මේ උදේ පාන්දර මම ඔයාලට කරන්නේ. හරි. මේ අලුත් මාසේ අලුත් දවසක පළවෙනිදා දවසේ මම ඔයාට මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. සමහර තැන්වල අපිට කියනවා නේද ඔයා ටිකක් වැටියක් ගලක් වගේ. ඔය ගලක් වගේ මිනිස්සෙක්. ඔයාට හිතක් බපුවක් නැති මිනිස්සෙක්. මේ එහෙම වෙන්න එපා. ටිකක් වතුර වගේ වෙන්න. අර එහෙම කියන්නේ අර වතුර අර භාජනයේ හැඩය ගන්නවා වගේ සමහර අය අපිට යෝජනා කරනවා අන්න එහෙම කෙනෙක් වෙන්න කියලා. ඒ කියන්නේ ඒ අදාළ තැනට නේද? මේ අනුගත වෙන්න කියනවා වගේ එකක්. හැබැයි මම අද දවසේ ඔබට යෝජනා කරනවා ඔබ යම් යම් කාල සීමාවල ඔබ එහෙම වුණානේ මලක් වගේ වුණා. ගඟක් වගේ වුණා. වතුර වගේ වුණා. ඊට පස්සේ ඔයගේ ගොඩාක් ඒවා වුණා ඉතින් දැන් ගලක් වගේ වෙලා ඔහොම ඇවිල්ලා ඔබට අද මං යෝජනා කරන්නේ ඔබ ලුණු වගේ වෙන්න කියලා. ලුණු. ලුණු වගේ වෙන්න. ඇයි ලුණු වගේ වෙන්න කියලා කිව්වේ? ඔබව අවශ්‍ය පමණට විතරයි එතකොට මිනිස්සු පාවිච්චියට ගන්නෙ. ඔයාව පාවිච්චි කරන්නේ අවශ්‍ය ගානට විතරයි. වැඩි වුණොත් වැඩි අවුල්. මදි වුණත් අවුල්. ඒ නිසා ගානට ඔයාව පාවිච්චි කරන්න ඕනේ නම් ඔයා මේ මෙච්චර කල් ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ කාට කාට හරි යූස් වෙච්ච මිනිස්සුනේ නේද? ඒක ඔයාට මට අපි හැමෝටම පොදුයි. අපි මේ ලෝකෙට ඉපදිලා ඉන්නේ එහෙම තමයි අඩු වැඩි වශයෙන් කාට හෝ පාවිච්චි වෙන්න සහ තව කෙනෙක්ව පාවිච්චි කරන්න. ඒ නිසා ලුණු වගේ වෙන්න කියන ඉල්ලීම පොඩි මේ මතක් කිරීමත් එක්ක මම එහෙනම් අද දවසේ වැඩ පටන් ගන්නවා. සුබ දවසක් ඔබට. ජය වේවා. අද දවසේ වැඩ ටික සාර්ථක වෙන්න ඕනේ වාගේ.

0: උදේ 7යි විනාඩි 13යි.
1: ටේකියා සුරකි මුමකටටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන.
2: ජූලි පළමුවනදා කැප්පිටිපොළ මහාවිද්‍යාලය අම්පාර.
3: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට.
4: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ගොඩාක් නිෂ්පාදන ප්‍රොඩක්ට්ස් කඩේ තිනේම ගන්නකොට හම්බෙන තේ කුඩු තමයි. කියන්නේ ඒකෙත් ඉතින් ආයි කුඩේ කුඩු ආයි ප්‍රමිතියන යුතු එකක් ආයි අපිට හම්බෙන්නේ නැහැ. නමුත් ප්‍රමිතියන යුතු තේ කොළ ගන්නවා නම් විජය කියන නමින් ගන්න පුළුවන් කමක් තියෙනවා. මොකද විජය තේ කොළ පිට රටවලට පවා යවනවා. ඉතින් ලංකාවේ මාකට් එකට විතරක් නෙවෙයි පිට රටදී පවා ඒකට ලොකු ඉල්ලුමක් තියෙන නිසා තමයි මම ඒකන මතක් කරන්නේ. විජය නිෂ්පාදන තත්ත්වයෙන් ඉතාම ඉහළයි. ගුණාත්මක බව ප්‍රමිතිය මේ සියල්ල ඒගොල්ලෝ පරිස්සම් කරගෙන තමයි හැයගේ බිස්නස් එක කරගෙන යන්නේ. හරි, සිඳුරු ගිහිල්ලෙන් නම් ඊට පස්සේ අපි යන්න ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් ඇමරිකාව පැත්තට.

හතයි විනාඩි 20යි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිහා බලන්න යන්නේ. එයාට ඇමරිකාවේ ස්වාධීන රජයේ ආයතනවල සේවකීන් නිදහසට කරුණු නොවිමසාම මේ ඉවත් කිරීමේ බලය හම්බුණා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට හම්බුණා රජයේ සේවකී අයින් කරන්න. කෙටියම කිව්වොත් එච්චරයි. ඒ කියන්නේ නිදහසට කාරණා නම්ම මොකුත් නැහැ. කෙලින්ම ඇඬ ගැහුවා, ගෙදර යන්න කිව්වා. මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දීලා තියෙන මේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්න තීරණයක් අනුව තමයි. ඉතින් ඒ තීන්දුවට පක්ෂව මිනිස්සු 6 දෙනෙක් සහය පළ කරලා තිබුණා. ඉතින් දැන් එයාට පුළුවන්කමක් තියෙනවා ඔය රජයේ ආයතනවල සේවකීන් හිතුමතේ ඉවත් කරන්න. ඉතින් ඒ රජයේ සේවකීන්ට දෙයියන්ගෙම පිහිටයි කියලා තමයි කියන්න තියෙන්නේ. මේ එතකොට එහේ ඔය මානව හිමිකම් මොනවද අර අපි කියන මේ තව මොනවද මේ ඔය සේවකීන්ගේ ඔය මේ මේ මේ මේ මේ මේ අර මොකද්ද මේ ඌය කනේ මේ ඔය තියෙන්නේ අර එහෙම මොනාරි වුණාම වැඩ කරන මේ කම්කරු නේද? කම්කරු අමාත්‍යංශයේ කම්කරු නීතිය ක්‍රියාත්මක කරන්න එහෙම එකක් නැද්ද දන්නේ ඇයි රටේ? ඒ කොහොම වුණත් ඇමරිකා පැත්තේ එහෙම හැනකොට ෆෝඩ් සමාගම මාර වැඩක් කරා පහුගිය දවසක. ආඩ මතකද අපි දවසක අපි හවසක හම්බෙලා හවසක නෙමෙයි අපි උදේනේ කතා කරන්නේ හැමදාම. ඔය නිතරම ඒ කාලේ AI එනකොට කියපු කතාවක් තිබුණා දවසක. මේ કૃතිම බුද්ධිය කියන එක අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ රස්සාවල් නැති කරයි, අපේ ජොබ් එකට තමයි මේකෙන් පහර වදින්නේ කියලා. ඉතින් ඒ නිසා ගොඩාක් තැන්වල ආයතනවල AI වලින් වැඩ කරන්න පටන් ගත්තා. මේ හොඳ නේද මේ දක්ෂ නිර්මාණශීලී කාර්යක්ෂම මිනිස්සු ඉන්නකොට ඒගොල්ලන්ව සමහර විට ගෙදර නවත්තලා AI තියෙනවානේ. ඉතින් අන්න එහෙම සෑහෙන වැඩ කරන්න පටන් ගත්තා. ෆෝඩ් සමාගමත් එහෙමයි. ඒගොල්ලන්ගේ මිනිස් ඉංජිනේරුවන්ගේ වෘත්තීය නිපුණතාවයට ඒ වගේම අත්දැකීම් වලට නේද ඒ ගැන කිසිම තැකීමක් නැතුව සෑහෙන පිරිසක් AI වලින් කරන්න පුළුවන් කියලා අයින් කළා. හැබැයි වා දන්නවද මීට කලින් මේ ඉවත් කරන ලද මිනිස් ඉංජිනේරුවන් නැවත වතාවක් සේවයට බඳව ගන්න පියවර ගන්න වෙලා තියෙනවා. මොකද අර AI තාක්ෂණයේ සතු තාක්ෂණික හැකියාවන් මිනිස් ඉංජිනේරුවන්ගේ වෘත්තීය නිපුණත්වයට සහ අධ්‍යක්ීම් බහුලත්වයට සමාන කරන්න අපොහොසත් කියලා ඒගොල්ලෝ තීරුම් ගන්න තියෙනවා. කවුරු කවුරුත් මේව තීරුම් ගත්තොත් හොඳයි. මොකද සාමාන්‍ය මිනිස්සෙකුට ඔයාට මට කරන්න පුළුවන් එක AI දාලා මෙතන කරන්න බෑ නේ. ඒ නිසා මේක ගැන ලොකු කතාබහක් තිබුණා පහුගිය කාලේ. ඉතින් සාමාන්‍යයෙන් ওই සංකීර්ණ ගැටලුවක් එහෙම විසඳන්න දුන්නම AIලා ඒක ප්‍රායෝගිකව කොහොමද ඒක විසඳන්නේ, මේ පරිසරය හදාගන්නේ කියලා කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි මේ කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ආ ඉතින් මේ තීරණය මගින් පැහැදිලි වෙනවා පරිගණක ඇල්ගොරිතමයන් කොච්චර දියුණු වුණත් මිනිස් මනස සතු නිර්මාණශීලීත්වය ඒ වගේම අපි කියන්නේ ඔය ප්‍රායෝගික දැනුම නේද ඒකට තාම AI වලට චැලෙන්ජ් කරන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. තාක්ෂණීය දියුණු වුණාට නේද කාර්යක්ෂමතාවය ඉහළ ගියාට තාක්ෂණී පාවිච්චි කළ සමහර තැන්වලදී අපි වැඩ කරනකොට මිනිස්සෙක් ඔයාගෙන් ගන්න හැඩය ගන්න බෑ. ඉතින් ෆෝඩ් එකට හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබුණා පහුගිය කාලේ. ඒගොල්ලන්ගේ සේවාවේ කාර්යක්ෂමතාවය අඩු වුණා කියලා කියනවා. ඉතින් සමහර ප්‍රශ්න තාම එහෙමමයි. මොකද සාමාන්‍ය මිනිස් මොළයකින් හිතලා වෙනත් විසඳුම් දුන්නට AI වලින් ඒ අදාළ ප්‍රොම්ප්ට් එක නැත්තම් වැඩේ වෙන්නේ නැහැ වගේ තමයි. දැන් ඔයා දන්නවනේ AI වලින් වැඩ කරන්න ගියාම හරි ප්‍රොම්ප්ට් එකක් දෙන්න බෑ. අපිට ඕන අවශ්‍ය කරන වැඩේ කරගන්න අන්න ඒ වගේ. ඉතින් ගොඩාක් තැන්වලදී ඒගොල්ලෝ පොඩ්ඩක් දැන් හිර වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේව කාටත් හොඳ පාඩම් කියලා මම මතක් කරන්නේ. සමහර අපේ ලංකාවේ වුණත් ආයතන තියෙනවා AI වලින් හැමදේම කරන්න පුළුවන් කියලා හිතලා නේද? පැත්තකට කළා දානවා මිනිස්සුන්. එහම මිනිස්සුන් පැත්තකට කරන්න පුළුවන්ද? ඒ මිනිස්සුන්ගේ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම්නේ ඒ මොලේට AI වලින් AI හදලා තියෙද්දි ඉතින් මේ මිනිස්සුන්ගේ මොළ පාවිච්චි කරලානේ මිනිස්සු හිතන පතන විදිය ගැන හිතලානේ නේ. හරි එහෙනම් 7 විනාඩි 24 වෙලාව මම ඔයාලට මතක් කරනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙනින ජාතික ලොතරැයි මණ්ඩලයේ රටපුරා වාසනාවන්තයෝ බිහි කරමින් මේ යන්නේ 2026 වසරේ. මේ ඔයාලට මතක නම් ගෙවුණු පුංචි කාලය තුල මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක් ඒගොල්ලෝ බිහි කරලා තියෙනවා. ඉතින් ඊයේ දවසත් ඉතාම විශේෂයි. මොකද ඊයේ දවසේ ත්‍යාගලාභීන් සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක්, ඒ වගේම ප්‍රථම ත්‍යාගලාභීන් 31 දෙනෙක් රුපියල් කෝටි 24කුත් ලක්ෂ 80ක් නේ. ඒ වගේ විශාල වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය සිද්ධ වුණා. ඒ නිසා රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක් මිලදී ගන්න ඔයා නිතර නිරන්තරයෙන්ම වාසනාවන්තයි.
ජයග්‍රහකෙක් වෙන්න. මොකද ඔයා මිලදී ගන්න හැම ලොතරැයි පතකින්ම මුදල් ජයග්‍රහණය හිමි වුණත් නැතත් රටේ සංවර්ධනයට තමයි දායකත්වය දෙන්නේ. ඉතින් ඔයාට මතක නම් රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල වගේ නේද අරමුදල් ගණනාවකට හයිය දෙන්නේ ඔයා වියදම් කරන රුපියල් 40. මතක තියාගන්න වාසනාවට කියන එකම නම මොකද්ද? NLP ජාතික ලොතරැයි මණ්ඩලිනුයි ඒ මතක් කිරීම. 7:25 සින්දුවකට යන සින්දුවෙන් පස්සේ අපි ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි වල ප්‍රතිඵල මතක් කරන්නත් ඕනේ.

0: මෝටසයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපද වන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටසයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටසයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
2: උදේ 8 වෙනිදා විනාඩි 5ක් තියෙනවා. අපි ක්‍රීඩා පිටිය පැත්තට පොඩ්ඩක් අවධානය දෙමු. මේ දවස්වල පැවැත්වෙන FIFA World Cup එකේ හතර පාරක් පාපන්දු ලෝක ශූරතාවේ දිනපු ජර්මනිය අනපේක්ෂිත විදියට පරාජයට පත් වුණා. ඉතින් පැරගුවේ තමයි මේගොල්ලන්ව පරාජය කරේ. ඉතින් බලන්න හතර පාරක් වර්ල්ඩ් කප් දිනපු ජර්මනියට මොකද වුනේ? සෑහෙන කතාබහක් තියෙනවා. ඒ කොහොම වුණත් හැමදාම ඉතින් දිනන්නත් බෑනේ නේද? දැන් ඉන්දියාව ගිහිල්ලා අයර්ලන්තයට පෙරදුනේ. ඊට පස්සේ ඉන්දිය නායකයා මරු කතාවක් කියලා තිබ්බා. යා කියලා තිබ්බා මේ අයර්ලන්ත පිට්ටනි හොඳ නැහැ කියලා. අර නටන්න බැරි මනුස්සයට නේද? අන්න ඒ වගේ කතාවක්. යා කියලා තිබ්බා අයර්ලන්ත පිට්ටනි හොඳ නැහැ, ඒකයි අපි පෙරදුනේ කියලා. පෙරදුනාට පස්සේ ඉතින් ওই ලොකු කතා මොනක් නේද? එහෙම නෑ, මේ තේරුමක් නෑ. ඉතින් මොනවා කිව්වත් අන්තිමට ජර්මනියේ නායකයා කිව්වා අපි තරගයේ අතරතුර සෑහෙන වැරදි ගොඩක් කරා. මේක නෙමේ අපේ ක්‍රීඩා විලාසය. මේ අපි විනාදා ඉන්න ජර්මන් ටීම් එක නෙවෙයි වගේ එකක් මටත් දැනුණා. ඉතින් පැරගුව ඉතාම හොඳින් ක්‍රීඩා කරා. ඒ නිසා ඒ අයට මේ මොහොතේ ජයග්‍රහණ හිමි වෙන්න ඕනේ කියලා. කොච්චර ලස්සන නියතමානී උත්තරයක්ද බලන්නේ. අපි පැරදුනා, අපි දුර්වල නිසා පැරදුනේ. ඉතින් ඒක මේ ඒගොල්ලන්ගේ දක්ෂතාවය. හරි. ඉතින් ඕක තමයි ගොඩාක් තැන්වල අහන්න නොලැබෙන තත්ත්වය. ගොඩක් අය ඉතින් මොකක් හරි කාගේ හරි පැත්තකට වරදපටවල අත පියදා ගන්නවානේ. ඒ කොහොම වුණත් ජර්මනිය නායකයා කරපු අදහස් ප්‍රකාශ කිරීම සෑහෙන දෙනෙක්ගේ ප්‍රශංසාවට ලක් වුණා. හරි. 7:56 වෙලාව මේ පැයෙන් යන්න ඕනේ. යන්න කලින් ක්‍රිමරාජ්‍ය නිෂ්පාදන ගැන මතක් කරන්නම්. ඔයාගේ ගෙදර තියෙන නිෂ්පාදන අතරේ බලන්න මෙන්න මේ වගේ එකක්. ක්‍රිමරාජ්‍ය කරල් සහ ගුලි අපි දන්නවා බඩේ අපහසුතාවයන්ට ඒක පාවිච්චි කරනවා. ඒ වගේම වැල්මී පැණිය වගේ එකක්, කැස්ස, හතිය නේද? මේ වගේ තත්යකදී ඔයාගේ උගුරේ මොකක් හරි ප්‍රශ්නයක් නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. හන්දි තෛලය පාවිච්චි කරන්න. ඉතින් ඔය හන්දිපත්‍රු දාවට ඒකටත් ඉතින් මේ ගෙදර ඉන්නවනේ අවශ්‍ය කරන රෝගී තත්ත්වයන් එමන තරෝග ලක්ෂණ තියෙන අය. හරි. ඊට පස්සේ මුඛ ශෝධනය දවසකට දෙපාරක් මේක මේ ඔය අපි මවුත්වොෂ් එකක් පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. විශේෂ මතක් කරන විදුරු මස දියවීම කියන කාරණාව, ඒ වගේම දත්මුල් වලින් ලේ ගලනවා නම්, දත් පණුව කාලා තියෙනවා නම්, දත් කැක්කුම තියෙනවා නම්, මෙන්න මේ වගේ දත් හෙලවෙනවා වගේව තියෙනවා නම් නිකන් මේ කාලේ වුණත් දැන් අවුරුදු 20-25 වෙනකොට සමහර අය ඉන්න නිකන් මෙහෙම අත තියලා බැලුවම දත් නිකන් හෙල්ලෙනවා වගේ එකක් තියෙනවා. හරි, ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රිමරාජ නිවසෙන් තමයි නිෂ්පාදනය එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ නම්බර එකට කතා කරලා ගෙන්න ගන්නවා නම් 011-2-753-889 011-2-753-889 කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. මොකද ක්‍රිමරාජ කියලා කියන්නේ අවුරුදු 77ක් තිස්සේ ලංකාවේ අපේ විශ්වාසය දිනාගත්ත නිෂ්පාදන පෙළක්. RDB බැංකුවේදී ඔයාගේ සල්ලි ටික පරිස්සමෙන් තියනවා විතරක් නෙවෙයි, මතක තියාගන්න ඔබේ මුදලට ඉහළම පොලියක් ගෙවන්නෙත් මේ වෙලාවේ FD එකට. RDB බැංකුව ළඟම තියෙන බ්‍රාන්ච් එකට එන්න කියලා මතක් කරනවා. RDB ඉතින් ලංකාවේ අවුරුදු ගාණක් තිස්සේ අපිත් එක්ක ඉතාම සුහදශීලී ඒ වගේම විශ්වාසවන්ත ගනුදෙනුවක් කරපු බැංකුව තමයි RDB කියලා කියන්නේ. යෝගෙන් පැල්වත්ත නිෂ්පාදන ගැනත් කතා කරලා යන්නම්. පැල්වත්ත කියලා කියනවා දන්නවා, ලංකාවේ අපේ කිරිගොවීන්ට හයියක් වෙන නිෂ්පාදන ආයතනයක්. ඉතින් කාලයක් තිබුණානේ ලංකාවේ කිරි කර්මාන්තයේ ගැන බලන්න කවුරුත් නැහැ. හැබැයි පැල්වත්ත නිෂ්පාදන ආයතනය ආරම්භ කරලා අද වෙනකොට වසර ගණනාවක් තිස්සේ ඒ අයට පුළුවන්කමක් ලැබිලා තියෙනවා ලංකාවේ කිරි කර්මාන්තය ඉහළට ඔසවා තබන්න. ඉතින් ඒහා බැඳුණු ඒ ගොවි මහතුරුන්ගේ ජීවිතය නේද ඉහළට ඔසවා තියන්න. ඉතින් ඒ හැම දෙයක් එක්කම හොඳ ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දෙනවා. ඒ කියන්නේ අපිට උදේ දවස පටන් ගන්නකොට මොන කිරි වීදුරුව ගැන අවිශ්වාසයක් නැහැ. ලංකාවේ අපේ රටේ අපේම නිෂ්පාදනයක් විදිහට තමයි මේක මාකට් එකට එන්නේ. ඒ පැල්වත්ත ගැන මතක් කරගන්න.

0: Good morning, සුබදාසනක්. අටයි විනාඩි තුන.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

ගුඩ් මෝර්නින්, සුබ උදෑසනක්. අපි 2013 අවුරුද්දට චුට්ටක් ගිහිල්ලෙමු. 2013 දෙසැම්බර් 12-13 වගේ දවසක ඔයාට මතකද මෙක්සිකෝ පැත්තෙන් මහා අමුතු කතාවක් ඇහුණා? මතක නෑනේ පිට. ඉතින් සාමාන්‍යයෙන් 2013 එක මතක තියෙන්නේ කොහෙද? 2023වත් මොන හරි වෙච්ච එක මොන හරි මතකද නෑනේ? මේක මේ හරි ලස්සන සිදුවීමක් ලෝක දේශපාලනේ. 2013 වසරේ දෙසැම්බර් 12 සහ 13, හරි, එක පාරට මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්, එයා වාමාංශික මන්ත්‍රීවරයෙක්, අන්තෝනියෝ ගාෂියා කොනේජෝ, හරි, අන්තෝනියෝ ගාෂියා කොනේජෝ, මෙයා එක පාරටම මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගමන් තමන් ඇඳගෙන ආපු පාර්ලිමේන්තුවට ඇඳගෙන ආපු ටයි කෝඩ් දාලා නින්නේ. ටයි එක ගලවල දැම්ම, ෂර්ට් එක ගලවල දැම්ම, කෝට් එක ගලවල දැම්ම, ඊට පස්සේ කලිසම ගලවල දැම්ම. මෙන්න ඉන්නවා, ආ මෙන්න ඉන්නවා මේ මේ අර මුලින් මන්දින ඇඳුම පිටි. හැමෝම බැලුවා තමසර පිස්සුද කියලා ඇහුවා. හැබැයි මෙයා එකපාරට එහෙම ඇඳුම් ටික ඔක්කොම ගලවල දාලා ගිහිල්ලා අර දැන් ওই කතානායක වගේ කවුරු ඉන්නවනේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා, එයා ඉන්න තැන අර මයික් එකක් තියෙනවා. නිතර මයික් එක ලං හිටගත්තා. එයා කතාවක් කරා. එයා ගිහිල්ලා ඇහුවා, මෙන්න මේ මෙව්වා, මාව දැකලා ලැජ්ජයි නේද? ආ, ඒත් රටේ සම්පත් විකුණද්දී ඔයාලට ලැජ්ජාවක් නැහැ? ආ, ඔය එතකොට ලැජ්ජ නැහැ? මම දැන් මේ යට ඇඳුමක් පිටින් මෙතන පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඔයගලට ලැජ්ජයි. ඉතින් මේක ලෝක දේශපාලනේ සැහැල්ලු කතාබහක් තිබුණා. මොකද 1938 වසරේ රජය සතුව තිබුණු මෙක්සිකෝවේ දැවැන්ත ඛනිජ තෙල් කර්මාන්තය වසර 75කට පසුව පළවෙනි වතාවට විදේශීය සහ පෞද්ගලික සමාගම් වලට විවෘත කරමින් අරගෙන ආව බලශක්ති පුද්ගලීකරණ පනතක්. ඔන්න ඕක තමයි මේ වැඩි පත්තු වෙන්න හේතු වුණේ. රටේ ජාතික සම්පත් විකුණා දැමීම සංකේතවත් කරන්න තමයි මෙයා පාර්ලිමේන්තුව ඇතුලේ එක පාටම ඇඳුම් ගලවලා දාලා අර අපි කියන යට ඇඳුම පිටින් පෙනී හිටියේ. ඔබ මාව නිර්වතින් දැකලා ලැජ්ජාවට පත් වෙනවා. හැබැයි ජනතාවගේ සියලු මුදල් සහ සම්පත් කොල්ල කාලා ඒ අය මහපාරේ නිර්වතින් පාවහන් නොමැතිව රැකියා විරහිතව කුසගින්නේ ඉන්නව දැක්කම ඕගලන්ට ලැජ්ජ නැහැ. අවසානේ මොකද වුනේ? මෙයා නියෝජනය කරපු පක්ෂය PRD පක්ෂය පැය 20කට අධික කාලයක් මේ පාර්ලිමේන්තුවේ විවාදේ ඇදගෙන ගියා. හරි, දැඩි විරෝධයක් එල්ල කළා. වැඩක් උන්නේ. බහුතර බලයෙන් අවසානයේ මේ ආන්දෝලනාත්මක පනත සම්මත වුණා. බලවතුන්ගේ තීන්දුව තීරණ සහ දැවැන්ත දේශපාලන යාන්ත්‍රණයක් හමුවේ සාමාන්‍ය ජනතාවගේ ඔය සම්පත් කොල්ල කන නේද? ඒ වගේ අවස්ථාවල ලෝක දේශපාලනේ මේක මතක් කරනවා. ගොඩාක් වෙලාවට අපි ලෝක දේශපාලනය ගැන ආයෙ මතු කරගන්න කාරණා තියෙනවනේ. දැන් අපි හැමදාම කතා කරන්නේ ඇමරිකාව, ඉරානය, ඊශ්‍රායලය, යුක්‍රේනය, රුසියාව, මේ මෙක්සිකෝව සම්බන්ධව නැගුණු හඬක්. ඉතින් දේශපාලඥයින් ජාතික සම්පත් විකුණනවා නම් ඊට එරෙහිව නැගෙන විරෝධතාවයන් තියෙනවා විවිධ රටවල, විවිධ කාලවල. අපේ රටවලත් තිබිලා තියෙනවා. එතකොට මේක මේ මට මතක් කරන්න හිතුවේ මේක හරි මේ කියන්නේ ටිකක් එකපාරට දැක්කම නිකන් අපි කියන්නේ ඉන්ට්‍රෙස්ටිං නිවුස් එකක්. අපි කියන්නේ අපඩි නේද ආකර්ෂණීය එන්ටර්ටේන්මන්ට් පැත්තට යන නිවුස් එකක් වගේ. මොකද පාර්ලිමේන්තුවක දැන් අපේ වගේ නම් මෙහෙ වෙන්නේ මිනිස් කුඩු ගහනවා, වතුර ගහනවා, සෙන්කෝලේ උස්සන් දුන මේ ඊයේ පෙරේද සෙන්කෝලේ උස්සන් ගිය මේ මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවේ ඔය වගේ අවස්ථා ගන්නවා. මේක ඒ කාලේ සෑහෙන ලොකු කතාබහක් තිබුණා. ආයේ මේ මේ මේ පොඩ්ඩක් මේක උඩට ඇවිල්ලා තියෙනවා ඔය ලෝක දේශපාලනයේ සමහර තත්ත්වයන් නිසා. මේක එක එක කාලවල එක එක රටවල ඉතින් නේද දේශපාලන සංසිද්ධි. ඉතින් මේවා දිහා ලෝකෙ බලන් ඉන්න කොහොම නමුත් ඕ ලෝකයේ ඕනම රටක් අර තමන්ගේ සම්පත් ඔය කියන්නේ විකුණගෙන

එන්ඩ කියලා ඒ ඇඳුම් පිටිම්ම අන්ඩ කියලා අස්වීමේ ලියුමදී. සමහර තැන්වල දක්කන විරෝධය තේරුමක් නෑ. අර බීරි අලින්ට

0: අතයි විනාඩි 19 වෙලාව සුබෝදයාසනක් ලාලලලලලලලලා ලස්සන සින්දුවක් නේද මේක හරි ලස්සන සින්දුවක් මාලනි බුලස් සිංහල මාත්මියගේ ලස්සන සින්දුවක් හරි මේ ඕනෙලා ගහන්න පුළුවන් සින්දු තියෙනවා හැමේම මේ අපි චුට්ටක් මතක් කරන්නද මම මගේ ස්පොන්සර්ස් මතක් කරන්නන්න කියලා හදන්නවානේ හරි ඩෝම මැෂින් එක එක්ක මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරමු මොනවද කතා කරන් තියෙන්නේ ලංකාවේ පෞගේ කාලේ ව්‍යවසායිකෝ අර අපි හැමදාම කිය රස්සානේ රස්සාවක් දියව් අපිට රස්සාවක් දියව් කොහේ හරි වටරවුමක බෝඩ් එකක් එල්ලගෙන එහෙනම් අපි මේ කාටවත් බයින හොනේ සමහර කෙනෙකුට අවස්ථා තියෙනවා මේක ගන්නෙ නෑ නේ දැන් අර අපි කිව්වේ ට්‍රම්ප් මහත්තයා ඇමරිකාවේ මේ රජයේ ආයතනවල සේවකයෝ එළියට දාන්න යට දැන් ශ්‍රේෂ්ඨාධිකරණේ මේ මේ මේ මේ අයිතිය තියෙනවා කියලා අනුමැතිය දුන්නා කියලා අපි තව කෙනෙක් ළඟ වැඩ කරනකොට කොයි වෙලේ අපිව එළියට දායිද දන්නේ නැහැ ඉතින් ඒගොල්ලන් නේද ඒගොල්ලන්ගේ මයි පෙට්‍රල් වගේ තමයි ඒගොල්ලන්ගේ කම්පැනි ඒගොල්ලන්ගේ ඩිසිෂන් ඉතින් ඒ නිසා හැබැයි තමන්ගේ කියලා බිස්නස් එකක් කරනකොට තමන්ගේ කියලා ව්‍යාපාරයක් කරනකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ අද ඕනනම් ඔයා ෂොප් එක අරිනවා එහෙම නැත්නම් අද වහලා තියෙනවා හා සතියක් ඕනනම් ඔෆිස් එක වහලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ස්ටාෆ් එකටත් නිවාඩු තියලා හරි කොහොම වුණත් හැබැයි ඉතින් මෙහෙමයි එහෙම කරන්න ගියත් බිස්නස් එකක් වෙඩිකල් කරන්න වෙන්නේ නැහැ කැපවීමෙන් උනන්දුවෙන් ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් ඔයාගේ කලමනාකරන තීරණත් එක්ක හරි විදිහට අරගෙන බිස්නස් එක ගොඩ දාගන්නවා හොඳ ව්‍යවසායක මානසිකත්වයක් තියෙනවා නම් ඔයාට තියෙන්නේ විද්වා 117 604 540 කෝල් එකක් දෙන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකට හරි එතකොට ඒගොල්ලන් ඔයාට යෝජනා කරනවා මෙන්න මේ කියන අවස්ථා තියෙනවා කියලා දැන් පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා එක පැත්තකින් ඒක පැත්තකින් තියමු ඊට පස්සේ ඔයාට වාගේ බිස්නස් එකක් කරගන්න ඒ යන්ත්‍රෝපකරණ ටික ගෙදරට පොල් තෙල් හිඳින මැෂින් එකක් වෙන්න පුළුවන් සමහර විට ඩොම එක වෙන්න පුළුවන් කලෝසෝට එක ස්ටීම් බට්ට වගේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ ෆැක්ටරි එකට උණු කරන මැෂින් එකක් වෙන්න පුළුවන් මේ ඔක්කොම එක ඔයාව හොඳ ආර්ථික තත්ත්වයකට ගේන්න මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකට පුළුවන්. ඒගොල්ලෝ ලංකාවේ තියෙන ඉතාම ඉහළ නේද? සන්නාමයක් සහිත ඉතාම කීර්තිමත් ආයතනයක්. ඔයගොල්ලෝ දන්නවා මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වම එහෙම නැත්නම් ඩෝම මැෂින් එක ලංකාවේ අනිකුත් ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සංසන්දනය කළ බැලුවම පහුගිය කාලේ වැඩිම ඉල්ලුමක් තියෙන සහ විශ්වාසවන්ත සේවාවක් සපයන නම. ඒ නිසා මේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා, සැකයක් තියාගන්න එපා. ඔයාලට පුළුවන් නම් දැන් කෝල් එකක් ගන්න 011 6779 579ට. ඩීප් ටෙක් ගැනත් මම ඒ තරම්ම විශ්වාසයෙන් කතා කරනවා. මොකද ඩීප් ටෙක් කියලා කියන්නේ පහුගිය කාලේ ලංකාවේ බොහෝ අය විශ්වාස කරපු සන්නාමයක් ඩීප් ටෙක් සෝලා. Facebook එකට ගිහිල්ලා මෙහෙම සර්ච් කරන්න. DEEP ඩීප්. හරිනේ. ටෙක් කියලා ගහනකොට TEC විතරක් ගහන්න H අකුර ගහන්න එපා. හරි. ඩීප් ටෙක්. එතකොට ඔයාලට එනවා පේජ් එකට ගිහිල්ලා බලන්න මොනවද කරලා තියෙන්නේ කියලා. මේ උදේ පාන්දර මම කියන එක මහන්න එපා. මෙතනින් එහාට ගිහිල්ලා මොනවද ඒගොල්ලෝ කරලා තියෙන්නේ. හා. ඔයාලා බලන්න. එතකොට රිවියුස් බලන්න. කමෙන්ට්ස් බලන්න. ඊට පස්සේ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලා ගෙදර සෝලා එක හයි කරන්න ඩීප් ටෙක් එකට නේද? මෙන්න මේ නම්බර් එකට කෝල් කරනවාද කියලා. 071 711 711 1. 071 711 711 1. කඩේට ගියා ඔයා මොන හරි දෙයක් ගන්න. ඒ ගිහිල්ලා දැන් අපි හිතමු ආ ගියා හාල් කිලෝ එකක් ගන්න. ඔයා ඉල්ලන විදිහක් තියෙනවනේ. ඔයා ඉල්ලන රතු කැකුළු කිලෝ එකක්. එහෙම නැත්නම් නාඩු කිලෝ එකක්. කීරි සම්බා. හරි. ඒ වගේ ඔයා ඉල්ලන නිෂ්පාදනය එහෙම නැත්නම් ඔයාගේ අවශ්‍යතාවයත් එක්ක ඔයාලා කියවෙන සමහර සන්නාම තියෙනවා. අපි කියමුකෝ ඔයා ගියා කියලා රබර් සරපු දෙකක් ගන්න. ඔයා කියන සන්නාමයක් තියෙනවනේ නේ. ඒ වගේ ඔයා ගියාම කිරිපිටි පැකට් එකක් ගන්න ගියාම ඔයා කියනවා පැල්ලත්ත කිරිපිටි පැකට් එකක් දෙන්න කියලා. හරි. ලුණු පැකට් එකක් ගන්න ගියත් ඔයාට මෙන්න මේ සන්නාමය නේද කියන එක ඉතාම වැදගත්. මොකද මේ සන්නාමයත් එක්ක බැඳුණු විශ්වාසයක් තියෙනවා. ලංකාවේ ගෘහණියන් අතර, සුපවේදීන් අතර නේද? ඉතාම ඉහළ පිළිගැනීමක් තියෙනවා විජය කියන නමට, විජය කුළුබඩුවලට. ඉතින් ඒක තවදුරටත් තහවුරු කරලා තියෙනවා ජාත්‍යන්තරයේදී. ඉතින් ජාත්‍යන්තරයේ පිළිගනීද හොඳ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි නං. එවන්න කියනවාද විජය කියලා ප්‍රොඩක්ට්ස්? ඕගලන්ගේ මිරිස්කුරු ටික, ගම්බිරිස්කුරු ටික මෙහෙවන්න කියලා කියනවාද? ඒකේ ක්වොලිටි එක නැත්තම්. ඒ නිසා ඔයාලට හිතන්න කාරණාවක් මම මේ මතක් කරේ. ඉතින් ලෝකෙම පිළිගන්නවා දැන් විජය කියන නම තමයි ලෝකේ හොඳම කුළුබඩු නිෂ්පාදන අතර තියෙන හොඳම සන්නාමය. මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක, ඊට පස්සේ පැකින් එක, මිල, මේ ඔක්කොම තියෙනවා දැන් ස්ටෑන්ඩර්ඩ්ස්. අපි කියන්නේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තත්ත්ව සහතිකය තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. මේක ගන්න ආයේ දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මගේ විජය නිෂ්පාදන ගැන මතක් කරේ. 7යි විනාඩි 7යි නෙමෙයි 8යි විනාඩි 24යි.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: උදේටයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: අටමාරයි වෙලාව මේ හොඳ ප්‍රවෘත්තියක් නෙවෙයි කියන්න හදන්නේ පුංචි මතක් කිරීමක් තියනවා කරන්න ඩෙංගු අවදානම ගැන මරණ මේ වෙනකොට නේද 30 ගණක් වාර්තා වෙලා තිබුණා අද පුවත්පත් වාර්තා කරලා තිබුණා මේ ගැන රෝගීන් මට මතක විදිහට කියන්නේ නැහැ මං. හරි කොහමරි මේ වගේ සංඛ්‍යා දත්ත කියන ඔටිය පරිස්සමින් කියන්න බෑ. ඒ නිසා මම මේ කිව්වේ. කොහොම නමුත් ඩෙංගු අවදානම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ අපි. විශේෂයෙන්ම අර අධි අවදානම් කලාප කියලා කියපු දේවල් සම්බන්ධව ඒව ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඩෙංගු මරණ 31යි. හොඳේ. රෝගීහු 54189යි. රෝහල් ධාරිතාව උපරිමයට ගියා. දවසකට වාර්තා වෙන රෝගීන් ගාන දහසකට වැඩි කියලා අද උදේ පත්තරේ කියනකොට කියනවා මට ඇහුණා. ඒ නිසා චුට්ටක් ඒ ගැන පරිස්සම් වෙන්න මේ යෝගට් එකක් කෑවත් ඒකේ කප් එක පොඩි කරලා දාන්න. එහෙම නැත්නම් ඒක සුරක්ෂිත තැනකට දාන්න. ඒක විසි කරන්න යන්න එපා. ඔය තව පොඩි පොඩි ඒවා තියෙන බෝතල් මූඩි වගේ ඒවා. එහෙම නැත්නම් ඔය බල්බ් එහෙම බිඳුනම අපි කැලේට විසි කරනවනේ. ඒක කොහේ හරි වැදිලා කුඩු වෙලා යම් කිසි කොටසක් ඉතුරු වෙනවා. ඒකේ ජලය රැඳෙන්න පුළුවන් ප්‍රමාණයක්. අපි හිතන්නේ නැහැ මේ වගේ දේවල්. ඊට පස්සේ තව පොඩි අපි කියන්නේ මේ සිලිසිලි බෑග් නේ. ෂොපින් බෑග් වල ඒ වගේ තැන්වල වෙන්න පුළුවන්. නොහිතනම තැන්වල මේ උඩ දැන් ඔය ස්ලැබ් එක විතරක් දාලා උඩ තට්ටුවේ ඉතිරි වැඩ කටයුතු අවසන් නොකරපු ගොඩක් තැන්වල ස්ලැබ් එක උඩ වතුර රැඳෙනවා නම් ඒත් එහෙමයි. සාමාන්‍යයෙන් ඕක සතියක් දෙකක් වතුර රැඳුණා කියලා කියන්නේ ඒ අවදානම අපිට තියෙනවා කියන එක. ඒ වගේ දේවල් ගැන හිතන්න ඔයාගේ ගෙදර විතරක්ම බෑ. හරි. ඔයාගේ ඔය හතරමායිම විතරක් ක්ලීන් එකට තිබ්බා කියලා මදුරුව මොකද මේ අනවසරයෙන් ඇතුල් වෙන්න එයාට තහනමක් නැහැනේ. එහෙනම් ඒ ගැන අපි පොඩ්ඩක් කල්පනාවෙන් ඉමු. ඉතින් අපි නිරන්තරයෙන්ම ස්වාධීන රූපණී මාධ්‍යාලයේ විදිහට මේ ගැන ඔබට මතක් කරනවා. ඉතින් දැන් කාට හරි හිතන්න පුළුවන් ඕගොල්ලෝව කළාද තියෙන්නේ. ඔව් අපි වාට මතක් කරන්නම් අපි පසුගිය සතියේත් සිකුරාදා දවසේ වෙන් කළ තිබි ඩෙංගු මර්ධනය සඳහා. ඉතින් අර ඔෆිස් එක කාර්ය මණ්ඩලයටත් එහෙම වගකීමක් තියෙනවා. ඔයාගේ ඔෆිස් එක වෙන්න පුළුවන්. ඔයා ඔෆිස් එකට ගිහිල්ලා ආවා. ගෙදර ඔක්කොම දේවල් හරියට පිරිසිදුව තියෙනවා. ඔෆිස් එක පැත්ත කවුරුත් බැලුවේ නැත්තම් ඔෆිස් එකේදී මතුරු එක දෂ්ට කරනවා. ආයි කරන් ගෙදර එනවා. ඊට පස්සේ වාට ඩෙංගු ආසන්නනේ වෙනවා. ඊට පස්සේ ඔයාට විදින මතුරුව ගෙදර ඇයට විදිනවා. ගෙදර ඇයට විදින මතුරුව අහල පහල ගෙවල් වලට විදිනවා. ඒ වගේ ලොකු ප්‍රශ්නයක් මේක. ඒ නිසා චුට්ටක් අපි ඒකට අවධානය දෙමු මේ දවස් ටිකේ. මොකද මේක ඉක්මනට විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක්. එහෙම නොවෙන්න සෑහෙන ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා නේ. ඒ ගැන මතක් කරේ මොකද මේ දවසින් දවස නිකන් ඩෙංගු රෝගී නිහලයි කිය නිකන් කිය කී ඉන්නවට රෙඩිය මේක අපි ක්‍රියාවෙන් අඩු කරගෙන හොඳ සෞඛ්‍යමය වටපිටාවක් හදාගමු කියන යෝජනාව මම කරේ. හරි. RDB බැංකුව ගැන කතා කරන්නම්. වාගේ මුදලට වාගේ තැන්පත් මුදලට හොඳම පොලිය දෙන්නේ, පොලි අනුපාතය දෙන්නේ හොඳටම සලකන්නේ RDB බැංකුව. ඉතින් රටපුරා බ්‍රාන්චස් 250කට වැඩිපුර තියෙනවා. ඔයා RDB බැංකුවට ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ සේවාව ගැන. හරිම ඉක්මන් account එකක් ඕපන් කරන්න ගියත් ලොකු වෙලාවක් ගන්න නෑ. සමහර account ඕපන් කරන උදේ 10ට විතර ගියාම හවස 1 විතර වෙනකන් account එකක් ඕපන් කරලා. ඉතින් වාඩි වෙන්න කියනවා, අතනට යන්න කියනවා, චුට්ටක් ඉන්න කියනවා, ඒගොල්ලන්ගේ වැඩ ටික කරනවා, ෆෝන් එක ආන්ස කරනවා, කාලා එන්නම් කියනවා. ඊට පස්සේ සමහර විට අපි දිහාබල් අපි බොහොම ප්‍රසන්න හැඟීමෙන් නැත්තම් ඒගොල්ලෝ වෙන කෙනෙක්ගේ වැඩක් කරනවා. එහෙමත් ඒව තියෙනවනේ. හරි. එහෙම නැත්තම් පරණ කොන්තර වගේවා සමහර ආයතනයක වැඩ කරන ගියාම එහෙම තමයි නේ. සමහර බැංකු නේ රජයේ බැංකු වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන්. බැංකු පැත්තකින් තියන්නකෝ. සාමාන්‍ය වහිතන්නකෝ අපි පොඩි කඩේකට ගිහිල්ලා මොන හරි දෙයක් ගන්න ගියා කියලා. ගොඩාක් තැන්වලින් ඒගොල්ලෝ ඉන්නේ අර කස්ටමර් කිං කියනවට වැඩිය කස්ටමයිස නොදකින් වගේ ඉන්නේ. කිසිම නැහැ අපිට සපෝට් එකක් අපිට අවශ්‍ය කරන දේ ගන්න. හැබැයි ඇතම් ෂොප්ස් වල තියෙනවා ඒ කඩේ නැත්තම් වෙන කඩේකින් හරි ගෑනලා ඒගොල්ලෝ දෙනවා. ඔය හිතන්න ඔය පොඩ්ඩක් ඔය ෂොපින් මෝල් වලට එහෙම ගියාම මේ ළඟදි මම ෆෝන් එකක් ගන්න ගියා. ෆෝන් එක ගන්න ඒ කඩෙන් ඇහුවම ඒ කඩේ ඒ අවශ්‍ය කරන වර්ගයේ නැහැ. මට ගෝ විනාඩි 5ක් දෙන්න කියලා මල්ලි කෙනෙක් හිටියා. සිංගාල මිසින් වුණා. මෙන්න විනාඩි 5ක් එනවා ෆෝන් එකක් බොක්ස් එක අරගෙන. ඉතින් ආයේ අහල පහල තැනකින් හරි ගියාල්ලා යාගේ නේද කස්ටමර්ව සතුටු කරනවා. ඉතින් එහෙම දැනුත් තියෙනවා. රයිට්. මම මේ කීකේ හිටිය RDB බැංකුව ගැන. ඉතින් RDB කියලා කියන්නේ ඔයාට හොඳම පොලි අනුපාතයක් දෙන තැනක්. ඒ නිසා සල්ලි ටික පරිස්සමින් තියන්න හොඳයි. මොකද රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකුව තමයි RDB කියලා කියන්නේ. හරි. ඒ වගේම විජය නිෂ්පාදන අතරේ තියෙන විජය තුන පහ කුඩු ගැන මම මතක් කරන්නම්. මාළු කරි එකක් හදාගන්න ගියත් ඔයාට ඔය ගෙදර ඒකට අවශ්‍ය කරන තුන පහ ටික හදාගන්නවා කියන්නේ ලොකු වෙලාවක් යනවා. ඔයා ඒක කරගන්නේ අර ස්වභාවික කුළුබඩු රසය අවශ්‍ය නිසා, නියම මාළු කරි එක නේද? ඒ රසය අවශ්‍ය නිසා. ඔයාට හිතෙන්නේ නැහැ මේක කඩේට ගිහිල්ලා ගේන්න. හැබැයි බය වෙන්න එපා. ඔයාට මම සහතික වෙනවා. විජය මාළු කරි තුන පහ කුඩු එක කියලා කියනවා ගෙදර හදන රසයම තමයි. සියර සියක් ස්වභාවික කුළුබඩු අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා ඔයාට කියනවට ගියනලා ට්‍රයි කරලා බලන්න. විජය කියන නමින් තත්වයෙන් ඉහළ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. විජය නිෂ්පාදනය.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්. ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලක්ෂණ මොමදින්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ. TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 01176 679
3: අපේ අම්මා ගෙදර ආවද

0: සුරක්‍යා සුරකි මුමක තොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
1: ජූලි පළමුවනදා කැප්පෙටිපොළ මහාවිද්‍යාලය අම්පාර
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්‍යා සුරකි මුමක තොට Lakhanda Radio ITN

0: උදේ 8 විනාඩි 55යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: රයිට් එහෙනම් මම මේ පැයෙන් ඊළඟ පැයට යන්න හදන යන කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. තමයි පැල්ලත නිෂ්පාදන වගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන අවශ්‍යතාවය වෙනුවෙන් පැල්ලත අවුට්ලට් වලින් සුපර් මාකට් වලින් ළඟම තියෙන කඩේ ඇතුළු ඕනම තැනක නේද මේ ඉඳලා ගන්න පුළුවන් කමක් තියෙනවා. යෝගට් එකක් බටර් එකක් ගන්න ගියත් ඔය මතක තියාගන්න ඕනේ. මොකද්ද නම මං කිව්වනේ මේ පැල්ලත කියන නමින් ගන්න. හරි, ඒ වගේ විජේ නිෂ්පාදන තත්ත්වයෙන් වගේම ගුණාත්මක බවින් නේල ගුළුබඩු නිෂ්පාදකය. එවගේම මහජන සම්පත ගැන මතක් කරන්න ඕනේ. ජාතික ලොතරැයි මණ්ඩලය රටේ අරමුදල් ගණනාවක් නේද ඒ අවශ්‍ය කරන හයිහත්තිය දෙමින් ශක්තිමත් කරමින් සෑහෙන වැඩ කොටසක් කරන නේද ඔයාගේ රුපියල් 40 සෑහෙන වැඩ කොටසක් කරන ආයතනයක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් අදත් ඔයාට අද දවසේ වාගේ වියදමින් පොඩි ගාණක් වෙන් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ජාතික ලොතරැයි මණ්ඩලයට, එහෙම නැත්නම් ඔයාගේ වාසනාව ගැන හිතලා ඔයාට කෝටියක් ලක්ෂයක් ඇදෙන්න තියෙන අවස්ථාව ගැන හිතලා ඒක නොකර ඉන්න එපා. මොකද රුපියල් 40 කියලා කියන්නේ හොඳ ආයෝජනයක්. කෝටිපතියෙක් වෙන්න ලක්ෂපතියෙක් වෙන්න ඔයා කරන හොඳම ආයෝජනයක්.

0: වෙලාව පෙරවරු 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: රුපියල් 1,08,00,000 වටිනා විදේශ දුම්වැටි තොගයක් රැගෙන චීන ජාතිකයන් 4 දෙනෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. හරිත භවතෝ සේවා රැගෙනීමේ සිටියදී ඔවුන් රේගු නිලධාරීන් සහ රේගු භද්‍රව පාඩා ශිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වුණා. චීන ජාතිකයන් ළඟ තිබේ දුම්වැටි 70,000ක් සුවකින තිබෙනවා. රේගු නිලධාරීන් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පාකිස්තානයේ ලාහෝර් ආශ්‍රිත ප්‍රදේශයක ගොඩකිල්ලක වහලයක් කඩා වැටීමෙන් ළමුන් 14 දෙනෙක් මියගොස් තිබෙනවා. එන් බහුතරය වයස අවුරුදු 10ට අඩු බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. උපකාරක පාති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් අනතුරු සිදු වුණා. එන් තවත් 5 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි පාකිස්තාන පොලිසිය සඳහන් කළේ. මීරක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට
3: 24 පෑම සීරුවෙන්

0: 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: උදේ 9:00 විනාඩි 3යි දැන් වෙලාව.

මහට ලංකාවටම ලකන පෙරනෝවරු ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 0.77, 777, 73, 74.

0: සීන් එක තනි වෙලා.
1: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ.
2: මම මෙතෙන්ට ටික කාස්. හරි නිස්කලංක.
1: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන් ගොඩාක් තියෙනවා.
2: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
0: තිමිර උඩල් මත අධ්‍යක්ෂණයක්.
1: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
2: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
1: අපි බලමු කොෂනා.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

අපේ විනාඩි 15යි වෙලාව. ඔයාලට පොඩි දෙයක් මතක් කරන්නම් මං. ඔයාලට තියෙනවා ලොකු වැඩක් කරන්න. ඒ තමයි ඔයාගේ පවුල වෙනුවෙන් හම්බ කරන්න. පවුල වෙනුවෙන් කිය ඔයාගේ අම්මා තාත්තා සමහර විට දරුවා එහෙම නැත්නම් බිරිඳ වෙනුවෙන්නේ හස්බන්ඩ් වෙනුවෙන් හම්බ කරන්න තියෙනවා. ඔයා එහෙම හම්බ කළා හොඳ ඉන්කම් එකක් ගේනවා නම් ගෙදර හැමෝටම සතුටුයි නේ. ඒ කියන්නේ ඔයා හරහා හම්බ කරගෙන කනවා කියන එක නෙමෙයි. හරිද? මේ වගේ වැරදි විදියට හිතන්න එපා. මම මේ කිව්වේ ඔයා ගෙදර ආර්ථිකමය වශයෙන් දෙන හයිය වෙන කාටවත් දෙන්න බෑනේ. එහෙමනම් ඔයාට තමයි ඒක හොඳටම කරන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ නිසා ඔයාට මහන්සිය මේ අපි කියන්නේ නිකක් රිලැක්ස් වෙන්න, විවේකයේ ගන්න, නිමාඩු දාන්න, ට්‍රිප් එකක් යන්න එහෙම අවස්ථාවක් නැහැ. ඔයාට තියෙන හැම මොහොතක්ම ඔයා හිතන්න ඕනේ සල්ලි කියලා. සල්ලි අතේ තියෙනවා නම් අපිට ඕන තරම් විනෝද වෙන්න සතුරු වෙන අවස්ථාවක් තියෙනවා. මම මේ මතක් කරන්න ඉන්නේ මතක තියාගන්න ඔයා ජොබ් එකක් එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරික අවස්ථාවක් ගැන හිතනවා නම් ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක වඩ පුළුවන් කමක් තියෙනවා. අනිවාර්යෙන්ම හොඳ ව්‍යවසායකයෙක් වෙන්න 011 7679 579 කියන නම්බරයකට වඩ පුළුවන් කමක් තියෙනවා කතා කරන්න. මොකද ඔයා හොඳ ව්‍යවසායක මානසිකත්වයෙන් ඉන්නවා නම් ඒකට හෙල්ප් කරන්න ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් පුහුණු කාර්මික ශිල්පීන් විතරක් නෙමෙයි ඔයා හොඳ ව්‍යවසායකෙක් විදියට අලුතෙන් ඔයාගේ බිස්නස් එක පටන් ගන්නකොට කතා කරන්න ඕනේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට. ඔයාගේ අතේ සල්ලි තියෙනවා නම් මතක තියාගන්න. අද කාලේ නම් අතේ සල්ලිත් තියෙන්න ඕනේ පෞලි සමාජිකයෙක් හරි වෙන්න. ඔයාව පවුල විසින් පිළිගන්නේ ඔයාගේ අතේ සල්ලි තියෙනවා නැද්ද මං කියන්නේ.

0: පෞද්ගලිකත්වය කියන එක කොච්චර වැදගත් මාතෘකාවක්ද? ඔයාගේ තොරතුරු රහස්‍යභාවය නේද? ඔයාගේ ඩෙන්ටි කාඩ් නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි සමහර විට ඔයාගේ නමේ මුලාකුරු සහිත සම්පූර්ණ නමයි ඩෙන්ටි එක තියෙනවා කියන්නේ. හරි සමාවෙන්න. හරි ඔය ටික තියෙනවා නම් සාමාන්‍ය මේ දවස්වල ඔයාගේ account එකේ තියෙන සල්ලි අදින්න පුළුවන් කාට හරි. ඔයා දන්නවද ඒක? එහෙම කරලා තියෙනවා. ඩෙන්ටි කාඩ් නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි. එතකොට ඔයා කල්පනා කරන කොහොමද ඒක කරන්නේ? ඒක කරන අය දන්නවා. මම දන්නේ. හැබැයි කරනවා. මම කියන්නද කරන්නේ ඒක ඕනේ. ඒක ආගෙන ඉඳලා මේ ඔයා දන්නා ලංකාවේ මේ මෑත කාලේ සෑහෙන හැකර්ලා ඉන්නවා. හැකර්ලා කියන්නේ විවිධ රටවලින් ආපු ටීම් ඉන්නවා ලංකාවේ. ඒ කියන්නේ පදිංචි වෙලා ඉන්නවා නිකන් ජොබ් වලට ඇවිල්ලා වගේ. ඔය මේ හොටෙල් රූම්ස් එහෙම අරගෙන කාලා බීලා සුද්ධෝ කියලා කියන්නේ සුද්ධෝ වගේ ඉන්නවා. සුද්ධෝ විතරනේ ලංකාවේ ඇත්ත ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ ලංකාවේ හොඳම මේ හොඳටම මේ මුදල් තැන්පතු එහෙම තියෙන accounts බලලා ඒගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු හොයාගෙන හොයාගන්නෙත් ඔය දුරකථන සමාගම් මෙහෙම නැත්නම් ඔය sales marketing කරනනේ online marketing කරන ආයතන වගේ හැසිරිලා ඉතින් එහෙම ඒගොල්ලෝ කරගන්නවා කොහොම හරි වැඩේ කරගන්නවා හරි ඉතින් ඒ නිසා මේ චුට්ටක් පරිස්සමින් ඒ ගැන මේ මුදල් සුරක්ෂිතතාවය කියන එක ඉතාම වැදගත් වාගේ සල්ලි ටික දාන්න ඕනේ හරි පරිස්සම් තැනකනේ RDB එක ගැන මම උදේ ඉඳන් කතා කරෙත් අන්න ඒ නිසා RDB බැංකුවේ තමයි වාගේ සල්ලි ටික දාන්න ඕනේ කිසි ප්‍රශ්නයක් නැහැ වාගේ සල්ලි වාට අරින්න ඔයාට ගන්න ගියත් ඒ ආරක්ෂිත සමහර බැංකු තියෙන අපේ සල්ලි ගන්න ගියත් තුන් හතර පාරක් චෙක් කරලා බලලා දෙන්නේ ඒ කියන්නේ ඒ තරමට RDB එකත් එහෙමයි ඔයාමද මේ ඔයාගේ මස්සනද ඒ කියන්නේ ඔයාට වදයක් නොවෙන්න හරියට ඒක තහවුරු කරගෙන මිසක් සල්ලි කාටවත් ගන්න බෑ. හොඳේ RDB ෆික්ස් ඩිපොසිට් එකක් දානවනම් මේ දවස්වල ඔයාට පුළුවන් කමක් තියෙනවා හොඳ රේට් එකක් හොඳ පොලි අනුපාතයක් දෙනවා. ඒ තියෙන නිසා RDB එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න. 250කට වැඩි 250කට වැඩි බ්‍රාන්චස් තියෙනවා RDB බැංකුවේ. හරි. මම කියන්නේ ওই කතාව ඩොලර් මිලියන 725ක බෝනස් ඉදිරියේදී දෙන්න යනවා මේ Facebook කස්ටමර්ස්ලට. මොකද මේක කරන්නේ මේ පරිශීලකීන්ට ලැබීමේ සූදානම මේ ලබාදීමේ මෙව්ව එක තියෙන මුදල් ලැබෙන දවසත් ඒගොල්ලෝ කියලා තියෙනවා. මේගොල්ලෝ කියනවා පරිශීලක දත්ත රහසතාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත තමයි මෙටා එක එකඟ වූ ඩොලර් මිලියන 725ක දැවැන්ත බෝනස් මුදල් ඒ වගේම අමතර තව තව දේවල් දෙන්න යනවා කියලා. මේක දැන් 2025 වසරේ තමයි ආරම්භ වුනේ මේ වන්දි මුදල් බෙදා හැරීම. ඉතින් කැලිෆෝනියා අධිකරණයක් තමයි කිව්වේ ඕගොල්ලෝ ඒගොල්ලන්ගේ ඩීටේල් ගන්නවා නම් ඒගොල්ලන්ට මේ ගෙවන්න. දැන් අරගෙනන තියෙන්නේ. ඒවා ලීක් වුණාට පස්සේ මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද දන්නේ නැහැ. එහෙම Tamanගේ තොරතුරු මෙටා එක හරහා නිරාවරණය වුණා. රහස්‍යභාවය නැති වුණා. ඒක රකින්න මෙටා එක සමත් උනේ නැහැ කියලා පැමිණිලි කරපු සමහර අයට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. මේගොල්ලන්ට වන්දි ගෙවන්න. මේගොල්ලන්ගේ තොරතුරු එළියට ගිහිලා තියෙනවා කියලා. ගොඩක් හැක් වෙච්ච අයට මේ මුදල ගෙවන්න. මුදල කොහොමද ගණන් වටිනාකම් නම් හරියටම සඳහනක් නැහැ. නමුත් මෙටා එක සාධාරණ වන්දි මුදලක් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් කාගේ හරි account එකක් hack වෙලා වගේ නම් නේද? හැක්ුණේ කොහොමද කියලා හොයාගෙන යනකොට මෙටා එකේ ප්‍රශ්නයක් ඉඳනන් වෙලා තියෙන්නේ. දැන් මෙටා එක ලෑස්ති ඔයාට වන්දි ගෙවන්න. ඉතින් බලන්න වගකීම් සහගතව වැඩ කරන ආයතනේ ඒගොල්ලන්ට අපේ ඩීටේල් පරිස්සම් කරන්න වගකීමක් නැතුණාට ඒගොල්ලෝ මෙහෙම ගත්ත හැකි. ප්‍රශ්නයක් වුණාම මේ වගකීම බාර අරගෙන වරද බාර අරගෙන වන්දි දෙන තත්ති කම්පැනි එකක් මෙටා එක. 9යි විනාඩි 23යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

ඔය ඒවගේ සිින්දුව කියන ලාග වහල දිහා බලාගෙන කල්පනා කරල නැද්දානේ මට මටත් ඉතින් මේ වගේ එකක් වුණානේ. ඉතිං මොනව කරන්න දෙහෙමත් කාලයක් තිබ්බනේ. දැම්මම් මේත් එක්ක මේ ලයිෆ් එක මෙහෙම ඉස්සරහට ගියාට මට එහෙමත් කාලයක් තිබ්බනේ. මට මේක මෙයාට කියන්න බැරිුණා දැන්. එහෙම ඉතනනේ ගෙවතකින් ගෙදර නෙමෙයි පැත්තකින් තියන්න ඔයා. ඔයා දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක කොහේ හරි යනවා බස් එක යනකොට ඔයාට පේනවා තව කපල් එකක් යනවා. ඔයාට මතක් වෙනවා ඔයත් එහෙම මාත් එහෙම ගිය හැටි මතකයි වගේ එකක් නේ. සමහර විට ඒ දෙන්න පොඩ්ඩක් රණ්ඩු වෙනවා. ඔයාට වාට හිතෙනවා මමත් ඉතින් එහෙම රණ්ඩු වෙලා තියෙනවනේ මෙයත් එක්ක රණ්ඩු වෙන්න තුනට. මම මේ මෙයාට බයි හිටියට මං ඉස්සරහනේ කලින් ගෑනලා මෙයත් එක්ක නේද කොච්චර නම් රණ්ඩු වෙලා තියෙනවා. එහෙම තියෙනවනේ නේ අපිට එහෙම අද්දකින් තියෙනවනේ. හරි මේ ඉතින් අහස පොළව නේද උහුලන්න මොකද්ද කියලා කියන්නේ මේ අහස පොළව අහස පොළව වඩලන්න වගේ කල්පනා කරන තැන් තියෙනවා. ඉතින් එහෙම තියෙනවා. හරි හිතේ තියාගෙන සමහර තැන්වල අපි විතරයි දන්නේ. ඇත්තටම අපි තමයි අපිව දන්නේ නේ. 9 විනාඩි 28යි වෙලාව. ඔයා ඔයාගේ වහලි දිහා බලාගෙන කල්පනා කරන්න තව හේතු තියෙන්න පුළුවන්. ඔය වහලේ වැස්සට තෙමෙනවා නම් මේකට මොකද කරන්නේ? ඊට පස්සේ ඔය වහලේ දැන් නියම් අපි කියන්නේ නියම් දැන් කාලේ වහල නෙමෙයි නියම් පරණ කාලේ වහලයක් නං දැන් වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්න කීයක් විතරයිද? ඔය වගේ හිත හිත ඉන්නවා නම් මෙන්න මේකත් ඔය චුට්ටක් කල්පනා කරලා බලන්න. රයිනෝ ප්‍රීමියර් කියලා කියන්නේ ලංකාවේ වසර 60කට පස්සේ අධික පාරිභෝගික විශ්වාසයක් දිනාගත්ත ලංකාවේ අංක 1 රූෆින් සන්නාමය. හරි රයිනෝ කියලා පහල කියපු ගමන් රයිනෝනේ මතක් වෙන්නේ. ඒ තරමට රයිනෝ ගැන විශ්වාසය ලංකාවේ හැදිලා තියෙනවනේ නේ. එතකොට දැන් ඒගොල්ලෝ නවතම රූෆින් ෂීට් විසඳුමක් දෙනවා. මේකේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ෂීට් එකේ යටි පැත්තේ ස්වභාවික මැටි ආලේපනයක් තියෙනවා. කාට හරි බැලුව බැලමඩ පේන නිකන් මේක පේන්ට් එකක්. පේන්ට් කළා නෙවෙයි. එහෙම නිකන් මිනිස්සු අඳලා මේ රයිනෝ ෂීට්ස් දුන්නා නම් ඔයා අද වෙනකොට රයිනෝ ගැන ඒ තරම් විශ්වාසයෙන් කතා කරන්නේ නැහැ. මං කියන මේ කතාව අහන්නේ නැහැ. රේඩියෝ එක වහලා දානවා. නැහැ. වදන රයිනෝ කියන්නේ හැමදාමත් ඒ විශ්වාසය රැකපු තැනක්. ඉතින් ලස්සන පෙනුමක් එනවා වගේම තමයි මතක තියාගන්න. දැන් වැඩි අවුවක් වැටෙන කාලේ නේද ෂීට් එක රත් වෙනකොට ගේ ඇතුළට උණුසුම වැඩි. එතකොට තමයි වාට ඩබල් කාලෙටත් ඒසී ඕන කරනවා. සමහර විට ෆෑන් එක දාන්න වෙනවා. චැනල් අරිනවා. ගොඩාක් දේවල් කරනවා නේ. නිතර නිතර නානවා. ඕව කරන්න ඕනේ නැහැ. මේ ෂීට් එක දැම්ම කියලා කියන්නේ ගේ ඇතුළට එන උෂ්ණත්වය සෑහෙන අඩුයි. ඉතින් මේක ඔයා මතක තියාගන්න. සාමාන්‍යයෙන් වැසි කාලෙක වුණත් මේ ෂීට් එක ප්‍රශ්නයක් ගේන්නේ නැහැ ඔයාට. දැන් එතෙන්දි මම මතක් කරන්න ඕනේ මේකේ තියෙනවා ජල විකර්ෂක ගුණය. ඒ කියන්නේ මතුපිට ආලේපනයක් විදිහට මේ තියෙන්නේ. අර නෙළුම් කොළයට වතුර ටික වැටුනම මෙහෙම කරනකොට මෙහෙම බලන් ඉදිද්දි වතුර ටික එතනින් ඉවත් වෙලා යනවා වගේ, මෙහෙම ලිස්සලා යනවා වගේ. මේ ෂීට් එකේ තියෙන්නේ මේ විකර්ෂණ නේද, ජල විකර්ෂණ මතුපිට ආලේපනය නිසා මෙන්න මේ ගුණය තියෙනවා. මේකට කියනවා හයිඩ්‍රොපෝබික් කෝටින් කියලා. එතකොට මේ ෂීට් එකට ජලය උරා නොගන්න නිසා ෂීට් මතුපිට දියසෙවල බැඳින්නේ, පාසි බැඳින්නේ. එතකොට නිවසේ බාහිර පෙනුම දිගු කාලයක් හරි ලස්සනට තියෙනවා, පිරිසිදුයි, නවීනත්වයෙන් තියෙනවා. උසස් විදිහට මේක පවත්වා ගන්නවට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මේක ගෙදරට ඔය දාලා තියෙන ෂීට් එක වෙනුවට ටිකක් මාරු කරලා බලන්න පුළුවන්කමක් තියෙනවා නේද? ඒක තමයි මේ වෙලාවේ හොඳම විසඳුම. මොකද ලංකාවේ බොහෝ දෙනෙක් දැන් මේක ඉල්ලනවා. වැඩි ඉල්ලුමක් තියෙන රූෆින් ෂීට් එක තමයි රයිනෝ රූෆින් ෂීට් කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රීමියර් එක, ප්‍රීමියර් මතක තියාගන්න, ප්‍රීමියර්. එතකොට ඔයා අලුතෙන් ගයක් හදනවා නම් නේද, ආයි වහල වෙනස් කරන්න හිතනවා නම් නේද, ළඟම තියෙන අලෙවි නියෝජිතයාගේ ළඟට ගිහිල්ලා කියන්න රයිනෝ ප්‍රීමියර් ෂීට්ස් ඕනේ කියලා. 13.96 කෝල් කරත් ඔයාට ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ රයිනෝ ප්‍රීමියර් ගැන මතක් කරේ. ඒ වගේම ක්‍රිමරාජ නිවසින් එන ක්‍රිමරාජ නිෂ්පාදන ගැන මතක් කරොත් ඔයාට ගෙදර තියෙන්න ඕනේ කරල් සහ ගුලි නේ. බඩේ අමාරුවට කරල් සහ ගුලි, ලදරු පණු රෝග සඳහා කරල් සහ ගුලි නේ, බඩේ අජීර්ණයක් වගේ නම් කරල් සහ ගුලි. ඒ කියන්නේ ක්‍රිමිරාජ කරල් සහ ගුලි. හරි ඉතින් අවුරුදු 77ක් ලේසි නෑ. මාකට් එකේ තරම් විශ්වාසයක් තියාගෙන රැඳිලා ඉන්නවා කියන එක ලේසි නෑනේ. එනිසා තමයි ඒ ගැන මතක් කරේ. ඉතින් ක්‍රිමරාජ නිවසින් තවත් නිෂ්පාදන තියෙන කුරුලෑසුවය. ඔයාගේ මූණේ හැම තිස්සෙම කුරුලෑ එනවා. ඉතින් ඔයා හිතනවා එහෙම මෙහෙම බෙහෙත් ගන්නවා, එක එක ක්‍රීම් ගන්නවා, වැඩක් වෙන්නේ නැහැ. ඇත්ත ඇත්ත. ඕකට හරියටම හරියන විසඳුම තමයි ඔය කුරුලෑසුවය කියලා කියන්නේ ක්‍රිමරාජ නිවසින් එන්නේ. ඔයා ගිහිල්ලා ඔය බෙහෙත් බඩු කඩවල, එහෙම නැත්නම් ෆාමසිවල, එහෙම නැත්නම් සමහර සිල්ලර බඩු කඩවලක් තියෙනවා, සුපර් මාකට්ස් වලක් තියෙනවා, ගන්න
ක්‍රිමිරාජ කුරුලෑ සුවය. හරි, නම කියලා ඉල්ලන්න. එතකොට වාට මේ හරිම ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ෆේක් එව තියෙනවා. ඒ වුණාට ඉතින් ඔය ක්‍රිමිරාජ කියන නමත් එක්ක එහෙම ෆේක් කොච්චර තිබුණත් තේරුමක් නැහැ. නැත්නම් අවුරුදු 77ක් මාකට් එක අල්ලගෙන ඉන්න පුළුවන් නේ.

උදේ 9යි විනාඩි 36යි වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් ඇද්ද ටිකට් වල වාසනාව තංක ටික බලලිමු. සුබ දවසක් ලොතරැයි පටන් ගත්තොත් එහෙම 350 වන දිනුම් වාරය මිතුන ලග්නය සහිතව ජයග්‍රහණ අංක 1 අංක 47 අංක 66 ජය ලොතරැයි ඊ දවසේ දිනුම් ඇද්ද මෙන්න ප්‍රතිඵලයේ ඊ අක්ෂරය අංක 2 අංක 7 අංක 5 සහ අංක 2 අද සම්පත ගත්තනම් අංක 8 අංක 2 අංක 8 අංක 2 අංක 7 අංක 8 අංක 8 අංක 2 සහ ඉසේ දක්ෂරය හඳහන ලොතරැයි ගන්නකොට කටක ලග්නය තමයි ජයග්‍රහයි ලග්නය ජයග්‍රහ අංක අංක 16 අංක 17 අංක 19 සහ අංක 30 ධන නිදානය ඊ අක්ෂරයත් එක්ක අංක 21 අංක 39 අංක 47 සහ අංක 65 මෙගා පවර් ගත්තනම් F අක්ෂරයත් එක්ක අංක 12 ප්‍රසාද අංකය අංක 4 අංක 25 අංක 29 සහ අංක 50 ඊට පස්සේ අපි බලන්නේ ගොවිසෙත ටිකට් එක ඊ අක්ෂරයත් එක්ක අංක 50 අංක 51 අංක 63 සහ අංක 64 ඒ වගේම මහජන සම්පතීය දවසේ දිනුම් මැද්ද ඉසේ දක්ෂරයත් එක්ක අංක 3 අංක 5 අංක 7 අංක 8 අංක 8 සහ අංක 2 ඒ තමයි මහජන සම්පත ලොතරැයි ප්‍රතිඵල. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් වා ටිකට් එකක් ගන්න. ඔයා දන්නවා මේ දවස්වල ඊයේ දවසෙත් කෝටි ගණනින් තෑගි දුන්නා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට එන්න කියලා මේ පෞගිය කාලේ 23 දෙනෙක් සුපිරි ජයග්‍රහකීන් බවට පත් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව හිතන්නකෝ නේද? අපි කියන්නේ සැනසිලි තෑගි නේ, පොඩි පොඩි තෑගි. ඒවත් කොච්චරනම් මේවා වුණාද? ඉතින් එහෙම දිනුම් ඇදීම් ගණනාවක් තිබුණා. ඒ නිසා මතක් කරේ ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40ක් වියදම් කළා. අර දිනුමක් ගැන හිතනා වගේම රටේ සංවර්ධනය වෙනුවෙන් ඔයා ගොඩාක් දායකත්වය දීලා තියෙනවා. එහෙම ගොඩාක් ටිකට් ගත්තයි කොච්චර සපෝට් එකක් දීලා තියෙනවද? සෞඛ්‍ය අරමුදල, ඊට පස්සේ රණවිරු සේවා අරමුදල, වකුගඩු අරමුදල, ඊට පස්සේ කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන අරමුදල, සමාජ සේවා, ඔය වගේ ගොඩාක් ඒවට ඔයාගේ සපෝට් එක දීලා තියෙන්නේ. ඉතින් රුපියල් 40කින් රටේ සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා. ඉතින් සතුටු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඔයාට දිනුමක් නැති වුණා, ඔයා අපි කියන්නේ අපි මේ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඔය තියෙන්නේ රුපියල් 40ක ටිකට් එකක් ගන්නකොට ඔයා පොඩි පොඩියට හරි සපෝට් එකක් දීලා. ඉතින් එහෙම හැඟීමක් රටගෙන හැඟීමක් තියෙනවනේ වන්ටනේ. ඉතින් ඒකට පුංචි දෙයක් එකතු කරගන්න. අනිත් පැත්තෙන් ඔයාට රුපියල් 40යි කෝටිපති හීනයක්. රුපියල් 40ක නික හීනයක්වත් බලන්න පුළුවන් අද කාලේ බෑනේ. ජාතික ලොතරැයි මණ්ඩලය වාසනාවට කියන නේද එකම නම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය NLB.

0: උදේ 9යි විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: 9:43 වෙනකොට යන්න සූදානම් වෙන්නේ අම්පාරට, අම්පාර මහාවයට. අද ටේකියා කණ්ඩායම ඉන්නේ මහාවය සහ ආශ්‍රිත පාසල්වල දුවදරුවන් එක්ක නේද? රටේ මාර්ග ආරක්ෂාව සම්බන්ධව දැනුවත් කරමින් යන ගමනේ අම්පාර නැවතුමේ ඉඳලා අපිත් එක්ක මේ වෙලාව සම්බන්ධ වෙන්නේ ගීති ශේර. ගීත සුබ දසනක්. ගීත ගීතරයක් ඇහෙනවා මදි අපිට. අපි දුරකථන මාර්ගයෙන් බාධාවක් තියෙනවා. යලි උත්සාහ කරමු. ගීත සුබ දැසනක්. නැහැ, අපිට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඇහෙනවා, නමුත් අර මේ ටික සද්ද අඩුවෙන් ඇහෙන්නේ. අපි බලමු ගීත සම්බන්ධ කරගන්න. දුරකථන මාර්ගයෙන් බාධාවක්, අම්පාරනේ දුරන ඉන්නේ, ඒ නිසා වෙන්න පුළුවන්. කොමාරි, අපි යලි අවස්ථාවක සූදානම් ගීත එක කතා කරන්න. 9:45 දැන් වෙලාව.
2: රීතා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: දෝර ගගේ තලනහි නොහදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: ලොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: උත්සාහවන්තය ජයගනී කියලා කියනවනේ මං හිතනවා මම ඒ බබ ඔප්පු කරන්න යන්නේ අපිට දැන් ගීත එක කතා කරන්න පුළුවන් කමක් තියෙනවා මේ පුංචි උත්සාහයක් දැරුව අපේ තාක්ෂණික කණ්ඩායමත් එක්ක එකතු වෙලා යලි සුපහැදිලිව ගීත වහන්න ගීත සුබෝදෑසනක්
4: අයිබෝන් සුබෝදෑසනක් අසංක මං හිතනවා දැන් බව පැහැදිලිව ඇහෙනවා ඇති
3: ඔව් ගීත
4: අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ අම්පාර නගරයට ඔබ සඳහන් කරපු විදිහට ටේක් කියා සුරැකීම මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 11 වන වැඩසටහන් තමයි අපි මේ විදිහට නැගෙනහිර පළාතක් දවසේ කේන්ද්‍ර කරගෙනමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා ඔය අධ්‍යාපන කලාපයට අයත් මහා ඔය චැප්පෙටිපොළ ජාතික පාසල කේන්ද්‍ර කරගෙනමින් දැන් උදෑසන ආරම්භ කළ තිබෙන අසංක දැන් හදවතේදී මේ පාසලවට මේ අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල දුවදරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන් සඳහා සහභාගී වුණා ඔවුන්ට අදවසේදී මාර්ගන්තුරු පිළිබඳව ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් නිසියාකාරව යතුරු පැදියක ගමන් කරන්නේ කොහොමද යතුරු පැදියක ගමන් කරද්දී ආරක්ෂිත හිස්සසුම් භාවිත කරන්නේ කෙසේද මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අදවසේදී මෙදුවදරුවන් දැනුවත් කිරීම තමයි අද මේ වෙන විට සිදු වෙමින් පවතින්නේ ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර අසංක මාත් එක්ක එකතු වෙලා ඉන්නවා අම්පාර කොට්ටාස රථවාහනංශයේ ස්ථානාධිපතිතුමන් උප පොලිස් පරීක්ෂක ආනන්ද මහතා අපි හෙටමාගෙන් දැනගන්න කැමති මේ වැඩසටහන හතවසේදී අම්පාර නගරයේ කේන්ද්‍ර කරගෙනමින් මේ දුවදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් විදිහට මේ ගන්නා වූ උත්සාහය පිළිබඳව ඔබතුමාට යම් අදහසක් ඇති. අපි පොඩක් කතා කරමු.
5: අතවසෙන්ම බේන් විශ්තුති අම්පාර වගේ දුෂ්කර ප්‍රදේශයකට ඔබ කණ්ඩායම ඇවිල්ලා ස්වාධීන රූපවාහිනී ඒ වගේම රතවාන මූලස්ථානයේ නිලධාරීන් ඒ වගේම මේ විදි නාට්‍ය කණ්ඩායම ඇවිල්ලා ඉදා වැදගත් වටිනා දරුවන්ට ඇත්ත වශයෙන්ම දැනෙන වැඩසටහන මේ අවස්ථාවේදී සිදු කරා තොසෙම අම්පාර වගේ දුෂ්කර පළාතක් වුණාට රියානතුරු බහුල ප්‍රදේශයක් මම හිතන්නේ මේ වෙනකොටත් මාරක රියානතුරු 34ක් පමණ වෙලා තියෙනවා ඉතින් ඒ වගේ ප්‍රදේශයකට ඇවිල්ලා මේ වගේ වටිනා වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් අපි මේ වැඩසටහන සංවිධානය කරන මගතට සුරකි මේ ඒ සංවිධානයටත් ඒ වගේම ස්වාධීන රූපවාහිනියටත් රතවාන මූලස්ථානයටත් අම්පාර කොට්ටාස රතවාන ස්ථානාධිපති හැටියට මම ඉතාමත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා.
4: මෙසූතේ ඔබතුමන්ට ඉතින් මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ඔයි ටේකයා සුරකිම මගතට වැඩසටහන් මාලාව අපි මේ විදිහට සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප 100ක්ම ආවරණ පරිදි ක්‍රියාත්මක කරන්නේ දැන් එහි දෙවන අදියරේ 11 වන වැඩසටහන තමයි අසංග මේ විදිහට ප්‍රකාශන ආරම්භ කළේ. අපි මේ වැඩසටහන සාර්ථක කරගන්න දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ඔවුන්ගේ මූලිකත්වයෙන් මේ වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේම ආවරණ පරිදි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය 90 අදිසි ගිලන්ර සේවය අපිත් එක්ක මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉතින් අපි තවත් අවස්ථාවක සූදානම් ලක්හඬවසේ තොරතුරුගෙන එන දෙහෙන් ස්තුතිය අසංක අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
3: බොහොම ස්තුතියි ගීත්. ටේකේ වැඩසටහන දීපව්‍යාප්තෝ ක්‍රියාත්මකයි. ඉතින් ඔයාගේ පාසලටත් නේද ඔයාගේ දරුවගේ පාසලටත් මේ වැඩසටහන අනිවාර්යයෙන්ම එනවා. මොකද රටේ දරුවන් මේ විදිහට දැනුවත් කරමින් යන කාරණාවත් එක්ක මේ අයට පුළුවන්කමක් තියෙනවා. මෙතනින් මෙහාට ඊළඟ පරම්පරා විදිහට මේක ජාතික වගකීමක් කොට සලකලා ඒකට අවශ්‍ය කරන සහාය ලබා දෙන්නේ වෙනුවෙන් තමයි අද දවසේ අපි ටේකියා වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. 9යි විනාඩි 49යි පැලොත්ත කිරි වීදුරුවක රස බලමු. දයමාරට බොන තේක පැලොත්ත කිරි තේකක්.

0: ලකන්ඩ රඩියෝ ITN
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

ඩීබී බැංකුව. උදේ 10 වෙනකම් විනාඩි 6ක් තියෙනවා. එහෙනම් විනාඩි 6යි කියලා කියන්නේ මම මෙතනින් නික්මිලා යන වෙලාව. හරි. ආයෙ හිට උදේ 7ට හම්බෙමු. ආර්.ඩී.බී. බැංකුව ගැන මතකයිනේ. අදත් එළියට පහිනවා නම් බැංකුවකට යනවා නම් සල්ලි කීයක් කර ඩිපොසිට් කරන්න හිතාගෙන ඉන්නවා නම් පරිස්සමට තියන්න පුළුවන් හොඳම තැන තමයි ආර්.ඩී.බී. කියලා කියන්නේ. හොඳම පොලියක් නේ. ඒ කියන්නේ රේට් එක බලාපොරොත්තු වෙනවනේ අනිවාර්යෙන් හොඳ පොලි අනුපාතයක් දෙනවා. ඒ වගේම පරිස්සම් බ්‍රාන්චස් තියෙනවා රටවටේම කිසි ප්‍රශ්නයක් නැතුව ආර්.ඩී.බී. එකත් එක්ක ගනුදෙනු කරන සුවදශීලී සේවාවක් සපයන ආර්.ඩී.බී. බැංකුව සූදානම්. විජේ නිෂ්පාදන අද දවල්ට උයනකොට රැට උයනකොට නේද අපි කියන්නේ ප්ලේන්ටියක් ඇදුවත් තේගක් ඇදුවත් වර විජය තේකුඩු පැකට් එකේ ඉඳලා තේකොළ පැකට් එකේ ඉඳලා වඩ හැම දෙයක්ම මතක් වෙන්න ඕනේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියක් සහිතයි විජය නිෂ්පාදන වලට. පැල්වත්ත කිරිවීදුරේ රස දහය මාත්‍රේවා සාමාන්‍යයෙන් තේකක් බොන්නේ උදේ තේක බොන්නේ නැහැ නේ සමහරු. ඉන්න උදේ තේකක් බොන්නේ නැහැ. සමහරු ඉන්න උදේ තේක නැතුවම බෑ. කොහොම නත් උදේ තේක උදේ කිරි තේකක් වා බොනවා නම් ඒකෙන් තමයි වාගේ උදේ කෑම වේල පොඩ්ඩක් පරක්කු කරන්න වාට තියෙන චාන්ස් එක තියෙන්නේ නේ. ඒකෙන් පොඩ්ඩක් අපිට බඩගින්න කියන එක දුරස් කරනවා. හැබැයි මේ ගොඩක් වෙලා බඩගින්න ඉන්නත් එපා. උදේ කෑම එක ඉක්මනට ගන්න. කිරි වීදුරක් බොනකොට පැල්ලත්ත කියලා ඔයා මතක තියාගන්න. වාගේ මතකෙට එනවා. පොඩි ආඩම්බරයකුත් ගන්න හිතට. මේක ලංකාවේ හදන. ලංකාවේ කිරි ගොවීන් ඒගොල්ලන්ගේ ජීවිතේ සරි කරන්න මං කීයක් හරි පොඩි ගාණක් වියදම් කරලා තියෙනවා කියලා. අපිට වගේ කියන නිෂ්පාදනයක් පැල්ලත් නිෂ්පාදනය. ඊගෙන සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01177 479 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පෑලියගොඩ කැලණි පාලම අසලදී කන්ටිනර් රථයක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් කොළඹ දෙසට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අනතුරු දෙකකින් පුද්ගලයන් තුන්දෙනෙකු මිය ගොස් තිබෙනවා. එක් අනතුරක් සිදු වුණේ පොතුහැර ප්‍රදේශයේදී. ඒ අතුරුපැදියක් බස් රථයක ගැටීමෙන්. එහිදී ගමන් කළ දෙදෙනා මිය ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේදීද මොට්ටුවතේක තවත් යතුරුපැදියක් ගැටීමෙන් අනතුරුව එම යතුරුපැදිය වෑන් රථයක ගැටී තිබෙනවා. එන් පුද්ගලෙක් මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වසර 150ක් පැරණි ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහයක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ලේඛන ගත නොකළ සංක්‍රමණිකයන් සහ තාවකාලිකව පැමිණෙන පුද්ගලයන්ට උපත ලබන දරුවන්ට ඇමරිකාවේ පුරවැසි භාවය අයිති නොවන බවට ජනාධිපතිවරයා විධායක නියෝගයක් නිකුත් කළා. කෙසේ වෙතත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ඇමරිකාව තුළ උපත ලබන දරුවන් එරට පුරවැසියෙකු බවට පත්වීම ව්‍යවස්ථාපිත අයිතියක් බවයි. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවර 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 5යි දැන් වෙලාව.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි?
3: මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා.
2: සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙක අපව.

සුබෝදෑසනක්. අද ලස්සන දවසක අලුත් පළවෙනිම දවසනේදම් ජූලි පළවෙනිදා. අද ඔෆිස් එකට ගිහිල්ලා ඔයා වැඩ ටික පටන් අරගෙන නේද මේ වෙලාව ඉන්නේ? පොඩ්ඩක් විතර බිසි නේද ෆයිල් ගොඩක් එක්ක? ඒ තියෙන වැඩ ගොඩක් එක්ක කොහොම හරි අද දවසේ ඉවර වෙද්දී වැඩ ටික ඔයා කරලා ඉවර කරන්න ඕනේ නේද? එහෙම නැත්නම් ඔයා ගෙදරට වෙලා මේ වෙලාවේ ගෙදර වැඩ ටික ඉවර කරලා මාව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන් පුංචි රෙස්ට් එකක් ගන්නත් එක්කම. ඒක කොහොම වුණත් කමක් නෑ, ඔයාට පුළුවන් දවල් එක වෙනකන් මාව අහගෙන ඉන්න මේ පැත්තේ 93.5 93.7. අද අලුත් දවසක අලුත් මාසෙක අලුත් පටන් ගැම්මක් නේද? ඔයාලාන්ට දැන් අපි ගෙදරට එහෙම දැන් ඔය එළවලු බීජ පැල ගේනවා, අපි පැල හදනවා, අපි ගෙදරම හදලා ඒවා පැල පළදාව අරගෙන ඒවා භුක්ති විඳිනවා. හැබැයි ඔයා දන්නවද දැන් අපි ගෙදරට ගේන පැලයක් ඒ බීජ ටිකක් අපි පැල කරද්දී අපි දන්නේ නැහැ, පැල කරනවා විතරයි අපි දන්නේ. හැබැයි ඒක කොයි වෙලේ කොහොම ලොකු වෙනවද කියලා අපි දන්නේ නැහැ නේද? ටික ටික ඒ ගහ ලොකු වෙලා මහා රූස්ස ගහක් වෙනවනි දවසක. හැබැයි ඒ ගහ සද්ද නැතුව තමයි හෙමින් හෙමින් ලොකු වෙන්නේ, වැඩෙන්නේ නේ. ඒ ගහ හැබැයි කඩන් වැටෙනකොට විතරයි නේද දවසක ලොකු සද්දයක් එක්ක ඒ ගහ කඩන් වැටෙන්නේ. ඒ වගේ තමයි නේ මේ අලුත් මාසේ අලුත් විදිහට පටන් ගන්නකොට ඔයාට කලින් හැබෑ කරගන්න බැරි වුණු හැම හීනයක් මැති, හැම බලාපොරොත්තුවක් මැති නේද? ඉතින් අලුත් විදිහට ඔයා පටන් ගන්න. හැබැයි අර ගහ වැටෙනකොට සද්දයක් වැටුණා වගේ ඔයා කලින් සද්ද දාන්න නැතුව වැඩ ටික පටන් ගන්න. එතකොට කවුරුත් දන්නේ නැහැ ඔයාට කොයි වෙලාවෙද ඇටැක් කරන්න ඕනේ, ඔයාගේ හීන ටික කඩලා දාන්න ඕනේ කොයි වෙලාවෙද කියලා කවුරුත් දන්නේ නැහැ නේද? ඉතින් ඔයාට තියෙන්නේ සද්ද නැතුව ඔයාගේ හීනට යන්න, ඔයාගේ වැඩ ටික පටන් ගන්න. අද ජූලි පළවෙනිදා. ඉතින් ලස්සනට වැඩ ටික පටන් ගන්න ඔයාට පුළුවන්. අන්නං අහගෙන ඉන්න 93.5 93.7 ලක්කඬ. ඒත් එක්කම මතක් කරන්න ඕන ඕනි ඔයාට මට කතා කරන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන්, මේ ඕනම දෙයක් පුළුවන්. 0703 93.5 93.7 ඉක්මනට මැසේජ් එකකුත් තියන්න. හරිද? මම යෂ්.

මෝටර් සයිකල් ලොවේ පෙරලිකා නවීන තාක්ෂණයේ නවීන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: හාඩ්බීට් අහගෙනින්න වෙලාව උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

දහය විනාඩි 30ක් වෙලා තියෙනවා ඔයා මාත් එක්ක ඉඳලා හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව. මොකද කියන්නේ? ලස්සන සින්දු හමුද? හාද? අහමු අහමු නේද? සින්දුවක් අහන්න කලින් ඔයා ඔයා ගැනම හිතනවද කියන්න බලන්න මට. ඔයා ගැන විතරක් නෙමෙයි ඔයාගේ පවුලේ අය ගැන, ඔයා ළඟින්ම ඉන්න අය ගැන ඔයා හිතනවද? එහෙම හිතනවනම් ඔයා පරිස්සම් වෙනා වගේම වාගේ ගෙදර આવට පරිසරයක් පිරිසිදුව තියාගන්න ඕනි. හරිද? ඒ දන්නවද මං හැම කියන්නේ මේ දවස්වල දැන් ඩෙංගු රෝගය වේගෙන් ව්‍යාප්ත වෙලා තියෙනවනේ. සෞඛ්‍ය අංශ පවසන්නේ දැන් මේ වෙනකොට අධි වසංගතයක් බවට පත් වෙලා තියෙනවා කියලා. ලේසි වෙන්නේ නැහැ. 2026 ජූනි 29 කියන පහුගිය දවස් කීපයේ ඩෙංගු රෝගීන් 54,000කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කියලා සෞඛ්‍ය අංශ සඳහන් කරලා දෙනවා. ඒ අතරින් මරණ 31ක්. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම ඒ මරණ එක්ක බලද්දී වැඩිම පිරිසක් ඉන්නේ කවුද දන්නවද? කාන්තාවන්. කාන්තාවන්ට ඇයි මෙහෙම වෙන්නේ? කාන්තාවන් ගොඩක් වෙලාවට දැන් අර අම්මලා හැමෙමනේ ගුණ හැදුනොත් එහෙම తాවකාලික විසඳුමක් ගන්නවා. හැබැයි ඒකට ස්ථිර විසඳුමක් ගන්නෙ නෑ. අර తాවකාලික බෙහෙත් පෙත්තක් බීලා හැම ඉන්න ඕන ටික අඩුවේ අවුලක් වෙන්නේ නෑ. එහෙම හිතනව නේද? එහෙම වෙන්න එපා කියලා තමයි මාව අහගෙන ඉන්න ඔයාලට කියන්න තියෙන. ඔයාගේ අම්මත් එහෙමනම්. ගෙදර කෙනෙක් නම් උන හිසරදේ ඇඟපත වේදනාව ඒ වගේම තමයි වම්මනේ මේ වගේ දේවල් තියෙනවා නම් తాවකාලික විසඳුම් ගන්න නැතුව පුළුවන් තරම් ඉක්මනට යන්න ළඟම තියෙන වෛද්‍යවරයා හම්බ වෙන්නනේ. ඒ වගේම තමයි ඔයාගේ ගෙදරවට පරිසරය දැන් මේ වෙලාවට එහෙම එනවා නේද? අර අහක දාන දේවල් අරගෙන යන කට්ටියක් ලොරියක එහෙම. දැන් ඔය ලෝභ වෙන්න එපා. ඉක්මනට එයාට ඒ ගෙදර අවඩ විසික් කරන දේවල් ටික දෙන්නනේ. ඔය ටයර් ඒ වගේම තමයි ටින් බෙල් එක මේ ඕන දෙයක් ඉක්මනට දෙන්න. දීලාට බේසමක් හරි ගන්න. බේසමක් අත්තර කමක් නැහැ. වාගේ ජීවිතේ ආරක්ෂාව වෙනවා නේද? වාගේ පරිසරය ආරක්ෂා කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් මේක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඔයා පරිස්සම් වෙනවා වගේම ඔයාගේ අවට පරිසරය ගැනත් හිතන්නේ වගේම ඔයාගේ පවුලේ අය ගැන. දැන් අපි ජීවිතේට වෙනසක් හොයනවානේ. පරිසරය වෙනස් කරගන්නවා වගේම පරිසරය පිරිසිදු කරගන්නවා වගේම තමයි ගෙදර පිරිසිදු කරගන්නකොට දැන් අපේ ගෙදර තියෙනවනේ ඇඳ පුටු මේස කන්නාඩි මේස මේ හැමදේම අපි වෙනස් කරගන්න ඕනේ. දවස මේ අවුරුදු ලං වෙනකොට එහෙම මේ වගේම තමයි. අලුත් දෙයක් ඕනේ කියලා හිතුනහම අපි පොඩ්ඩක් ඒ තියෙන දේවල් තියෙන තැන් වලින් වෙනස් කරගන්නවා. ජීවිතේට වෙනසක් ඕනේ වගේ තමයි ඔයගේ හිතටත් වෙනසක් ඕනේ නේද මේ වෙලාවේ? ඔෆිස් එකේ අර ෆයිල් ගොඩක් එක්ක හිර වෙලා වැඩත් එක්ක බිසී වෙලා නම් ඉන්නේ ඔයාට. මේ වෙලාවට ඔයාට මනසට වෙනසක් ගන්න නම් පැල්වත්ත කිරි වීදුරුවක් ගන්න කියලාත් මම මතක් කරන්නම්. හරිද? ඔයාගේ ජීවිතේට ලොකු වෙනසක් සිද්ධ වෙයි. මං කියනවට අරගෙන බලන්නකෝ. හරිද? එගමං එකතු කරගන්න මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. ගල්පත HKD ගවර්න්මන්ට් එකෙන් තමයි මේ මාෂා දේශානි දිල්හානි මැසේජ් එකක් දාලා තියෙන්නේ. කමල් දිශාන්ත එත් වගේම දමිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි ඉරංගි කාන්ති තව ගොඩක් අය ඉන්න මේ හැමෝම එකතු කරගන්නම්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ගිනිගත් වෙන තැපල් කාර්යාලෙත් මේ වෙලාවේ සද්දට ලක්කන දාලා තියෙනවා නේද? ඒ වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ උඩදෙනිය මහත්මයා රිෆ්කා ඒ වගේම සංගීතා එකතු කර ගන්නවා කියනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් හાર્ට් බීට් අහගෙන ඉන්නකොට හાર્ට් එක බීට් වෙලා යන ලස්සන සින්දු විතරනේ දෙන්නේ. අහලා බලන්නකෝ.

0: Lucaia, mare vedeni uni! Tutti chi vuole, ma mi meri lo schila!
1: Mi meri lo schila? Come tutto! Viado sonnati!
0: Mamma, chi ne che punne hai? Sì, mi vedene, mucu tata poi vedecrene, amata!
2: Oh my god!
1: Suppure dottorne! Dottor Harietam, chi era dietro a lei?
3: Hina Vevi Sindhu Hanna FM 93.5 FM 93.7 Handavi Hatra Veddi Tune Karala Tiyagan
4: Evening Drive with Chamit and Charu
5: Sama Anugrahaya
4: Marksman Samuha Vyapare Within Gen Vabita Harina Dan Navani Mavakin In a Doma Swan Kriya VKT Miyantreka Sadambar Himi Karu Kumanda Adamavutana Bindu Ekai Kai Hatai Hai Se Hatta Namaya Pan Se Hatta Namaya
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
8: මුදලාලි
9: අනෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්ලි ස්කුරු ග්‍රෑන්ඩ් 200ක්වත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
9: විජේ දාන්න ඔක්කොටම
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
8: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: උදේ 10:41 දැන් වෙලාව. දැන් පඩිස්සම ගැන කතා කරද්දී ඔයා ගැන විතරක් හිතලා හරියන්නේ ඔයාගේ අපට ජීවත් වෙන පවුලේ අය වගේම යාළුවෝ මේ පාරේ යන ඕන කෙනෙක් ගැන ඔයා පහිතන්න ඕනේනේ. ඉතින් ඒ නිසාම තමයි අද ටේකියා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා මේ පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ අරමුණින්. අද කැප්පටිපොළ ජාතික පාසලේ තමයි අද ටේකියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තොරතුරු දැනගන්න අපි අද ගිහාන් ගීති ශිරව සම්පන්න කරගෙන තියෙනවා සජීවීව. ගිහාන්
1: අයිබෝන් යශෝරා සුබ උදෑසනක්. අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ අම්පාර නගරයට. අපි නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කරන පළමු වැඩසටහනට එක්කැස්තරකම මගතර වැඩසටහන් මාලාවේ දෙවන අධියරේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කරන පළවෙනි වැඩසටහන විදිහටයි අපි අද දවසේදී අම්පාර නගරයට ඇවිල්ලා ඉන්නේ. අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගෙන තියෙන්නේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහාවය අධ්‍යාපන කලාපයට අයත් මහා ඔය කැප්පටිපොළ ජාතික පාසල තමයි අපේ සත්කාරක පාසල විදිහට අද තෝරගෙන තියෙන්නේ. ඉතින් යශෝරාද උදෑසන මේ අපට පාසල්වල මේ අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල දුවා දරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. ඒ පැමිණි සියලුම දුවා දරුවන්ට මාර්ගනතුරු පිළිබඳව ඒවා ප්‍රායෝගිකව සිදුවන ආකාරය ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානය මගින් සංවිධානය කළ තිබුණු මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වුණා. එහිදී මේ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ජීවිතය ගැනවත් නොසිතා මේ දුවා දරුවන්ට මේ මාර්ග අත්දැකීම ලබා දීම සඳහා මේ රියානතුරු සජීවීව සිදු කරලා පෙන්නුවා. ඒ වගේම තමයි මේ දුවා දරුවන්ට මාර්ග අනතුරු සිදුවන ආකාරය යතුරු පැදියක ගමන් කරද්දී කොහොමද අපි ආරක්ෂිතව ගමන් කරන්නේ, ඒ වගේම ආරක්ෂිත හිස්සසුම් පළඳින්නේ කොහොමද, මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීමයි අදවසේදී සිදු කරන ලැබේ උදෑසන. ඉන් අනතුරුව මේ දුවා දරුවන් අදවසේදී කැප්පටිපොළ ජාතික පාසලේ ශ්‍රවණාගාරයට අපි කැඳවාගෙන ආවා. එහිදී තවදුරටත් මාර්ග අනතුරු පිළිබඳව මේ දුවා දරුවන් දැනුවත් කිරීමට නියමිතයි. එතකම අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද 19:90 සුවසැරියේ විශේෂ ගිලන් රත් සේවයත් අපිත් එකතු වෙලා හිටියා මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට. ඔවුනුත් අපි මේ වෙලාවේ විශේෂයෙන් උදේපත් කරන්න ඕන යම් පුද්ගලයෙකු මාර්ග අනතුරකට ලක් වුණාට පස්සේ නිසියාකාරව ප්‍රථමාධාර ලබා දීලා කොහොමද අපි රෝහල් ගත කරන්නේ, මෙන්න මේ කියන කරුණු පිළිබඳව තමයි මේ දුවා දරුවන් දැනුවත් කිරීම සිදු කරන්නේ. ඉතින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයයි මූලිකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ. ඒ වගේම තමයි මේ වැඩසටහන සඳහා මේ ආරාධිත පාසල් ඒ වගේම මේ ආදරණීය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අපි පිටකර්තල් බඳගෙන ඉන්නවා. මේ පැමිණෙන සියලුම දුවා දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානය අපිත් එක්කතු වෙලා ඉන්නවා. ඔවුනුත් අපි මේ වෙලාවේදී ගෞරවනීයව සේපත් කරනවා. මේ සියලු දෙනාගේම සහයෝගීත්වය ඇතිවයි අපි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම 19:90 විශේෂ සුවසැරිය ගිලන් රොක් සේවයත් අපි මතක් කරන්න ඕන. මේ සියලු දෙනාත් එක්කම අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේ අධ්‍යාපන කලාප සියම ආවරණ පරිදි ක්‍රියාත්මක කරනවා. අපි හෙට දවසේදී තවත් පාසලකට යන නියමිතයි. ඒ මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනමින් නැගෙනහිර පළාතම නියෝජනය කරමින් ඉතින් මේ විදිහට මේ වැඩසටහන් මාලාව අපි ඉදිරියේ දිස්ත්‍රික්කයත්ම කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් අපි තවත් අවස්ථාවක සූදානම් ලක්හඬ ඔස්සේ තවත් තොරතුරු කියන්න බැහැ නිසුති අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට ඇෂෝරා.
0: ඔහම ස්තුතියි ගිහන් අපිට ඒ පිළිබඳ තොරතුරු ලබා දුන්නාට. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ පාසලේ වෙන්න පුළුවන් ඔබ අවට දැන් ගමන් කරන තැන වෙන්න පුළුවන් ඔයාගේ පරිස්සම ගැන හිතන්න, ඔයාගේ අවට පරිසරය ගැන හිතන්න නේද. ඉතින් ඔබට ඒ නිසාම තමයි අපි මාර්ග අනතුරු පිළිබඳ මේ විදිහට ටේකියා කියලා වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒකත් මතක් කරන ගමන් වෙලාව මතක් කරන්න ඕනේ උදේ 10:45 දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අපි බැංකුව
1: ටේක්කයා සුරැකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කයා මීළඟ වැඩසටහන
0: ජූලි පළමුවනදා කැප්පෙටිපොළ මහාවිද්‍යාලය අම්පාර
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්කයා සුරැකිමු මගතොට ලකන රේඩියෝ ITN Heartbeat.

Lakhanda Radio ITN. උදේ 10 විනාඩි 58යි යනකොට දැන් මේ වෙලාවේ පොඩක් රීෆ්‍රෙෂ් වෙන්න වගේ තිබ්බනම් හොඳයි කියලා වට හිතනවද? එහෙනම් ඔය අනිවාර්යයෙන්ම පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් ගන්න අමතක කරන්න එපා. මේ වෙලාවේ පොඩක් රීෆ්‍රෙෂ් වෙලා වැඩ ටික ආපහු පටන් ගන්න ඔයාට පුළුවන් නේද? ඒත් එක මතක කරන්න ඕනි ඔයාගේ වාසනාව ඔයාටම හොයා ගන්න පුළුවන් කවුරුත් ඔයා ගාවට අරගෙන එනකන් ඉන්න ඕනේ වෙන්නේ නැහැ. හරිද? ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් අරගෙන NLB මෙගා පවල් උත්තරයි පත මෙරදී ගන්න විතරයි. ඔයාට පුළුවන් ඔයාගේ වාසනාවත් එකම ඔයාගේ ජීවිතයේ තිබුණු රෝද 4 හේනේ හැබෑ කරගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති. මේ වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගයෙන් 55,406 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නකර මහතා ප්‍රකාශ කළා. ජූනි මාසයේදී පමණක් රෝගීන් 21,585 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් 52%කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වවල දායකත්වය අවශ්‍ය බවයි වෛද්‍ය කපිල කන්නකර මහතා පවසන්නේ. මැදපෙරදිග පවතින වාතාවරණය සම්බන්ධයෙන් කටාර් සහ ඇමරිකා නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. කටාර් අග්‍රාමාත්‍යවරයා හා ඇමරිකා නියෝජිත ස්ටීව් විට්කොෆ්ද ඊට එක් වුණා. ඉරාන් නියෝජිතයන්ද දෝහා වෙත පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් ඍජු සාකච්ඡාවලට මෙතෙක් එක්ව නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. වරින් වර ඇතිවන ගැටුම්කාරී වාතාවරණය සම්පූර්ණයට පත් කිරීමයි අරමුණ වී තිබෙන්නේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12.
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 11:05 හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව

0: වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0776 366 176 අංකයට ඔබ

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: උදේ 11 විනාඩි 17 දැන් වෙලාව. ඔයාට ට්‍රෙන්ඩින්ම සින්දු අහන්න නම් මොකද කරන්න ඕනි? 93.5 93.7 හාට් එක බීට් වෙන්න ඔයා හාට් බීට් අහන්න ඕනි. හරිද? අනිවාර්යෙන් මම දන්නවා මාව අහගෙන ඉන්නේ කියලා. ඒක නිසා අනිවා මට මේ තරම්ම WhatsApp එක පිරෙන්න messages ගොඩක් එවලා තියෙන්නේ නේද? 0.7 0.3 93.5 93.7 ඔයා ඒ විදිහට ආදරණීය messages ගොඩක් එවලා දිනු. මං මේ හදන්නේ දැන් ඒ ගැන කියන්න. හරිද? Hi, good morning ඔයාට. අපවත් ලස්සන හින්දි සින්දුවකට එකතු කර ගන්න. අනේ, ඔයා කිව්ව නිසාමද කොහෙද මම ඊළඟට ලෑස්ති කරන්නේ හින්දි සින්දුවක්. කොහොමද මං වාගේ හිත කියවුවා නේද? මදගම පන්නිල පැත්තෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අවසුජ එකතු කර ගන්න කියනවා. එයාගේ දුව දිෂ්මි, ඒකගේ මහත්තයා සුජීව, මම තරුෂි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. තරුෂි, ඔන්න මං ඔයාගේ හිත කියවුවා. හරිද? පොල්නි සෙව්වන් දිනුවා සඳ ලංකාවේ වෙනද වගේම හරිම ආදරින්. ගුඩ් මෝර්නින් ලක්හඬ, ගුඩ් මෝර්නින් ඔයාටත්. ඔයාව අහනවා ලස්සන සින්දුවක් දෙන්න. ට්‍රින්කෝ පහේ කනුවේ තුල්සිපුරෙන් තමයි. ආනේ, සෝරි, සමාවෙන්න. මොකද මේ ට්‍රින්කෝ පහේ කනුවෙන් තමයි පුංචි බණ්ඩ මැසේජ් එකක් දාලා තියෙන්නේ. මොකද දන්නවද මට තුල්සිපුරේ කියුනේ එහෙ ඉන්නව තව කෙනෙක්. එයා නෙමෙයි මේ වෙන කෙනෙක් මැසේජ් එක දාලා තියෙන්නේ. බලන්නකෝ නේද මගේ හිත. මං කොච්චර මතක තියන් ඉන්නවද ඔයාව. අපි කොහෙල ගෙදර ගා ගමන්ට් එක වැඩ කරන, එතන වැඩ කරන හැමෝමත් එක්ක ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා නිරෝෂා. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. දැන් ලංකාව විතරක් ඉඳලා හරියන්නේ අපි ලෝකෙ පුරා ලංකාව පුරා යන්න ඕනේ. හාර්ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න නේද? ඔයත් එනවද මාත් එක්ක යන්න? ඩුබයි පැත්තට තමයි මම මේ යන්න හදන්නේ. මහේෂ් මැසේජ් එකක් දාලා තින ලක්කඳ අහගෙන ඉන්නේ. හැමදාම මැසේජ් කරන්න බැරි වුණත්

වයිෆ් නිමේෂා දුව චෙනායා ලක්කන අහන හැමෝමත් එකතු කර ගන්න කියනවා. බලන්නක ආදරේ නේද? එහෙම තමයි නේද අපිට හැමදාම මැසේජ් කරන්න බැරි වුණාට එතරම්ම ආදරෙන් අපි ළඟ ඉන්නවා කියලා දන්නවා. හරිද? දැන් ආදරේ වැඩි වෙන්නේ පොඩ්ඩක් කෑම එහෙම හදනකොට පොඩ්ඩක් ආදරේ චුට්ටකුත් දාන්න කියනවා නේද කෑම එකට. එතකොට කෑමක ටිකක් රස වෙනවා කියලා අහලා තියෙනවද ඔයත්? මෙනම් අහලා තින අපේ අම්ම හැම කෑම හදද්දි ඔන මං චුට්ටක ආදරේ චුට්ටකු දැම්ම කියලා තමයි මට දෙන්නේ. එහෙම තමයි නේද? දැන් ඉතින් අපි ගෙවල් වලින් ඈත් වෙලා හිටියට අපි බොඩි එක වුණත් ඉන්න තැනක වුණත් අර අම්මගේ රස කෑම එක මතක් වෙනවනේ අපි තනියම කෑම එකක් හදාගෙන කනකොට. එහෙම වටත් එහෙමද? ඉතින් මට මතක් කරන්න ඕනේ කෑම එක මේ වෙලාවේ රස කරගන්න. දැන් උයන වෙලාවත් ඇවිල්ලා තියෙන ලං වෙලා තියෙන දවල් 12ට. ඉතින් මම රස කරගන්න බලන් ඉන්නවා නම් පැල්වත්ත බටර් එකක් ගන්න කියලා තමයි මම මේ මතක් කරන්නේ. කෑම ටික රසට ගුණට හොඳ පෝෂණයක් එක්ක හදා ගන්නවා නම් ඔයාට ලුණු සහිත ලුණු රහිත කියන විදිහට මේ පැල්වත්ත බටර් මිලදී ගන්න පුළුවන්. 80%කට වඩා පිරිසිදු කිරිමේ දෙයක් අඩංගු කරලා තියෙනවා. ඒ වගේම තමයි වර්ණ එකතු කරලා නැති උසස් ප්‍රමිතියෙන් එන හොඳම පෝෂණීය රසවත් විදිහට ඔයා ගාවට එන ඔයාගේ පුංචි බබාට. ඒ වගේම ලුණු රහිත විදිහට කෑමට එකතු කරගන්න පුළුවන් බබාගේ කෑම එක රස කරගන්න. ඒ වගේම ඔයාගේ වැඩිහිටි කෙනෙක් නම් ඒ කෑම එකත් රස කරගන්න පෝෂණීය කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ මතක් කිරීම කරන්නේ ඔයා ගැන හිතන නිසාම තමයි. ඔයා කඩේට ගිහින් ඉල්ලන්න ඕනේ පැල්වත්ත බටර් එකක් කියන නමින්. හරිද? උදේ 11:21 දැන් වෙලාව.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: අත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
7: සිහිනක තනි වෙලා
8: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනෙත් දැනගත්තොත් ඒකටත් මට බනි.
9: මම ඉස්සරහම සුදු කියන්නේ මට ඔයා ගැන මතක් කරන්න බනි.
8: මං ගිහලා තේකක් හදාගෙන එන්නම්. ඔයා දවසම වැඩ කරා.
1: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
10: ඔයා නිකම්ම ඔකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නෑ. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
8: ආදි මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
10: එහෙනම් දැන් කාගේද වැරද්ද?
8: නිකිනිගේ.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
7: සීනෙක තනි වෙලා
1: YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: හඬ ලංකාවටම ලක්න පෙරනෝවරු
1: උදේ 11 විනාඩි 30යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

දැන් දවස පටන් ගත්තනි හරි ෆ්‍රෙෂ් විදිහටම. අද පළවෙනි දානේ අර ගිය මාසේ කරගන්න බැරි වුණු ප්ලෑන්ස් ටික, ඒ වගේ බලාපොරොත්තු හීන ටික, මේ හැමදේම කොහොම හරි මේ අද පුංචි පීවරක් හරි තියෙනවා කියලා ඔයා වැඩ ටික පටන් ගත්තා නේද? මම දන්නවා. ඔයා හැම තමයි හිත හදාගෙන වැඩ ටික පටන් ගත්තේ. හැබැයි දැන් චුට්ටක් වැඩ කරන් යනකොට පොඩ්ඩක් විතර මහන්සි වගේද? එහෙම තමයි නේ, අපි මිනිස්සුනේ එහෙම වෙන්න පුළුවන්. චුට්ටක් වැඩ කරා යනකොට මහන්සියක් එහෙම දැනෙන්න පුළුවන්. දැන් දවසේ පටන් ගන්නකොට වැඩ ටික ප්ලෑන් කරලා මේ විදිහට කරනවා කියලා කොච්චර හිතුවත් ඒ මහන්සිය එනවා. හිතට පොඩ්ඩක් බරක් වගේ දැනෙනවා නේද? ඇඟ ඇතුලෙන් පොඩි අර තෙහෙට්ටුවක් දැනෙන්න පුළුවන්. ඔයා දන්නවද එහෙම වෙන්නේ කියලා? කෝටිසෝල් කියන හෝමෝනිය තියෙනවනේ අපේ ඇඟේ. එතකොට ඒක ආතතිය හෝමෝනයක්. ඒක ස්ට්‍රෙස් වැඩි වෙන්න, ඒ වගේම වැඩ ටිකක් වැඩි වුණාම අපි ස්ට්‍රෙස් වෙනවා. මේ හෝමෝනෙත් එක්ක තමයි වැඩ ටික කරන්න වෙන්නේ අපිට. ඉතින් නෝ දන්නවද දැන් මේක අඩු කරගන්න පුළුවන් තව දෙයක් තමයි ලස්සන සින්දුවක් අහනවා කියන එක. ඔයාට මේ හෝමෝනේ දැන් මේ වෙලා ඊට පස්සේ ස්ට්‍රෙස් වැඩි වෙලා වැඩ ටික ප්ලෑන් කරපු විදිහට කරගන්න බැරි වෙනවා කියන්නේ ආගේ පුංචි ප්‍රශ්නය. ඒක ඔයාට පුළුවන් විසඳ ගන්න. කොහොමද දන්නවද මේ වගේ ලස්සන සින්දුව අහන ගමන් හිත සංසුන් කරගෙන මේ ලස්සන සින්දුවක් අහනකොට ඔයාගේ හිත දන්නේම නැතුව නිදහස් වෙලා රිලැක්ස් වෙලා යනවා. ඉතින් ඔයා කාටවත් ඔය ස්ට්‍රෙස් කරන්න දෙන්න එපානේ. ඔයා මේ ටික අඩු කරගෙන වැල ටික ලස්සනට කරගන්න අර කලින් හිතුවා වගේම. දැන් වැඩ ටික කරන් යනකොට දැන් අපිට හිතුණත් කොහොම හරි දැන් එළියට හැම යනවනේ. දැන් ඔෆිස් ටයිම් එක යන පුළුවන්, ගෙදර ළඟ වෙන්න පුළුවන්, පාරේ කොහේ හරි ගමනක් යනකොට වෙන්න පුළුවන්. ඔය පාර දෙපැත්තේ තියෙනවනේ ලොතරැයි කුඩු. ඔය දැන් අපි එනකොට මට හම්බ වෙනවා රාජගිරිය පැත්තෙන් තව ඒ වගේ ඔයාට යන පැතිවල පුංචි පුංචි ලොතරැයි කුඩු තියෙනවා. සද්දට රේඩියෝ එක දාලා තියෙනවා. අන්න ඒ වගේ තැනකින් ඉක්මනට දුවලා ගිහිල්ලා ගන්න ඔයා පුංචි රුපියල් 40ක් දීලා. මොකද්ද දන්න? මෙගා පවර් එනර්ජි ලොතරැයි පත මිලදී ගන්න ඒ නම කියලා. හරිද? ඒ දන්නවද මම මේ තරම් ඔයාට කියන්නේ? ඔයාගේ ජීවිතයේ තිබුණු සල්ලි හීනයක් වෙන්න පුළුවන්, මෝටර් රථයකට තිබුණු හීනයක් වෙන්න පුළුවන්, මේ හැම හීනයක්ම මේ පුංචි රුපියල් 40කට පුළුවන් ඔයාගාවට අරගෙන එන්න. ඉතින් අද ඔයා ගිහිල්ලා පුංචි රුපියල් 40ක් දීලා NLB මෙගා පවර් ලොතරැයි පත කියලාම අරගෙන මිලදී ගන්න. හරිද? ගැන කියදා මේ පැත්තට එනකොට මැසේජ් ලිස්ට් එක පෙරිලා. මෙතරම් ආදරේ, බොහොම ස්තුතියි මෙතරම් ආදරයක් දෙනවට. ගුඩ් මෝර්නින් අක්කේ, ගුඩ් මෝර්නින් ඔයාටත්. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හස්බන්ඩ් බුද්ධික බබල තුන් දෙනාවයි. ඔෂී තමයි බෙන්තර ඉඳලා මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි ඛුෂී, ඔයාගේ වැඩ ගොඩක් එක්ක මට මේ වෙලාවේ මැසේජ් එකක් තියන්න හරි පුංචි වෙලාවක් වෙන් කරගත්තට. හොඳද? නංගි අපේ කඩවල ඇලුමිනියම් කඩේ කියලා වැඩ කරන්නේ. ඒ වගේම ලක්කන අහගෙන ඉන්නවා. වැඩසටහන ලස්සනයි. බොහොම ස්තුතියි. අපිට ලස්සන සින්දුවක් දෙන්න. සින්දුවට එකතු කරගන්න සුමේද, ජානක, අමල්, රිස්මි. ඒත් එක්කම මට මැසේජ් එක දාලා තියෙන මොහොමඩ් අනාස්. බොහොම ස්තුතියි මොහොමඩ් මහත්තයා අහගෙන ඉන්නවට. අපිත් ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න මහත්තයා, ජූඩ් අයියා, කුමාර පුතා, මිනෝල් දුව, දිසානි. දිසනිද මන්ද? දිසනි වෙන්න ඕනි නේද? එත් එක්කම අනුෂා, ඒත සුබ දවසක් කියලා තියෙනවා. ඔයාටත් සුබ දවසක් වෙන්න ඕනේ. හිතන පතන හැමදේම මේ අලුත් අවුරුද්දේ අලුත් පළවෙනි දවසේ හැබෑ වෙන්න ඕනේ නේද? ඔයාට පුළුවන් 93.5 93.7 දවල් එක වෙනකන් මේ පැත්තෙන් ලක්කන අහගෙන ඉන්න හાર્ට් බීට්. ඉතින් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

0: හඩ් බීට් අහගෙන ඉන්න වෙලාව 11:42.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: හඩ් බීට්

බලන්නකො වෙලාව කොයි තරන්නම් ඉක්මනට ගෙවිලා යනවද නේතුම්. අපි දැන් වැඩ කරන්න ගියාම එහෙම වෙලාව යනවා තේරෙන්නේ නැහැ වගේ තමයි. ඉතින් අපි ආසාවෙන් දෙයක් කරනකොට වෙලාව කොයි තරම් ඉක්මනට ගෙවිලා යනවද කියලා අපිට දැනෙන්නේ නැහැ. ඒකට ඔර්ලෝසුව දිහා බලන්න ඕනි වෙලාව දැන් කීයද කියලා. 11:46 දැන් වෙලාව. හාඩ්බීට් අහගෙන ඉන්නේ කවුද කියලා අපි බලමුද? ඊට කලින් අපි මතක් කරන්න ඕනේ අනුපේ අනුග්‍රහක බබුතුන් මේ වෙලාවේදී. දැන් රසට කෑම හදනකොට වගේම ಗುಣ ගැනත් අපි හිතන්න ඕනේනේ. දැන් ඔයා දන්නවද ගී කියලා කියන්නේ ඇත්තටම මේ වගේ ಗುಣදායක කෑමකට එකතු කරගන්න පුළුවන් හොඳ රසවත් දෙයක්. ගී එහෙම නැත්නම් ගීතල්. ඒකෙන් අපේ ගොඩක් වෙලාවට ශරීරයේ ශක්තිය ලබා දෙනවා, මොළයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා, ඒ වගේම ආහාර ජීර්ණයට උදව් වෙනවා. ඉතින් විටමින් අවශෝෂණය කරගන්න පුළුවන් වෙනවා. ඒත් එකම තමයි සම හිස කෙස් මේ හැම දෙයකම හොඳ විදිහකින් උපකාරී වෙනවා. ඉතින් ඔයා දන්නවද පැල්වත්ත නිෂ්පාදන පෙළත් එක්ක එන ගී ඔයාට එකතු කරගන්න පුළුවන්. ඔයාගේ දැන් මේ වෙලාවේ දවල්ට කෑම ටික හදනවා වෙන්න පුළුවන්. ඔයාගේ කෑම ටික රස කරගන්න ගුණ කරගන්නව නම් පැල්වත්ත ගී එකතු කරගන්නත් අමතක කරන්න එපා. එක්කම මතක් කරන්න ඕනේ තව නිෂ්පාදන රසක් තිනෝ මුදෝපු කිරිපිටි, යොදේ සහිත කිරි, යොදේ සහිත කිරි, එතකම මේද සහිත, මේද රහිත, මේ කියන විදිහට ඔයාට කිරිපිටි මෙරිදී ගන්න පුළුවන්. ඒ වගේම ජීවාණු හරණය කරන කිරි දෙන මේ, එතකම යෝගට්, මේ හැම රසයකින්ම ඔයා කැමති විදිහට පැල්වත්ත නිෂ්පාදනත් එක්ක ඒ නිෂ්පාදන පෙළ මෙලදී ගන්න පුළුවන් කියලා ඔයාට මතක් කරන්න ඕනේ. ඔයාගේ ජීවිතේ දැන් අර අපි යනවනේ දැන් රස කැම හොයන් වගේම ජීවිතේ අලුත් රසයකට එකතු කරගත්තොත් වෙනසක් එකතු කරගත්තොත් කොහොමද? ජීවිතේ හැමදාම අපි එකම ගෙදර එකම තැනක රැඳිලා ඉන්න ඕනේ නෑ නේද? ජීවිතේ අපිට හීන බලාපොරොත්තු තියෙනකොට අපි කැමති තැනකට ගිහිල්ලා අපේ ජීවිතේ හදාගන්න පුළුවන්. ලංකාවේ නැත්තම් පිට රටකට ගිහින් වෙන්න පුළුවන්. ඔය නැත්තම් ඔය ඉන්න ගෙදරින් තව ලස්සන අලුත් ගෙදරක් හදාගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ ජීවත් වෙන කාලේ හරි ලස්සනට හිතේ හැටියට ජීවත් වෙන්න ඕනේනේ. එතකොට තමයි අපස්තර හැරල බලද්දී ජීවිතේ මම විඳලා තියෙනවා කියලා හිතෙන්නේ නේද? ඔයා ජීවිතේ විඳපු කෙනෙක්ද? ඔයා හිතපු විදිහටම. ඉතින් ඔයාට පුංචි රුපියල් 40ක් වියදම් කරන්න පුළුවන් නම් ඔයාලට ජීවිතේ කැමති විදිහට විඳින්න පුළුවන්. රුපියල් කෝටි 47ක් වගේම කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක් තියලා තියෙනවා. කෝටි 70ක් දිනාදුන් ලංකාවේ එකම ලොතරැයි තමයි NLB මෙගා පවර් ලොතරැයි පද කියන්නේ. ඔයාට තියෙන්නේ ඔය යන්නේන ගමන් ලොතරැයි කුඩුවක් ගාවට ගිහිල්ලා රුපියල් 40ක් දීලා NLB ලොතරැයි පද මෙලදී ගන්න. ඉතින් මුදල් හිනේ වගේම ඔයාට සුපිරි මෝටර් රථ හිනේත් හැබැයි කරගන්න පුළුවන්. ඔයාට බයිසිකලයක වගේ පුංචි දුරක් ගියා නම් ඔයාට දිග ගමනක් යන්න පුළුවන් මෝටර් රථයක් හිම් කරගත්තොත් ලේසි වෙන්නේ නැහැ. ඔයාගේ බොහොල හැමෝම දාගෙන ඔයාට කැමති විදිහට ගමන් යන්න පුළුවන්. ඉතින් මේ හිණයක් ඔයාට වැඩි ඈතක නෙවෙයි. රුපියල් 40ක් අරගෙන යන්න ඉක්මනට ළඟම තියෙන ලොතරැයි කුඩුව ගාවට. 0.7 0.3 0.3 5 0.3 7 කවුද මේ තරම් ආදරෙන් මට මැසේජ් සෙවලා තියෙන්නේ? ඒ තරම් ආදරේ දෙනවට බොහොම ස්තුතියි. ප්‍රවීණාවත් එකතු කරගන්නම් හරිම ආදරෙන්. මට ලස්සන සින්දුවක් දෙන්න. සින්දුවකට එකතු කරගන්නවා මහරගම නාවින්නේ බවන්ත අයියව, ඒ වගේ උපාලි සඳුමාලි අක්කව එකතු කරගෙන ලස්සන සින්දුවක් අපිට අහන්න පුළුවන්. Good morning, ඔයාටත් good morning. තව විනාඩි 10ක් වගේ තමයි පුළුවන් good morning කියනවාට මටයි. හරිද? ජූලි මාසේ පළවෙනි දා උ ඔයාගේ නැවුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාව නිටුවෙන ආදරණීය හදවත් පමනක්ම මුණ ගැහෙන සුන්දර මාසයක් වේවා. අනිවාර්යෙන් මම මේකට 100%ක් එකඟ වෙනවා. ආදරණීය හදවත් විතරක් අපේ ජීවිතවලට හම්බ වෙන්න ඕනි. ඔයා කියන ගැත්ත කවුද? මට LS ප්‍රනාන්ද තමයි මට මේ විදිහට එවලා තියෙන්නේ. සුබ දවසක් ඔයාට. මාව ලස්සන සින්දුවකට එකතු කරගන්න. බදුරැල්ල පොළනේ, බදු බරුදැල් පොළ, පොඩ්ඩක් වැරදුන කමක් නෑනේ. එකතු කරගන්න කියන MS ප්‍රනාන්ද, ඔයා SL ප්‍රනාන්ද, ඔයාවත් හරි ආදර එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සුබම සුබ දැසනක් වේවා. ඉතින් කොහොමද මැණිකේ? මං ගොඩක් හොඳින් ඉන්නවා මැණිකේ.
දෙවනී තිමිර පුන්සඳී යුවෙන්දි එක්කම කටිකාවතෙන් චන්දිම අබේ ගුණවර්ධන තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. ආදරේ හැමදාමත් එහෙම තමයි යාමට කියලා තියෙන්නේ. මාත් ආදරේ හැමදාමත් හાર્ට් බීට් අහගෙන ඉන්නවා.

0: లుక్కయ్యా మారే వెడని ఊని దొక్కి వాడే మడ మెమరీ లోస్ కీళ
1: మెమరీ లోస్ కౌన్ డాక్టర్ యాదు సున్నది
2: තියාගන්න
3: Evening drive with Chamit and Charu.
4: Sama anugrahaya.
3: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
5: Vijaya Products. Ape rasaya rate samata.
6: Rajya Bankuka surakshita bhavaya. Ihalama rakavarane samagin sthavara tempatu sandaha ihalama poliya. RDB Bankuen.
7: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: подрастала.
1: ඩෙංගු අධි අවතාඩම් ඉහළ යමින් රෝගීන් 55,000 ක්ම වයි. ADB එන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 200ක හදිසි ආධාර පැකේජයක්. නඩු නිසා කලබල වූ විපක්ෂය ගැන අධිකරණ ඇමති හර්ෂණගෙන් හෙළිදරව්වා. සූකරයන්ට හිමිවන රක්ෂණය. මිලියන 68ක රෝග නිශ්චය යන්ත්‍රයක් කල්බුනේ රෝහලට. ට්‍රම්ප්ගේ තීන්දුවට එරෙහි අධිකරණ තීන්දුව. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ. මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් 55,406 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධනිකයේ වැඩබඩ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩාකර මහතා ප්‍රකාශ කළා. ජුනි මාසයේදී පමණක් රෝගීන් 21,585 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඉදිරියේදී රෝගීන් 1,217 දෙනෙක් වාර්තා වුණා. මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් 52%කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වවල දායකත්වය අවශ්‍ය බවයි වෛද්‍ය කපිල කණ්ඩාකර මහතා පවසන්නේ.
2: ඩෙංගු රෝගීන් මේ ගිය පැය 24 තුළ 1,217ක් වාර්තා වෙලා තිබෙනවා. අද වෙනකොට සම්පූර්ණ මේ කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් වඩපත් වෙලා තිබෙනවා. ජූනි මාසය තුළත 21,565ක් වාර්තා වෙලා තිබෙනවා. වැඩිපුරම අපිට වාර්තා වෙලා තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. කොළඹ දිස්ත්‍රික්කයත් ගම්පහ දිස්ත්‍රික්කයත් තමයි වැඩිම රෝගීන් සංඛ්‍යාවකට වග කියන දිස්ත්‍රික්ක දෙක. කොළඹ 11,392ක් වාර්තා වෙලා තිබෙනවා. ගම්පහ 11,006ක් වාර්තා වෙලා තිබෙනවා. ඩෙංගු වෛරස් දෙක සහ ඩෙංගු වෛරස් 3 කියන ඒ වෛරස් දෙවර්ගයේම මේ මතුරු වර්ගයේ ආසාදිත වෙලා තිබෙනවා. මේ වෙනිට මරණ 32ක් වාර්තා වෙලා තිබෙනවා. මේ දින තත්ත්වයේ අවධානම් කියලා තමයි කියන්න පුළුවන්.
1: ඩෙංගු වර්ධනයේදී ජනතාව තම යුතුයකම් ඉට නොකරන බවට බහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඩෙංගු රෝගින් වසක් වාර්තා වූ බත්තර මුල්ල රොබට් ගුණවර්ධන බවතේ දුබායින්ද කටයුතු වලට එක් වෙමින් ශ්‍රී ලංකා බහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ කොළඹ දිස්ත්‍රික් සභාපති අමිත් කුමාර මහතා මේ අදහස් පළ කළා.
3: අද දින අපි සිදු කිරීමක් කරන්නේ රෝගීන් වාර්තාව නිවාසවල දුමානීය කිරීමක් කරන්නේ. වාර්තා වෙච්ච රෝගීන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී එයාගේ නිවාස ඇතුළෙත් මතුරු කෙට ඉන්න, ඒ කියන්නේ ගෙදර රෝගියෙක් ඉඳලත් තාම පරීක්ෂාන් වෙලා නැහැ, තාම මේ ගැන අවධානය යොමු කරලා නැහැ. ඉස්සිරන් වල අයිතිකාරයන්ට අපි කියලා තියෙන කුණු දාන්න බැරි වෙන්න වටේ ලොකු තාප්පයක් ගහන්න කියලා. නමුත් වටේ යන කට්ටිය තාප්පෙට උඩින් කුණු දාගෙන යනවා. දැන් අයිතිකාරයට පේන්නෙත් නැහැ, අපිට පේන්නෙත් නැහැ. අපිට තාම දැනෙන්න තියෙන්නේ මිනිස්සුන්ගේ නිසි අවධානය මේ ගැන යොමු වෙලා නැහැ. සුපරීක්ෂාකාරීව අනිවාර්යයෙන්ම තමන්ගේ තුන් වේලේ එක වේලක් වගේ හිතලා බලලා මේක සුද්ධ කිරීමක් අනිවාර්යයෙන් කරන්න ඕනේ.
1: දිට්වා සිලිකුඩාට් වෙන් පීඩාට පත් ජනතාවට වන්දි ලබා දීම හා යටිතල පහසුකම් යථාතත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල් ප්‍රභා චන්දකීර්ති මහතා අදහස් පළ කළා. ඒ ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින්
4: පාර්ලිමේන්තුව මගින් රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කරගත්ත මේ දිත්වා එකේ ආපදා සහන වැඩ කටයුතු වලට ඒකෙන් ප්‍රාග්ධන කටයුතු ප්‍රාග්ධන වැය විශේෂ සඳහා රුපියල් බිලියන 350ක් තුරු බිලියන 150 තමයි අපිට ඔය සහන සේවා සැලසීම් කටයුතු කරන්න කැ මූලික දීමනාගේ වණ්ඩ වෙන් කරලා තිබෙනවා. ලෝක බැංකුව ග්‍රේඩ් කියලා සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණයට අනුව තමයි ඩොලර් බිලියන 4.1ක ගණනයක් කරලා තිබ්බේ. නමුත් පළමු අවස්ථාවේදී ලෝක බැංකුව ඒ ගණනය කරන වෙලාවේදී එයාලා අපේ ගම් වතුරෙන් යට වුණු ප්‍රදේශ සහ නායම් විපතටපත් වුණු ප්‍රදේශ අර චන්ද්‍රිකා තාක්ෂණය මගින් පරීක්ෂා කරලා බලලා තමයි ඒ ඩොලර් බිලියන 4.1ක් යන ඒ සංඛ්‍යාව සඳහන් කරේ. නමුත් ඊට පසුව අපි ලෝක බැංකුව ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව එකතු වෙලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඒ සියල්ලම එකතු වෙලා පෝස්ට් ඩිසාස්ටර් නීඩ් ඇසස්මන්ට් එක අපි සකස් කරා. ඒකෙදී අපිට අවසාන වශයෙන් ආපු ඒ ගණනය කිරීම සියල්ලමත් එක්ක ඒ හානිය අපිට රුපියල් ට්‍රිලියන 1ක්, ඒ වගේම ඒ හානිය ප්‍රතිපූර්ණ කරගන්න තවත් අපිට ට්‍රිලියනයක් මුදලක් අවශ්‍ය වෙනවා. එතකොට අපි ඒ සකස් කරන ලද පශ්චාත් ආපදා අවශ්‍යතා පැලැස්ම අනුව තමයි අපිට විදේශ ආධාර ලබා ගන්නව නම් ඒ වගේම අපිට ඉන්න ලංකාවේ ඉන්න එක්සජාතීන්ගේ ඒ සංවිධානයේ නියෝජිතයින්ට ඒ වගේම අපිට සංවර්ධන කටයුතු සඳහා ආධාර දෙන ඒ ආයතනවලට අපිට ලබලා දීලා ඒකට අනුව අපිට යාමට හැකියාව තිබෙනවා. ඉත්තයකට මුහුණ දීම සම්බන්ධයෙන් ජනතාවගෙන් අපිට සහයෝගය ලැබුණා. ඉතින් ඒකත් එක්කම රජයේ ප්‍රතිපත්ති අපි නිසි පරිදි ක්‍රියාත්මක කරා. ඒ වගේම අපි යටිතල පහසුකම් සංවර්ධනය කරන්නත් ඒ කටයුතු අපි දැන් කරගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලනුත් මේ සඳහා අපිට අවශ්‍ය දායකත්වය ලැබුණා. ඉතින් ඒ තත්ත්වයේ මත අපි රටක් වශයෙන් ඉදිරියට යනවා.
1: සූකිර ගොවිපල සඳහා රක්ෂණ මුදල් ලබා දීමට කෘෂිකර්ම හා ගෝජන් රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා. සූකර වන හේතුවෙන් එම කර්මාන්තයට ඇති වූ බලපෑම් සමනය කර එය යථාතත්වයට පත් කිරීම සඳහා පත් කළ ජනාධිපති කාර්යසාධක බලකාය තීරණයකට අනුව එම පියවරගත් බවයි මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා පවසන්නේ. සතුන්ට යම් හානියක් සිදු වුවහොත් රුපියල් ලක්ෂ දෙක වදයක් ලබා ගැනීමට ඉන් හැකිවනවා.
0: අභිජනන සූකරයන්ට රක්ෂණ ක්‍රියාවලියක් නිර්මාණය කිරීම කලින් අභිජනනය කරන සූකරයන් සඳහා පුළුවන්කම තියෙනවා ලක්ෂ දෙකක් වැනි මුදලක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අප්‍රිකානු සූකර වුණ රෝගියන්ට වෙනත් රෝගියන්ට ලක් වෙලා සූකරය මිය ගියොත් එම ඕන්න පුළුවන්කම තියෙන ලක්ෂ දෙකක වන්දියක් ලබා ගන්න රජයෙන් විශේෂ අපි ඉල්ලීමක් කරනවා. සූකරයන් ඇති කරන ගොවි මහත්ම මහත්මීන්ට ඔබගේ සූකර ගොවිපල රක්ෂණය කිරීම කරන්න තාම සුළු වාරිකයකින් ඔබට රක්ෂණය වෙන්න පුළුවන්. ඒ වගේ මොහොතක රෝගාබාධ වලට පලිබෝධ වලට ආසාදනයන්ට ඉතා ඉක්මනින්ම අපි වන්දි ලබා දීම කරන ඔබට හැකියාව ලැබෙනවා.
1: පොහොර සහනාධාරය ඇතුළු ගොවි ජනතාවට ලබා දෙන අනිකුත් සහනාධාර වෙනුවෙන් සම්බස්ත සමාජයේම දායකත්වයෙන් ලබා දෙන බව අමාත්‍ය කෙනි ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් ගොවි ජනතාවට පාරිභෝගිකයන් පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
5: ගොවි ජනතාවට දෙන්න ඕන ටිකක් අදට පණිවිඩයක්. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු විශාල මුදලක් යොදවනවා. වාරි මාර්ගයට, කෘෂිකාර්ම ශේෂයේ පාරවල් වලට, බෝක්කු වලට, පාලම් වලට, පෝර සහනාධාරයට, හැම දෙයකටම මේ රටේ පොදු ජනතාව විශාල කැපකිරීමක් කරනවා. පොදු ජනතාවගේ දායක වීමෙන් තමයි ඔය ගොවි ජනතාවට ලබා දෙන සියල්ල ලබා දෙන්නේ. එනිසා ගොවියෝ හිතන්න හොඳ නැහැ තනියම මේ තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච ගොවි ජනතාවත් හිතන්න ඕනේ මේ අපි වෙනුවෙන් විශාල දායකත්වයක් මේ රටේ පාරිභෝගික ජනතාව ලබා දෙනවා. ඒකත් ගොවි ජනතාව තුලත් තියෙන්න ඕනේ. ඒ නිසා පාරිභෝගිකව පැත්තෙනුත් ගොවියෝ බලන්න ඕන නිතරම. වීමිල විතරක් කල්පනා කරලා හරියන්නේ නැහැ. හාල් මිල ගැනත් කල්පනා කරන්න ඕන. සමහර යෝජනා කරනවානේ වීවල් රුපියල් 150ක් දෙන්න ඕන කියලා. ඒ දෙන්න ඕන කට්ටිය හැබැයි ගන්නෙ 90ට 95ට. එහෙම රජයට යෝජනා කරන අය. ඒගොල්ලන්ගේ භාවිතා විදි ඒක නැහැ. ඉතින් ඒ නිසා හැම එකදීම අපි බලන්න ඕන තමන්ගේ දේත් බලන්න ඕන පොදු එක ඇතුලේ තියලත් ඒක දිහා බලන්න ඕන කමක් තියෙනවා. හැමෝම තමන්ගේ කැලල බලන ජනතාවක් තමයි අපිට ඉන්නේ. පොදු එක ඇතුලේ තියලා බලන අය ටිකක් අඩුයි. ඉතින් කොහොම වුණත් අපි මේක හොඳ වැඩක්, හොඳ ආදර්ශමත් වැඩක්. අපි මේක හොඳට පසුබිමරම් කරමින් ඉස්සරහට අරගෙන යමු. එතකොට අපිට අවශ්‍ය ප්‍රතිඵල ගන්න පුළුවන්.
1: වත්මන් රජය යටතේ නඩු තීන්දුව වලට හෝ අධිකරණයට කිසිදු බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය හෂ ඩනක්කර මහතා සඳහන් කළා. දූෂණ සහ වංචාවට විරුද්ධව ක්‍රියාත්මක වන විට විපක්ෂයේ කලබල වී ඇති බවත් අමාත්‍යවරයා ITN ඔන්ඩියා පොලිටික්ස් වැඩසටහනට සහභාගී වෙමින් සඳහන් කළා.
6: අපිට ඕන අධිකාරණය ස්වාධීන වෙන්න. මොකද අපි ජනතාවට දී පොරොන්දුවක් තමයි වැරදි කටයුතු කරපු දුවිය අධිකරණයේ ඉදිරියට පමුණුවන්න අපි ක්‍රියාත්මක වෙනවා කියන කාරණා. එතරම්දී අපිට මේ කිසි කෙනෙක් එක පෞද්ගලික කාරෝවක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුව යටතේ කොයිම ආකාරයකවත් බලපෑමක් නඩුකාරතුමන්ලට විතරක් නෙමෙයි සාමාන්‍ය පොලිස්ලාරි මහත්තයටවත් වෙන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම අපි ඒක ස්වාධීනව කටයුතු කරන්න අධිකරණ සේවා කොමිස සභාවටත් අධිකරණයටත් ඉඩ දීලා තියෙනවා. කියන්නේ අපි කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. මම එකෙන් කියන්නේ අපි හරි ෂෝක් කියලා. ඒක තමයි විය යුතු දේ. කලින් අනු නොකරපු දේ අපිට නම් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තියක් හෝ සැලැස්මක් නැහැ. එදා උදේට නැගිටලා සුමාන දෙකක් දුවන්න පුළුවන් දෙයක් කියනවා. සුමානයක් එන්නත් කලින් එක කඩා වැටෙනවා. මේ එක දින නඩු තීන්දුවක්වත් ජනාධිපතිවරයාවත් මමවත් අපි කවුරුත් දන්නේ නැහැ නේ. හැබැයි අපි දන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? දැන් අපි බලයට එන්නත් කලින් දූෂණ විරෝධී හඬක් නගපු අයනේ. අපි දන්නවා මේ නඩු එන්නේ කවුදද. ඊළඟ දිනේ කියන්නේ අපි දන්නවා. බලයට එන්නත් කලිනුත් මේ වගේ නඩු සම්බන්ධයෙන් ෆලෝ අප් කරා නම් අපි ආණ්ඩුවේ ඉන්න කොට ෆලෝ අප් කරන්න ඕනේ නැද්ද? ෆලෝ අප් කරන්න ඕන. නඩු අංකයයි උසාවියයි ඊළඟ කැඳවන දිනේ ආන් අපි ඒක තමයි මේ කියන්නේ. අපි කියලා පෙන්වුම් කරන්නේ මොකද්ද? අපි නඩු වේගවත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අනුව මේ නඩු තීන්දුව වෙනවා. හැබැයි මේ එන තීන්දුව වලින් යම් පුද්ගලට අප ලැබෙයිද නැද්ද? නඩුවේ තීන්දුව මොකද්ද කියන කාරණාව මම හිතන්නේ අපි කවුරුත් දන්නෙත් නැහැ. කිසිදු අවස්ථාවක අපි එහෙම කියලාත් නැහැ. නමුත් අර විපක්ෂය අර වගේ අවලාදයක් නගනවා. අපිට දැනගන්න විදිහක් නැහැ. අපිට තියෙන මොකද්ද? අපේ ජනතාවට දී පොරොන්දු මොකද්ද? දූෂිතයන් වංචනිකයන් අපි අධිකරණ ඉදිරියේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළාන් පස්සේ ස්වාධීනව අධිකරණයේ විසින් ඒ සාක්ෂි සොයා බලා වැරදි නම් වැරදි කාර්යය කරાવી, නිවැරදි කාර්යය නම් නිවැරදි කාර්යය කරා.
1: දිට්ව සිලිකුණාට් වෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රසාදරේ සහ ප්‍රසංස්කරණයේ සඳහා ආසියා සංවර්ධන බැංකුව ඇමරිකා ඩොලර් බිලියන 200ක සහන පැකේජයක් අනුමත කර තිබෙනවා. ඊට බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ලබා දෙන ඩොලර් මිලියන 100ක සාමාන්‍ය ණයක් හා ඇමරිකා ඩොලර් මිලියන 100ක සහනදායි සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව වෙනුවෙන් ලබා දෙන මුදලක්ද ඇතුළත් වෙනවා. ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘති වෙනුවෙන් ඒ වයදවීමයි සැලසුම වී තිබෙන්නේ. නැගෙනහිර පළාතට සිත සැලසමින් කල්බුනේ උතුර රෝහලේ විකලාංග ශල්‍යාගාරයට රුපියල් මිලියන 68ක නවීන රෝග නිශ්චය යන්ත්‍රයක් ලබා දී තිබෙනවා. රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවා කාර්යක්ෂම වෙන්ව විධිමත් කිරීම සෞඛ්‍ය අවත්‍යශ්‍රය අරමුණා. ඒ අනුව යන්ත්‍රය ලබා දීම පසුගිය දා සිදු වුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 4කට පෙර දරුණු බෝලිය අර්බුදයකින් පෙළුණු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බෝලිය අර්බුදල මගින් ලබා දී ඇති ඇමරිකා ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහය යටතේ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වමින් ඇති බව එම අර්බුදල පවසනවා. අර්බුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝජියෝ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ අදහස් පළ කළා.
7: මෙද පෙරදිග අර්බුදයේ යම් ප්‍රමාණයකින් සමනය වී තිබුණද ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තවමත් බාහිර ආර්ථික කම්පනවලට ගොදුරු විය හැකි අවදානම් තත්ත්වයක පවතිනපා. එමෙන්ම රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද මම අවධාරණය කරනවා. ඉන්ධන ආනයනය කරන ශ්‍රී ලංකාව බලශක්ති මිල ගණන් නිහල යාම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම සීමා කළ අතර ඉන්ධන මිල විශාල ලෙස ඉහළ නැංවීමටත් මාර්තු මස මුල සිට බදාදා දිනය රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තා. බලශක්ති මිල ගණන් මෙවන විට පහළ ගොස් තිබුණද රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. විදේශ විනිමය සංචිත නැවත ශක්තිමත් කිරීම සහ අඩු ආදායම් ලාභී පවුල් ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර ආර්ථික අවිනිශ්චිතතාව ඉහළ ගොස් ඇති පසුබිමක මිල ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය විචක්ෂණශීලී නම්‍යශීලී සහ දත්ත මත පදනම් වූ එකක් විය යුතුයි. එමෙන්ම ගෙවුම් ශේෂයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව ඉවත් කළ යුතුයි. ඉරානයට එරෙහි එක්සත් ජනපද ඊශ්‍රායල යුද්ධයේ හේතුවෙන් ඇති වූ බලශක්ති කම්පනය නිසා උද්ධමනය සහ රුපියලේ අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැයි මාසයේදී සිය ප්‍රතිපත්ති පොලි අනුපාතයේ පදනම් අංක 100කින් ඉහළ දමා 8.75 දක්වා වැඩි කළා. මේ වසර තුනක කාලය තුළ සිදු කළ විශාලතම පොලි අනුපාත ඉහළ දැමීමයි. ජූනි මාසයේ උද්ධමනය 6.8 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉදිරි මාස 3-4 තුළද ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ 5%ක

0: ගෝටාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විතුරකෙද වි තිබෙනවා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගිය 18 වනදා. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගෙන මූල්‍ය වංචාවක් සිදු කළ බවට වන චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් ඔහුව අද දිනෙතේ රක්ෂිත බන්ධනාගාරය ගත කර තිබුණා. ජනතාව සතු දේපලක් යම් පුද්ගලයෙකු නීති විරෝධී ලෙස තම භාරයේ තබාගෙන සිටී නම් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව ඩියුච් අභාත්‍ය හස්සක විජයමුණි මහතා සඳහන් කළා. අඹුලුවාව ජය විදත්ත මධ්‍යස්ථානයේද ජනතාවට අයත් දේපලක් ලෙස හඳුන්වා දිය හැකි බවයි ඩියුච් අභාත්‍යවරයා පවසන්නේ.
1: මේ මහජනතාවගේ දේපල යම් කිසි කෙනෙක් තමන් සන්තකේ නීති විරෝධී ආකාරයට සහ සදාචාරාත්මක විරෝධී ආකාරයට තියාගෙන ඉන්නු නම් අපි එකට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. අඹුලුවාව කියන්නේ ඒ වගේ එකක්. අඹුලුවාව කියන්නේ මේ රටේ ජනතාවට අයිති දෙයක්. ඒක නැවත මේ රටේ ජනතාවට ලබා දීම සඳහා අපි අවශ්‍ය නීති කෘත්‍යයන් කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය අවශ්‍ය පත්‍රිකා කිහිපයක් තියෙනවා. ඒ ටික මෑතකදීම ඉදිරි සති 2-3 ඇතුළත කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඒක යම් නීතිමය කෘත්‍යයක් සඳහා අපිට පාර්ලිමේන්තුවේ යම් අනුමැතියක් ගන්න අවශ්‍ය වුණොත් අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා ඉතිරි මාස කිහිපය ඇතුළතදී අඹුලුවාව කියන ඒ රක්ෂිතය නැවත එහි පාරිසරික වටිනාකම් ආරක්ෂා කරමින් සහ එහි සිටින ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරමින් නැවත ජනතාවගේ අයිතියට එකපත් කරන බවට.
0: ස්වාධීන රූපහැඩී බාතිචාලේ සහ ජාතික තනු සේවා සභාව එක්ව සංවිධානය කරන තුරුණු දම්සර පොසොන් කලාපයේ අදින් අවසන් වෙනවා. භාර්ගව ජාතික තනු සේවා සභා පරිශ්‍රයේ ඒපැත් වෙනවා. පොසුන් කලාපයේ ආරම්භ වුණේ පසුගිය 29 වනදා. පහන් කූඩු, බැතිගී ප්‍රසංග සහ දන්සෙල් ඇතුළු විවිධ වැඩසටහන් ඊට ඇතුළත්. එය හිතාක්ෂණය නිර්මාණය කළ ජාතක කතා නැරඹීමට හා අටම ස්ථානයේ ඇතුළු පූජනීය ස්ථාන දක බලා ගැනීමටද ජනතාවට අවස්ථාව හිමිවනවා. ඊයේ දිනේදීත් විශාල පිරිසක් පොසුන් කලාපයේ නැරඹීමට එක්ව සිටියා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසන්දනය වූ පුද්ගලයෙකුට පහර දෙබේ සිද්ධියකට සම්බන්ධ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොසොන් පොහෝ දින බාලබේ නගරයේ පැවති බද්දන්සලක් අසලදී එම පහර දීම සිදුව තිබෙනවා. දන්සලේ පොලිමට පිටතින් දෙදෙනෙකු එකතු වීමට උත්සාහ කිරීමේදී පොලිමේ සිටි අයකු ඊට විරුද්ධ වීම හේතුවෙන් ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. එක් අයකුට දැඩි ලෙස පහර දෙන ආකාරයේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සෙක්ටර් 1 කඩුවෙල බහස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වසර 150ක් පෙරදී ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහයක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ලේකන ගත නොකළ සංක්‍රමණිකයන් සහ තාවකාලිකව පැමිණෙන පුද්ගලයන්ට උපත ලබන දරුවන්ට ඇමරිකාවේ පුරවැසි භාවයේ අයිති නොවන බවට ජනාධිපතිවරයා විධායක නියෝගයක් නිකුත් කළා. කෙසේ වෙතත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය දරුම් තුනේ ඇමරිකාව තුළ උපත ලබන දරුවන් එරට පුරවැසියෙකු බවට පත්වීම ව්‍යවස්ථාපිත අයිතියක් බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් 6 දෙනෙකු එම තීන්දුව ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තම ප්‍රතිපත්ති වෙනුවෙන් අකණ්ඩව කටයුතු කරන බවයි. තායිලන්තයේ පැවති 4 වන ලෝක බොක්සින් කවුන්සිලයේ මුයිතයි තරගාවලියේදී රන්පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ආශික් නසීර් සමත් වුණා. 1 kg 57 බරපතියේ ජ්‍යෙෂ්ඨ අචි යටතේ තරග කරමින් තරගවලින් රටවල් 60 ක්‍රීඩකයන් දවසේ දෙනෙකු සහභාගී වුණා. රන් පදක්කමට අමතරව රිදී පදක්කමක් සහ ලෝකට පදක්කම් දෙකක් දිනා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා. ජයග්‍රහී ක්‍රීඩකයන් අද දිවයිනට පැමිණි බවයි කටනායක අප වාර්තාකරු සඳහන් කළේ. ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල ඩෙංගු අධි අවදානම ඉහළ යමින් රෝගීන් 55,000 ඉක්මවයි. ADBN ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 200ක හදිසි ආධාර පැකේජයක්. නඩු නිසා කලබල වූ විපක්ෂය ගැන අධිකරණ ඇමති හර්ෂණගෙන් හෙළිදරව්වා. සූකරයන්ට හිමිවන රක්ෂණය.

0: මිලියන 68ක රෝග නිශ්චයාන්ත්‍රයක් කල්බුනේ රෝහලට. ට්‍රම්ප්ගේ තීන්දුවට එරෙහි අධිකරණ තීන්දුව. මිලක ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
0: දැන් ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
2: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
3: The inside story. The story behind the news.
4: බදු සතියක්. ජූලි මාසේ 6 වෙනිදා ඉඳන් 10 වෙනිදා දක්වා බදු ශක්ති 2026 නමින් ජාතික බදු සතියක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සහ සුරාපතු දෙපාර්තමේන්තුව එක්ව දියත් කරන තවත් වැඩපිළිවෙලක්.
3: The story behind the news.
4: මොකද මේ වැඩසටහනේ මූලික අරමුණ?
5: බදු ගවන්නන් දැනුවත් කිරීම සහ මහජනතාව බදු පිළිබඳව තියෙන දැනුවත්භාවය පුළුල් කිරීමේ අරමුණින් කටයුතු කරන වැඩසටහනක් ඇටියට අපි මේක දකින්නේ.
4: කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ?
5: අපි තෝරාගත්ත නගරවල, ඒ කියන්නේ ලංකාව පුරාම ප්‍රාදේශීය කාර්යාල තියෙනවා දේශීය ආදම් දෙපාර්තමේන්තුවේ. තෝරාගත්ත නගරවල කොමසාරිස්වරු සහ නිලධාරීන් සම්බන්ධ කරගෙන බදු ගවන්නන් සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
4: මොකද මේ වැඩසටහනේ බලාපොරොත්තුව?
5: අපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බදු අනුකූලතාවය. ඒ කියන්නේ බදු ගෙවන්නන් අර ස්වේච්ඡාවෙන් බදු ගෙවන මට්ටමට පත් කිරීම සඳහා අවශ්‍ය වන පෙළඹවීමක් කිරීම තමයි මෙතෙන්දී අපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ බදු ගෙවන්නන් හඹායෑම වෙනුවට, ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් නිර්මාණය කිරීම, මේකෙදී ප්‍රධාන වශයෙන්ම අපි මේ තේමාව කරගෙන තියෙන්නේ මේ බදු ශක්ති කියන වැඩසටහන යටතේ සහ දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් දැනුවත් කිරීම මගින් බදු අනුකූලතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මේකෙදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ.
4: ඉලක්කගත කණ්ඩායම් මොනවද?
5: බදු වෘත්තිකයන් සහ බදු ගෙවන්නන් සහ වෙනත් බදු පිළිබඳව උනන්දුවක් දක්වන පුජ්‍යලින් දැනුවත් කිරීම සඳහා ප්‍රධාන සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එක් ටිකක් විශාල මට්ටමේ සම්මන්ත්‍රණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරලා තියෙනවා පැවැත්වීම සඳහා. මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන බදුවල වෙනස් වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම.
4: මොන වගේ නගරවලින්ද මේ වැඩසටහන ආරම්භ කරන්නේ?
5: ප්‍රධාන නගර පදනම් කරගෙන බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සංවිධානය කරලා තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුර, ගාල්ල, මහනුවර නගර කේන්ද්‍ර කරගෙන ප්‍රධාන වශයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා සහ බදු ගෙවන්නන් දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරලා තියෙනවා.
4: එතකොට මොකක්ද මේ යූත් ඩේ කියන්නේ?
5: විශේෂ දිනයක් අපි වෙන් කරලා තියෙනවා යූත් ඩේ කියලා එකක්. ඒ කියන්නේ තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් බදු පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක් දිනක් අපි වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මෙන්න මේ අය දැනුවත් කිරීම සඳහා බදු සම්බන්ධයෙන්.
4: ඔබතුමාලා මේ වැඩසටහන ප්‍රචාරණය කරන්නේ කොහොමද?
5: ප්‍රධාන වශයෙන් මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා පදනම් කරගෙන බදු ගෙවන්නන් සහ අනිකුත් මහජනතාව බදු පිළිබඳ සහ බදු අනුකූලතාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තියෙනවා මේ වෙනකොට.
4: ඒ අදහස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් බදු ප්‍රතිපත්ති සහ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර.
3: The story behind the news.
4: රටක ජීවත් වනවා නම් ඒ රටේ ජීවත් වෙන ඔබට පැවරෙන තවත් එක යුතුකමක්සේ සලකා බදු ගෙවන්නකු ලෙස රටේ දියුණුවට උර දෙන්නට හැකිනම් ශ්‍රී ලංකා ද්වීපය තව තවත් දියුණුව කරා ළඟා වේවි. එවන් දවසක් වෙනුවෙන් අපිත් අපේ සහයෝගය ලබා දෙමු.
3: Inside story. The story behind the news.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

නිවස් එහෙම අහලා ඉක්මනට මේ පැත්තට ආවනේ 93.5 93.7 දවල් 12:36 වෙලාව හાર્ට් බීට් අහගෙන ඉන්න. දරණීගල පැත්තේ ඉන්නවා කෙනෙක්. එයාගේ ෂොප් එකේ තියෙන දිශි නිලාබ කඩේ ඉඳන පිරුම් හල ඉදිරි පිට. එහෙම තමයි යාමට කිව්වේ. එයාගේ චූටි. චූටි දුව අපි නෝනා වැඩ කරන තැන හැමෝමත් එක්කම දරණීගල සියලු දෙනාම ඒ වගේම ලංකාවේ හැමෝමත් එක්ක දෙකට ගන්න කියන මා ලස්සන සින්දුවක් දෙන්න. ජය වේවා ලක්හඬ කියලා තමයි තියෙන්නේ. එයාගේ තව වැඩ සේරම ටික සාර්ථක වෙන්න කියලා අපිත් wish කරනම්. සුබ දවසක් යෂ්. ලක්හඬ අහගෙන ඉන්නේ වැඩ කරන තැන හැමෝමත් එක්කම චින්තක කොරියන් වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාවත් හරිම ආදරෙන් එකතු කරගන්නම්. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. ගල්පාත HKD ගමන්ට් එකෙන් මාෂා දිල්හානි, කමල් දිශාන්ත, එත් එක්කම දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශිරාණි, ඔබ හැමෝම එකතු කරගන්න. හරිම ආතරින් වැඩ කරන තැන සද්දට ලක්කන දාලා තියෙන. එතකොට ඔයාට අර පුංචි කම්මැලිකමක් එහෙමවත් දැනෙන්නේ නැතුව වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන්. හරිද? මමත් ඉන්නව ඔයාව අහගෙන වෙනද වගේම. ඇඳුම් මහන ගමන් තමයි මම ආගෙන ඉන්නේ. පුතාල දෙන්නවත් ඉන්නවා. වත්තේගමින් ශාම්මයා තමයි මට මේ විදිහට වැඩ කරන ගමන් මැසේජ් එකක් තියලා තියෙන්නේ. හරි මාතරින් සුබ උදැසනක් නෙමෙයි දැන් නම් සුබ දහවලක්. හරිද? කුලියෝ පිටියෙන් තෝරකොටුවෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. අනුර ටේලිස් නේද? අනුර නිපුණ පුතා, නිරෝෂණ පුතා කඩේ ධර්මයේ මමයි එකම කොප් සිටිගේ හැමෝමත් එක්කම මේ වෙලාවෙ ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න. ටිකක් මැසේජ් එක දිග වැඩි කමක් නෑ. මම චුට්ට කෙටි කරලා කියවුවනේ. හලෝ ලක්හඬ. හලෝ හලෝ කොහමද? ලස්සන සින්දු ටිකක් කියලා දෙන බොහොම ස්තෝතියි. ඒ වගේම බහරෙන් වල YBCC එකෙන් ක්‍රිකට් ටීම් එකේ කේල සෙට් එක එකතු කරගන්න කියන ලස්සන සින්දුවකට හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ. ක්ලැරන්ස් විජේවර්ධන ගී නැට වෙන ලස්සන සින්දුවක් අහන දැසු පියාගත් කලින් ඔයාටත් පේනවා ද යා ගෲපේ?

0: හාඩ්බීට් අහගෙන ඉන්න වෙලාව දවල් 12 විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

දවල් දොළහය විනාඩි පනහයිය කියන්නේ මට යන්න වෙලා වැැවිල්ලා නේද? අපි ආවොත්තිති යන්නම වෙනවනි. කමක් නෑ, මං හෙට එනවා. හරිද? යන්න කලින් එකතු කර ගන්නම්. මාව අහගෙන ඉන්නේ කවුද කියලා, හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. ඇයත් එනවද මේ පැත්තට? ආයුබෝවන් වඩපාත සුබෝධි වැඩිහිටි සංගමයේ සභාපති ලෙප්පෙරුම ආනන්ද නන්දලාල් හේමපාල, එත් එක්කම ජයතිස්ස සෝමදාස ගොඩක් අය ඉන්න. මේ හැමෝම එකතු කරගන්න හරිම ආදරෙන් යන්න මොහොතක් තියලා හරි අපිට දෙන්න ගුණදාස කපුගේ ගයන ලස්සන සින්දුවක් අපි බලමු නේද? මේ වෙලාවේ වාද්‍යවේ රූපසේන සහ සුනන්දි තමයි මට මැසේජ් එකක් දාලා තිනේ හරිම ආදරේ. හාඩ්බීට් අපිවත් සින්දුවකට එකතු කර ගන්නවා. අපි යමේ ප්‍රඩක්ට් එකේ පොතු පිටියේ වාදුව මම සමන්ත තමයි මැසේජ් එකක් මට දාලා තියෙන ආය ප්‍රඩක්ට් එකක් කරනවා. ඉතින් එයාව එකතු කරගන්න කියන ලස්සන සින්දුවකට දැරණියගල පැත්තෙන් අනුරායා එක්කම ඩුබායි වල ඉන්න කවුද මේ අනුරයික ඩුබායි වල ඉන්න හැමෝම එකතු කරගන්න කියන ලස්සන සින්දුවකට අනිවාර්යයෙන්ම ආව එකතු කරගන්න. ලංකාවෙන් කොච්චර දුර හිටියත් හිත තියෙන ලංකාවේ නේද මං හරිනේ. මාළඹේ සුරංග එක්කම චතුරංග චම්පික නිරෝධ මේ හැමෝම එකතු කරගන්න ඊළඟ සින්දුවට. සුබ දවසක් අක්කී, අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඉනෝකා කණ්ඩලි මෙදර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ මහත්තයා සංචිව චූරි දෝනි සහන්සා ලොකු දුව සෙනරි පුතා සෙනාල එක්කම පවුල හැමෝමත් ගන්නම්. තව ගොඩක් අය ඉන්නවා මේ නේද? නම් ටික විතරක් කියන්නද වෙලාවේ හැටියට? අපිටත් ඔයා අහගෙන ඉන්නේ. ප්‍රියන්ත තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ, ආවත් එකතු කරගන්න. බොයගොඩ සුබ්බනා, ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන්. වෙලාවක් නැතිදෝ කියලා අහලා තියෙනවා. ඔයාගේ පැත්තට එන්න නෑ, මං ඉක්මනට ආවා, ඇවිල්ලා යන්න. තැන්ක් යූ ලක්හඬ කියලා තියෙනවා. හරිම ආදරෙන් මේ තරම් මැසේජස් එවුවට බොහොම ස්තුතියි. හෙටත් මේ වගේ ආදරෙන් ඉන්න මං අදට ගිහින් එන්නම්. වෙලාවත් හරි, දවල් 12:51 වෙලාව. මම යෂ්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ටේක්යා සුරකිමු මකතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: ජූලි දෙවනදා කලුතලව මහා විද්‍යාලය මඩකලපුව
7: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: Cybergen මේ next gen එකයි Cybergen දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: Rida Why Be Epic Sweater Heartbeat
6: Sama Anugrahaya
4: Rupiyal koti 40 kammunoth monada karanna beri Mega Power tag den double vela Super tag 3 pratham tag 120 lakh 2k tag samaga super yankata tag Mega Power

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:01
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. දෙවියන් හරහා පවතින සක්‍රීය නිරිත දිග බෝසම හේතුවෙන් මධ්‍යම දකුණ උතුරු මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 50ක පමණ සුළං නැතිවීමේ හැකියාව පවතිනවා. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිට ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ උතුරු ගාසා තීරයේ බෙහෙවුමක් ආරම්භ කර තිබෙනවා. හමාස් සංවිධානයේ ආරක්ෂක ක්‍රියාකාරීන් 4 දෙනෙකු ප්‍රහාරවලින් මිය ගිය බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ඔවුන්ගේ මධ්‍යස්ථාන කිහිපයක්ද නිරීක්ෂණයට ලක් කර තිබෙනවා. ගාසා කලාපයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දුන්නේ ඊශ්‍රායෙල් ප්‍රහාර හේතුවෙන් 2023 වසරේ සිට මේ දක්වා පුද්ගලයන් 73,066 දෙනෙකු මිය කුස ඇති බවයි. මේක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පසුරු දෙකට.
2: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

පස්සරු එක පහු වෙලා විනාඩි 9යි වෙලාව අයිබෝවන් සුබ දහවලක්. අලුත් මාසයක ආරම්භයත් එක්ක අපි මුණ ගැහන්නේ අද ජූලි මාසේ පළවෙනිදා බදාදා දවසක. සාමාන්‍යයෙන් ඔයා එක ධර්ම වැරද්දක් නොහිතම කරනවා. ඒක මං කියන්නම ඕනේ කියලා හිතාගෙන ආවේද? මොකක් ගැනද කියන්න හදන්නේ කියලා හිතේ අදහසක් තියනවද? එහෙනම් ඉතින් මං කියන්න ඕනේ නෑ නන්නෝ. එහෙම දන්නේ නැහැ කියලා හිතන අය වෙනුවෙන් මම පොඩ්ඩක් මේක න මතක් කරන්න ඕනේ. ඒ තමයි ජීවිතේ සිද්ධ වෙන සමහරක් දේවල් අපි නතර කරන්න try එකක් දෙනවානේ. ඇයි ඒකට ඔච්චර මහන්සියක් ගන්න කියලා හිතලා බැලුවද? සමහර දේවල් වුණාම අපි හෙට දුණුවා කෑ ගහනවා, කෝල්ස් ගන්නවානේ. අරක නවත්තන්න එපා, ඒක කොහොමවත් කරන්න එපා කියලා කෑ ගහනවානේ. හැබැයි මෙහෙමයි, සමහර දේවල් නවත්තන්න බෑ. සමහර දේවල් නවත්තන්න යන්නත් එපා. නවතන්න ඕනත් නැහැ. ඔයා සංසම් වෙලා පොඩ්ඩක් කාලට ඉඩ දීලා බලාගෙන ඉන්න. ඒ දේවල් වලට වෙන්න දෙන්න. මං කියන්නේ යන කෝච්චි වලට යන්න දෙන්න. ලීක් වෙන පයිප් වලට ලීක් වෙන දෙන්න. හැබැයි ඔයා හැම වෙලාවකම සංසම්ව ඉන්න මතක තියාගන්න. මොකද ඔයා යව නවත්තන්න ගියත් ඒ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා ඒවා වලට වෙන්න ඉඩ දෙන්න. හැබැයි ඔයාට සිද්ධ වෙනවා සංසම් වෙලාවාගේ ජීවිතෙත් එක ටිකක් ඉන්න. ඒක කරනවා නම් අර දේවල් වලට මොන වුණත් කමක් නැහැ. මම කෙටියෙන්ම සරලවම කියනවා නම් ඔයාට ගමන හරි නිෂ්කලංකය තුලින් පයින් යන්න පුළුවන් නම් ඔයාට මිස් වෙච්ච බස් ගන්න හිතලා හිත කරදර කරගන්න එපා යාළුවේ. පැහැදිලි නේද? අද දෙහනම් හවස 4 වෙනකම් මම වහන් ඉන්න පුළුවන්. All time best charming. මම පටන් ගත්තා 1යි විනාඩි 10යි.

0: 97.7 Lakhana Radio ITN.
1: එකයි වෙනහට 13යි නේ වෙලාව 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: Radio ITN.
1: Lukaya, mare vede ne une. Dokki ki wale mare memory loss kila.
2: Memory loss? Call the doctor. Yaad sunnadi.
1: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපයි වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
3: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya.
3: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
0: Vijaya Products. Ape rasaya rate samata.
4: Rajya Bankuka surakshitabhavaya. Ihalama rakavarne samagin sthavara tempatu sadaha ihalama poliya. RDB Bankuen.
0: Obe kotipati sihineya ada sabaveida. රාත්‍රි 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: මගේ පෙරේ පෙම්වතිනුව
3: ඉන්තික ධර්මතිලක අධ්‍යක්ෂණයක්
6: මේ කතාව කියනවා මාව තෝරගත්තේ.
7: මට මිනිස්සයා ගැන ලෝකෙට ඇත්ත පෙන්වන්න ඕනේ කියලා. මට කතා කරන්න ඕනේ පූර්විකා ආන්ටි ගැන.
8: පූර්විකා ගැන?
7: ආන්ටි කිව්වා මට මේ පොත දැක්කම සර් හුඟක් පුදුම වෙයි කියලා.
9: සර් නම් නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයල බලලා තියෙනවනේ නේ. හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා දැම්මත් මට ගාණක්වත් නැහැ.
3: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී

0: හතයි 30ට ITN බලන්න.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
2: පසරු 1 වෙනාඩි 21.

0: RBB බැංකුව.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ජෙනේ ගහන මද්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
3: ඕල් ටයිම්

පස්සරු එකපහු වෙලා විනාඩි 22යි තත්පරත් 22යි. එතකොට 07:03:93:05:07:07ට ඔට මැසේජ් එකක් එවන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ලක්කඩ Facebook page එකකටත් අපි post එකක් තියෙනවා. එතකොට ඒ post එකට like එකක් දාලා හන්ද කැමති සින්දුවක් තියෙනවා නම් ඒක comment එකක් විතර දාගෙන යන්න පුළුවන්. එකතු කරගන්න ඕනා ඉන්නවා නම් ඒකත් comment එකක් විදියට සටහන් කරන්න. ඊට පස්සේ post එක share කරන්න පුළුවන් නේද? බලමු මෙසේජස් ටික මොකද කියන්නේ. හානි බලමු. සවදාවලක චාවිනන්ගේ මාත මෙහි ඉන්න හොඳයි කියලා කියන්නේ චන්දී. සින්දුවක් ඕනේ කියලා තියෙනවා. පුතා සිතු husband sami chuti puta netu ekathu karagannawa kiyala thiyena thank you message ekak ewata pinna welinne ada game nama dala naha ne oya hi chami api thinna sinduwakata wathuwa potu pitien samantha wage message ekak good afternoon chami ada welasana ma wela thiyena ne බොහෝකටින් සුමනා සුසන්ත ලසන්ත ට්‍රේන්ස්ලා ඉන්නවා රුවන්ෂි සුජා ජගත් එකතු කරගන්න. ඊයේ ඔයා නැති අඩුව මට තේරුණා. මම බැලුවා කෝ කියලා. නංගේ අපි කඳවල ඇලුමිනියම් වැඩපලේ අපේ අමල්ට බර්ත්ඩේ එකට විෂ් කරන්න කියලා තියෙනවා. අමල් ඉතින් ඔය ඉන්නවද අහගෙන? ඉන්නානේ. ඔයාව හැව්වේ හැපි බර්ත්ඩේ ටු යූ කියලා විෂ් කරන්නනේ. නිදුක් නිරෝගී වාසනාවත සුසුබ උපන්දිනයක් වේවා ඔයාට. ජානක සුමේද රිස්මි මොහොමඩ් අනාස් මේ ගමින් තමයි මට මැසේජ් එක ගෙවලා දෙන්නේ. යාළුවෝ ඔක්කොම ලවත් එකතු කරගන්න හරි. සුන්දර දවසක් වේවා මනු කොහොමද ඔයාට? අපි දෙන්න අදත් හංගින්නවා කියලා තියෙනවා චමර කනු. ඔයාලා දෙන්නව තාතරෙන් එකතු කරගන්නවා. මේකේ මගේ නම ඔක්කොම ටික කියනවා. එකයි විනාඩි 24යි වෙලාව. සින්දුවක් අහලා යන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: දවල් එකයි වෙනාඩි 28යි.

0: Lakhanda Radio ITN
1: Ekai wenar tis ekai
2: Velawa oba weta gena aave
3: Mahadana hisa panadu kirulai
2: Adasiya wasak pura jaatiya kwishwasaya debu lotarai nove kirula Mahajana sampada den satiye dina hatema Mahajana sampada ratatama sampada
4: Tana dena tana tana dana Tam dena tam dena tam dena tam dana
1: Dhanwada ජීවිතය හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක්. දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: All time beats with Charlie.
3: Sunona sange mal mal diye me mare
1: Nathikai, magara gande pa Pasar rakaye venate tis dakai velawa Bintuwaye hataye bintuwaye tunaye anu tunaye pahaye anu tunaye hata ape message number eka Mambelwe kawuda me messages wala tiyene mechcharata kiyala Baluwama oyala me Thank you අනිගන් ගෙදරට නෑදාය හිතමිතුරු ඇවිල්ලා පිරිලා ඉන්නවාගේ හැඟීමක් තමයි මට තියෙන්නේ. මම බලන්න කාලෙකින් ආපු අය ඉන්නවා, ඊයේත් ඇවිල්ලා ගිය අය ඉන්නවා, මාසකින් දෙකකින් ආපු අයත් ඉන්නවා. ආහ්, ඔවුම ඉන්න එකනකා එකිනෙකා පිළිගන්න එනවම. හරිද? සෙන්දා කහන්න ඕනේ කියලා මහපලගම පියාජේ ඔවමට මැසේජ් එකක් කිව්වට ස්තුතියි. ඊට පස්සේ දිශිනි ලාභ කඩේ ධර්ණය කලින්නේ කටයම එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් මාත් ඉන්නවා සිරි කුමාර ටක් සින්දුවක් දෙන්නම්ම. සුබම සුබ ලස්සන දවසක් අනුරගම අනුලාවති මහතා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමෙලියා සමරසේකරව එකතු කරගන්න කියලා තියෙනවා. මං හිතන්නේ සතියකට විතර වගේ පස්සේ නේද එකතු කරගන්න. මිස් චාමිකා අපිට දෙන්නා කියලා සින්දුවක් කියලා තියෙනවා. වාදවේ රූපසේන සහ සුනන්දනි ලස්සන සින්දුවක් ඔයා ඉල්ලලා තියෙන බලන්න. අද දෙන්න බැරි වුණොත් හෙට අරගෙන එන්නම්. හරි, ඊට පස්සේ ඔයා දන්නවද දෙවියෝ සමහර වෙලාවට සමහර මිනිස්සුන්ව ඔයාගෙන් අයින් කරලා දානවා. දන්නවද ඒ ඇයි කියලා? ඒ ඔයාට ඇහුනි නැති එයාලගේ සමහර දෙවස් දෙවියන්ට ඇහුන නිසා. එහෙම දවස් අපිටත් තියෙනවානේ සුපුන්. ඔයා කියන කතාවද මාත් එකඟයි. අයියාකේ මම කෑගල්ලේ ඇපල තොටුවේ හිරුණී නවෝතයා අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝම යක්කේ ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. තවත් ඉන්නවා යටි අතර ටෙක් එක යාළු ඔක්කොමලව එකතු කරගන්නම්. හරිනේ, ඔන්න මැසේජ් එක කම්ප්ලීට් කිව්වා. මදුශංක මොකද්ද මේ කියන්නේ? හැම සමුගැනීමකටම අත වනන්න කෝච්චි පෙට්ටි නැහැ. අන්තිම වතාවට බදාගෙන අඩන්න දුම්රිය වේදිකාවල් නැහැ. හුඟක් සමුගැනීම් වෙන්නේ කිසිම සද්දයක් නැතිව හරිම හෙමිහෙට මහා රහසකින්. එකම පාර ඉස්සරට හම්බ වුණත් අඳුරන්නේ නැහැ වගේ මූණහකට ගත්තාම ඊට වඩා දරුණු මරණයක් තවත් මෙලොකනේ. කළු කුමාරයව කැඳවන්න යන්නේ මේ බන්ධානේ. ඒ සින්දුවේ සුන්දරත්වය විතරක් ඉඳගන්න. එකයි වෙනහටි තිස්

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: පසරු 1:00 වෙනදි 40යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel හයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: ලකන්න රේඩියෝ ITN
3: මැසේජ් එකක් එවනවා නම් 0.7 0.3 93.5 93.7

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
3: තිමිර උඩල මත්ත නිර්මාණයක්
4: සුදු බේබි යන්න උඩට යවන නැන්ද මේ අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් මහත්තයෙක් අපි අර තේ එකක් දෙමු නේද මහන්සිත් ඇතිනේ ඩ්‍රයිවර්ලට තේ බොන්න කම්පැනි කැන්ටිම තියෙනවා ගෙවල් ලස්සේ දාගෙන එහෙම තේ දෙන්නේ නැහැ. සුදු වේ බියන් උඩට. නැන්ද පව් නේද? මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. සුදු බේබි ඇවිල්ලා ඒ විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. යන්නයි කිව්වේ උඩට.
3: සිහිනක තනි වෙලා.
5: නිකලි. මොකද ප්‍රශ්?
6: මොකද නැස?
5: මෙතන ඉන්න මොකක් කයි හිතාගෙන ඉන්නේ? මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා. මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා. නිකලි. ඔයගන ගන්න.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

පස්සරු එකයි වෙනට හතලිස් නවයයි වෙලාව මං කෝ කියල බැලුවද මේ ඉන්නේ විදුවයි හතයි විදුවයි තුනයි අනු තුනයි පහ යනු තුනයි හතට ඔට පුළුවන්කමක් තියෙනව මැසේජ් එකක් කෙවන්න. ඔපුල් වචිර ඔය වාතරෙන් එකතු කරගන්න ඔයාගේ කමෙන්ට් එකට මම හරි කැමති ස්තුතිය වෙනුවෙන්. සුපතාව ලක්කේවා පිටත් සෙද්දුවක් දෙන්න ඒජී අනුර පුස්සල්ලව බී එෆ් ජනපදෙන් එපු මැසේජ් එක. ගෙතර වැටකන්න ගමන් ඔය වහගෙන ඉන්නවා අපි. ජහ ඇල ඇන් ඉරෝෂණි සහ පවුලයාත් එක්ක හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. මහියංගනේ නේහා කොහොමද අක්කේ කියලා අහලා තියෙනවා. මං හොඳින් නේහා. ඔය කියනවා මතක තියාගන්න ඕන දේවල් තුනක් ගැන. එක මොකද කියන්නේ කියලා බලන්න. ගොඩක් ප්‍රශ්නවලට හොඳම උත්තරේ තමයි නිශ්ශබ්දව ඉන්න එක. හැබැයි පන්තිය ටීචර් ප්‍රශ්නයක් අහුවොතින් උත්තර නොදී ඉන්න එපා. හරිද? ඊට පස්සේ ගොඩක් අවස්ථාවලදී දෙන්න පුළුවන් හොඳම ප්‍රතිචාරය තමයි හිනා වෙලා ඉන්න එක. එහෙම හිනා වෙලා ඉන්න ගියාම සමහර අයට කේන්තිය වැඩකමට කේන්ති යන්නත් පුළුවන්. ඒක ගැන ඉතින් මම කියන්න බෑ. හරිද? ඒක නිසා පරිස්සමින්. තුන්වෙනි කාරණාව අගෞරව කිරීම වලට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි එතරින් අයින් වෙලා යන එක. ඒකනම් හරියටම හරි. අගෞරවයක් වෙන තැනක ඔයා රැඳෙන්න කිසිසේත්ම උවමනාවක් නැත. ඔයාට ඊට වඩා හොඳ තැනක් උරුමයි. මොකද මිනිස්සු හැමදේම කරන්නේ තමන්ට හිමි ගෞරවය රැකගන්නනේ. ඒක බිඳෙන තැනක් තියනවනම් එතනින් ඈත්ලා ඉන්න. එතන ඔයාට හිමි තැන නෙවෙයි. ඒකයි වෙනදි 51යි.

0: රඩියෝ ITN
1: එකයි වෙනට 53යි වෙලාව මට ආපු පළවෙනි මැසේජ් එකේ තිබුණේ ප්‍රියාසූරිය සෙනග සින්දුවක් දෙන්නකෝ කියලා. මේ පැයවර වෙන කලින් මගේ ඉල්ලීම ඉෂ්ට කරවන්න.

0: ජකාන්ඩ රඩියෝ අයිTN
1: දවල් එක එවනාටි පන සතයින වෙලාව කතා කර කරන්න වෙලාවක් නැහැ. මේ ඇහැන සිින්දුවත් එක්ක ඔල්ටන් වෙෙට්ස චාමි අප අපේ දෙවනි පැටයන්නයි හදන්නේ. මේ සිින්දු හඟින් අතර බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසැච්ච එකකැවන්නත් පුළුවන්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම ඇතුළු අපරාධ නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 697 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. රැඳුම් නියෝග ලබාගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 6ක්. තවත් 6 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ. මෙහෙයුම් වලින් හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මද්‍රව්‍ය සොයාගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා. ලොවපුර සාගර කලාපයේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයේදී එහි වැඩි අගයක් පෙන්නුම් කළ බවයි යුරෝප සංගමයේ මුහුදු සේවා අංශය පෙන්වා දුන්නේ. සාගර තාප තරංග හේතුවෙන් ගැටලු රැසක් හටගත්තා. එනි සාගර කලාපෙන් 82%කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. එල්ලිනෝ ආරම්භයේද ඊට හේතුවක් වී තිබෙනවා. මේලක ලක්ෂණ ප්‍රවෘත්ති පසුවරු තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

හවස දෙක පහු වෙලා විනාඩි පහයි වෙලාව ඕල් ටයිම් බෙඩ්ස් ඉත් චාමි අපි අපේ දෙවෙනි පැය

හවස දෙකය වෙනටේ නවයයි දැන් වෙලාව මේ මාස හය ඇතුළත වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවලා තිනවා කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කරනවා. මේ දක්වා වාර්තා වෙලා තින සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,406ක්. මරණ සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගෙහිලා තිනවා. ගත වූ පැය 24ක කාලය තුල විතරක් ඩෙංගු රෝගීන් 1024ක් වාර්තා වෙලා තිනවා කියලා තමයි ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නකර මහත්මයා සඳහන් කරන්නේ. එතකොට දැන් හෙට ඉඳලා ආපහු දවස් 3ක් ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙනවා. අපි ඔබට විටින් විට මතක් කරන්නේ මේ අවධානම ගන්න එපා. හිතන්න එපා මේ දැන් ඩෙංගු මදුරුවා අපේ ගෙදර හැදුනා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපේ ගෙදරනේ, අපි වඳුරනෝනේ, අපිව කන්නේ නැහැනේ කියලා මෙතන ඉන්න බෑනේ නේද? සතෙක්නේ. ඒක නිසා ඔයා ඔයාගේ ආරක්ෂාව ගැන විශ්වාසය තියාගන්න. වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. ඔබේ ගෙවත්ත විතරක් නෙවෙයි, ඔබ රාජකාරී කරන ස්ථානේ, රාජකාරී ස්ථානයේ අවට පරිසරය පොඩ්ඩක් ගිහලා බලන්න. ඔබ ගමක් රටක් විදියට සංවිධානය වෙලා තමයි මේ ව්‍යසනය අත්විඳින්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ. මේක ඇවිල්ලා රජයෙන්ම කරලා දෙයි, ඒ පරීක්ෂකරු ඇවිල්ලා අපිට මේ ඩෙංගු මදුරු ඉන්න තවන් ටික හොයලා දෙයි කියලා එහෙම බලන් ඉන්න එපා. මොකද සමහර වෙලාවට අපේ පමාව, අපේ මරුවා අපිට ඉක්මන් කරවනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවධානම ගන්න, මේ අවධානම අරගෙන ඔබ අවට පරිශ්‍රය පිළිසිදු තියාගන්න. ඒ වගේම තමයි දැන් උණක් හැදිච්ච සැනින් ඔබ ගෙස් කරන්න එපා, අනුමාන කරන්න එපා මට හැදිලා තියෙන වෛරස් උණක් වෙන්න පුළුවන් කියලා. ඒකට අදාළ ප්‍රතිකාර ගන්නකොට පිළිගත් වෛද්‍යවරුන්ගෙන් විතරක් ප්‍රතිකාර ගන්න කියන මාර්ගෝපදේශයේ දවසේදී ලබා දුන්නා. මොකද සමහර වෛද්‍යවරුන් නිර්දේශ කරනවා ඩෙංගු රෝගය උත්සන්න වෙන්න බලපාන බෙහෙත් වර්ග සමහර වෛද්‍යවරුන් යයි කියාගන්නා පුද්ගලින් වෙන්න පුළුවන්. ඒක නිසා පිළිගත් වෛද්‍යවරුන්ගෙන් පමණක් ඔබ උණක් හැදිලා තියෙනවා නම් බෙහෙත් ගන්න. අනිත් කාරණාව තමයි ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව දවස් දෙකක් ඇතුළත අනිවාර්යෙන් කරන්න. සැකෙන් ඉන්න එපා. මේක නෙමෙයි ඩෙංගු නෙමෙයි වෙන්නේ නැති. පුතාටත් හැදිලා තිබුණානේ උණ. ඒ නිසා මටත් ඒ උණ වෙන්නේ නැති කියලා එහෙම හිතන්න එපා. ඒක නිසා පරිස්සම් වෙන්න. දවසකට 1024ක් කියලා කියන්නේ සෑහෙන ප්‍රමාණයක් නේ. මේක අධිවසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වුණොත් තව දුරටත් අපේ තියෙන රෝහල් වලට මේ ප්‍රමාණය දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සීමා සහිත වෙන්න පුළුවන්. මේක සුළු කාරණාවක් නෙවෙයි. මේක ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. පුංචි මදුරෙක් කළ හදයක් නේ. ඒක නිසා අද ගෙදර ගියාම හවස් වුණත් කමක් නැහැ. වත්ත පිටි පොඩ්ඩක් කිම් බලලා සුද්ධ පවිත්‍ර කරගන්න.

0: ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි දෙවනදා කලුතලව මහා විද්‍යාලය මඩකලපුව
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා. මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
1: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකන්.

හවස දෙකයි වෙනට වෙස්සයි වලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට මැසජ් එකක් එවලද තියෙන්නේ. බලමු එහෙනම් අපි කියයිද කියලා නේද. හයි කොහොමද, මාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා කොටිකාවත්. චන්දිමා අබේගුණවර්ධන වගේ මැසේජ් එක දෙවුනි තෙමිර පුන්සඳේ යුවෙන්දී මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. තැන්ක් යූ. ඊට පස්සේ හැමත ටෙක්ස්ටයිල් එකෙන් විමලසේන දිලක නදේශාන් රසික චනිත පසිදු චමෝත් ගයන් සිරිමාංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමිනි චන්ද්‍රානි රේෂ නයිනි දෙල්බ චිත්‍ර මේ හැමෝම එකතු කරගන්නවා. මේ කවද මේ ඉන්නේ? හා යකී මාතිනවා චානෝ රත්තොටින් ඔයා සින්දුවක් ඉල්ලලා තියෙනවා, මම මතක තියාගත්තා. ඊට පස්සේ හයි ශාවිකා, වැඩ කරන ගමන් අදතව අහන් ඉන්නවා කියලා සජානේ තැන්ක් යූ මැසේජ් එකක් එවුවට ඔයාට. ඊට පස්සේ අපිටත්

දුවක් දෙනවද කියලා අහගෙන කවුද පහන් ගමතකින් නාලිකක්කවත් එකතු කරගන්න මාතලේ නදේශානි වගේ මැසේජ් එක. චාමිනෝනා ඔයාව අහන්න පටන් ගත්තේ දැන් කියලා තන 1:34ට වෙලාව. ඉතින් අපිට දෙන්න සඳුවක් පොල් ගහවලින් රජී අයියා සහ තුෂාරි අහගෙන තින්නේ. හොඳයි හොඳයි හොඳයි. සඳුවක් අහන්න නෙල්ලවේ. දෙන්න සඳුවක්.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාට 25යි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: රේදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: දෝර ගගේ තල නහි නහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 32යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: From the channel that shaped generations From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 32යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් ඇතුළු සමහර කෑම වර්ගවලට වගේම සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික වට ගෙදරදීම හදා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් අත්තොතින් නරකද කියලා මම මේ අහන්න හදන්නේ. මේ විස්තර ටික කියුවට පස්සේ ඔයාට තිතේ ඩෝමා හෝම් ඔයිල් මේක එකක් තාම ගෙදර නැත්නම් පොඩ්ඩක් නේද? ට්‍රයි එකක් දීලා සල්ලිතුරු කරලා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න ඕනේ කියන මෙලවෙන රුපියල් 88000යි මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවියම අවමයි. සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගත්තින් පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. රට කජු කජු සූර්ය කන්ත වටක අප කොහොඹ එනරු මේ වගේ බෙහෙත් වර්ග වලට වගේම කෑම වර්ග වලට උමනා වෙන තෙල් ටික වට හදා ගන්න පුළුවන්. 011 76 79 579ට කෝල් එකක් අරගෙන තව ඕන තව විස්තර දැනගන්න පුළුවන්. 2 3 9

මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

හවස දෙකයි වෙනහටට සටයි වෙලාව ලක්කඩ ෆෙස්බුක් පේචකට ගියාද බලන්න අපි පෝස්ට එක ඔල්ටම් බිට් සවිත් චෝමි පෝස්ට එකට ලයිකත් දාන්න කමෙන්ට් එකක් දාලා තියන්න ඉළඟ පැයි කියන්න.

0: ආනන්ද රේඩියෝ ITN
1: හවස 2:00 විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ. හැඟීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැහැතුනක්.

හවස දෙකයි වෙනාඩි 42යි වෙලාව. සුබ දවසක් වේවා අක්කේ. කොහොමද තින් ඔයාට? නෝරෙන් ශස්ෂිනී ඔගේ මැසේජ් එක. මං හොදින්. දසම ලක්කට තමයි අහන් ඉන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ FM 93.5න් හරි 93.7න් හරි සුපහදිලිව අපි වහන් ඉන්න ඔයා. අපි හතරෙන් බෙලි ගන්නවා. හරිද? හැමදාම වගේලා අදත් ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Thank you. මෙහෙම පෝස්ට් එකක් කියලා තියෙනවා මට. හරිද? තාවකාලිකව ඇවිත් යන්න ආපු මේ ගමනේ අනුන් නිසා තමන්ගේ හිතේ සැනසීම නැති කරගන්න එපා. මොකද මේ සිල්ම බැඳීම් අකමැති වුණා දවසක දාලා යන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම හිතරින් දෝකන නිකන් තැවි තැවි ඉන්න පානේ. හරිද? හයියකි මම දරණිය කළ සඳු හස්බන්ඩ් සුමිත් වයි ගෙදර කට්ටිය වයි එකතු කරගෙන ලස්සන සිද්ධාක් අහමු කියලා මැසේජ් එකේ කියලා දෙනවා. හලෝ ජෝමි, සුන්දර දවසක් ඔයාට. අදත් අපි ඔයාව අහනවා වැඩි වෙලාවක් අහන් ඉන්න වෙන්නේ නැහැ. අද පන්සල් යන්නයි හදන්නේ කියලා තියෙනවා. නිෂුවාගේ මැසේජ් එක. මම එක කියලා ඉවරන එක කිසිම කමෙන්ට් එකක් දාන්න එපා. හොඳේ ඊහෙම වුණා නිෂු නේද? කියනවා ඔබව රිදවන පීඩනයට පත් කරන මිනිසුන්ට සමාව දීම කියලා කියන්නේ ඔබ ඔබට සමාව දීමයි ආදරය කිරීමයි කියලා. බොහෝ මෙයක් අපේ ජීවිත ඇතුලේ මිනිසුන්ගේ මානසිකත්වය අසහිත ගියාම මනසේ විෂ සහිත ඕන් ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ආත්මార్థය අනෙක් මිනිසු වෙතට පිට කරලා හරිනවා. අන්නේ විදිහේ මිනිසුන්ගේ හැසිරීම, වචන බොහෝමයක් අයගේ මානසිකත්වය ඇතුළත අසමතුලිත කරනවා වගේම එතකොට මනසේ තරහව, දුක කියන හැඟීම් ඉස්මතු වෙලා ඒ සිදුවීම් වලට ආවේගයන් සමග ප්‍රතිචාර දක්වන්න පෙළඹෙනවා. ඒ සිදුවීම් උනාට පස්සෙත් ඒ ගැන මානසිකව ඇතිවන සිතුවිලි එකතු වෙලා ඒකනම වත වෙනවා. අවසානයේදී වැඩ කරගන්න තබා ගන්න ඕන අවධානය ජීවිතයේ සාමයේ සතුට මොකද කරගන්නේ, අහිමි කරගන්න එක. ඒක නිසා මිනිස්සු ඇතුලේ කළු ස්වභාවය, සුදු ස්වභාවය දෙකම තියෙනවා. විටින් විට ස්වභාවය ඔවුන් ඉන්න තත්ත්වය මත අවදි වෙනවා කියන කාරණාව මතක තියාගන්න. අපේ මනස කළු ස්වභාවය ප්‍රතික්ෂේප කරනවා සුදු ස්වභාවයට කැමති වෙන පුරුද්දට තමයි හැදිලා තියෙන්නේ. මිනිස්සුන් හින්දා ඔයා වේදනාවට පත් වෙන විට තේරුම් ගන්න ඔබ රිදවන්නේ ඔබේ මනස හොඳ බලාපොරොත්තු වන නිසා. හරිද? මිනිස්සු ඔවුන්ගේ ස්වභාවයන් තුලින් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ අයගේ මනස අසමතුලිත වෙනකොට විෂ සහිත වෙනවා වගේම ඔවුන් ඒ නිසාවෙන් දැඩි අපහස්තාවයක් ඇතුළතින් විඳින්මින් ඉන්නවා. එවැනි ඔවුන්ගේ ප්‍රතිචාරයන් වලට ඔබ ගිනි ගන්න එක තේරුමක් වෙන්නේ නැහැ. ඒ මොහොතේම සමාව දෙන්න, අත්හැරලා ඉදිරියට යන්න ශක්තිමත් වෙන්න, ඔබට සතුට සාමය අහිමි නොකරගෙන ජීවත් වෙන්න පුළුවන්. මේවා මසුරන් වටින කතානේ. සමහර වෙලාවල් වලදී මිනිසුන්ගේ මනස අසමතුලිත වෙන වෙලාවන් වලදී ඕන් විෂ සහිත වෙනවා. ඕන්ගේ විෂ වලට ඔයා ගිනි අරගෙන වැඩක් වෙන්නේ නැහැ. ඒක හදවතේ කොටා ගන්න. හරිද? හවස දෙකයි වෙනාඩි 42.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 50යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි අපි අපේ දෙවනි පැයතෝ ඉවර කරගෙන යන්නේ. ඒක නිසා ඉක්මනට මට මැසේජ් එකක් එවන්න පුළුවන් කියන කාරණාව මතක තියාගන්න මිත්‍රවරුනි. 0.7 0.3 0.5 0.3 0.7 මැසේජ් එකක් එවන්න තියෙන එක සරලයිනේ නේ. නම්බර එක මතකයිනේ. 0.7 0.3 0.5 0.7. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගිහම දකින්න ලැබෙන අපේ post එකට like එකක් දාලා comment එකක් දාලා share කරලා දෙන්න ඕනේ. ඊළඟ පැයදී මම ඒක ගැන මතක් කරන්නම්. හරි. දැනට මේ සින්දු අහන්න බලවා.

0: 7 Lakhana Radio ITN
1: Dekhaye vinadi 55
2: Aadari ahankari hite upan mage ise kari ise kari
3: Ge kendre baluwa maye mara kapalayak thiyenawa kiyuwa nuwara palate ayye kenege Eka nisa ewwe ne
4: Jaho jaho molayak nadda ba molayak nadda Aadare kala me wage weda kannawa
3: පොඩි මුලිය අඩුපාඩුවක් නම් තියෙනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහැ නේ.
1: විසේකාරේ
3: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමතිද? එහෙම මිනිස්.
5: අනේ උඹ දන්න මගුල තමයි බා. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
1: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී 9:00 ITN බලන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ලබන අටවනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එදිනට ඔහුගේ අපරියෝගය පිළිබඳ තීන්දුව ලබා දෙන බවයි කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. සුගීශ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත්තේ පසුගිය 18 වනදා. ඒ රාජ්‍ය ආයතන දෙකින් වැටුප් ලබාගෙන මුල්්‍ය වංචාවක් සිදු කළ බවට වන චෝදනාවකට අදාළව අත්තරංගුට ගත් ඔහු අද දිනේ තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ මුල් භාගයේදී ඉන්දියාවේ නිල සංචාරක නිරත විය හැකි බව ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සඳහන් කළා. ඒ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සජ්ජරිට අවශ්‍ය බොලික පසුබිම සකස් කිරීම සඳහා මෙවසරේදී ඉන්දියාවට පැමිණෙන බවයි රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ. ඔහු පසුගිය මාසයේදීද ද්විපාක්ෂික සාකච්ඡා සඳහා දින 4ක ඉන්දිය සංචාරයක නිරත වුණා. මේලක ලකඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්නද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් ඉට්ස් විත් ජාම් ජාම්.

0: දැනෙන තැන ඔහොමම නවතින්න. All time beats with
1: Jami.
2: जब से तुझे देखा दिल को कोई आराम नहीं.
0: සතියෙන් දිනවන එක ඉඳන් හතර වෙනකම්.

හවස තුනයි විනාඩියටයි නේ වෙලාව. ඉන්න තියෙන වෙලාව මේ විදියට කතා කර කර ටික ටික ටික ටික ටික ටික ටික ටික ගෙවිලා ගෙවිලා යනවානේ ටික ටික ටික ටික කියලා. අපි කලුතර සෙරු පිට සෙනොරිටා යතනේ යාළුවෝ ටික හැම ටීම් එකම කට්ටියම එකතු කරගන්නම්. හරිද? ප්‍රියන්ති, ඉනෝක, සිතුමිණි, ගංගා, නුවන්තික, මනෝජ, සුගත්, හංසි, thank you message එකක් එවුවට. දන්නවද, සතිය දවස්වල දවල් එකට එනවා ලස්සන මැජික් කාර්යයක්. එයාට පුළුවන් අපේ හිතන දේවල් ඒ විදිහටම තේරුම් ගන්න කියලා තියෙනවා. මන්ද කියන්නේ කිමද ඒ කාරණාව? දරණිය කලින් තරෝෂි බස්නායක ඔයාව ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ලස්සන සින්දුවක් ඕනියක්. මම කුරුණෑගලින් සුසීම. මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න. ඒ මූඩ් එකේ තමයි මැසේජ් එක ටයිප් කරලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්න. සුබතාව ලක්කඩ. අපි තව හනු. ලස්සන සින්දුවක් දෙන්න. ත්‍රිකුණමලේ පහේ කනේ පුංචි බණ්ඩා. පවුලේ හැමෝමත් එකතු කරගන්න. හායින කියන දෙයක් තමයි ඔයා. ඊට පස්සේ සුබ වේවා. ඔයාට කොහොමද කියලා සරච්චන්ද්‍රට ඇසරයි ගමින් අහලා තියෙනවා. මං හොඳින්. සුබ වේවා චාමී. වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්න චින්තක කොළියාවෙන් එකතු කරගන්න ලස්සන සින්දුවකට බිරිඳාචිනී දුව කුසිඳි ලොකු පුතා මින්දද පොඩි පුතා ගඟොල්වත් මං ආදරෙන් උන මතක් කරනවා. කොරියාවෙන් කසු නදවා ටිකක් කලින් මැසේජ් එකක් කරලා තියෙනවා. ඔටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි කන්තලේ බාහ්‍ය ගමින්ද. හරිද ගම? නිමල් සමන්තේ පුතා ශාමික දුව දෙල්මි හින්දි සින්දුවක් ඕනි කියලා තියෙන්නේ. කලින් හපු සින්දුවේ හින්දි කොටසක් ගියානේ. ඒ හැර වෙනත් හින්දි සින්දුවක් බලාපොරොත්තු වන්න. ශාමී අපිට දෙන ලස්සන සින්දුවක් කමුරාපොළ මවුන්ට් රෝයල් එකේ යාළුවෝ ටික එකතු කරගන්න. මිස් දිල්කා, දිස්නා, ක්‍රිෂානි, ශ්‍රියානි, සෙල්වි එකතු කරගන්න කියලා නදී තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. නදී නදී නදී නදී ගංගා නදී. ඔයට මම මේ සින්දුව අහන්න දෙන්නද? ටීම් එක හැමෝම එකතු කරගෙන අහන්න. හවස 3:11යි.

0: 95 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 3යි විනාඩි 18යි වෙලාව. ආයුබෝවය වා මට පාතින් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවුර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක එකතු කරගන්න ඕනි ළඟ සින්දුව අහන්න. මේ කවුද මේ දැක්කේ නෑනේ මැසේජ් එක. ඒකනේ ප්‍රශ්නේ උනේ එමෙල්ලේ ගාමන්ටකෙන් හිත රිදුන දනුෂ්ක. කරිනා කරිනා රිදුව ගන්න ඕනේ. ලලිත් සයිනෝ සිසිරස තනුජ මිස් මදු කුමාරි අක්කා ගීත අක්කා ජයන්ති කීර්ති රම්‍ය අක්කා රමණී ලක්මාලි ප්‍රසාද් රෝෂණී ඇසුරු මාෂය තිලින ශ්‍රියානී වාසනා රුක්ෂානී රක්ෂා අර්ජුන් ආරක්ෂකාශය ප්‍රේමාල් යාලුත් යාලුවේ මැෂින් ආශය සිසිර අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. කියනවා සිනහව බෙහෙතකී තුණ්ඩුවක ලියා ෆාමසියේ රාක්ක මත තබා නැති. ඒක ඇත්ත හිනා වෙලා සතුටෙන් ඉන්න කියලා නෙවෙයි කියන්නේ, සරලව නේද? අතත් ඉතින් දන්සල වෙනුවෙන් කැප වෙනවා කියලා තියෙනවා. සුරේකා රේණු මං ඔයාව ආදරෙන් මතක් කරනවා. ඒ පිං අත ඇවැට් එක ලස්සට කරගෙන යන්න. සුබ දවසක් වේවා චාමි. කොහොමද ඔයාට? අතත් ඔයාගේ හින්දි සෝම් එක දෙන්න බලන්න හොදේ කියලා තියෙනවා. මගේ හින්දි සින්දුව වෙලා දැන් ඒ සින්දුව අහන්න දෙන්නම් කියලා කිව්වට බලමු මගේ සින්දු අරගෙන ආවත් දන්නේ. සුබදහවලක් චාමි අක්කා, අපිවත් එකතු කරගන්න බෙන්තර කුෂී. සුබදහවලක් කිව්වට මගේ දැන් හැන්දෑවේගෙන එන්නේ. චාමි මිස් බර්ත්ඩේ විෂ එක කඩක් තියනවා කියලා කියනවා. කාගේද බර්ත්ඩේ එක කියලා බලමු. පොල්ගහවල සුමිත්‍ර ගාමන්ට් එකේ වැඩ කරන සනත් නන්දන මල්ලීට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. චාමිනී ආදරණීය බිරිඳ, පුතාල පබසර, උෂෙන් දුව උමාලි, මහේෂ් වික්‍රමසිංහ අයියා, අක්කා ලක්ෂිකා, ජුනායාදුව, ධම්මි ගුණවර්ධන, හිමාංශා, නිම්මිත, කපිල, ශශීමා, ගුවින්දි, එහවුමත් එක්ක පොල්ගහවල අපි කියලා දෙනවා. එළවලු කඩේ ලොකු අයව එකතු කරගන්න. මතු සහ තුෂාරි තමයි මැසේජ් එක ගෙවලා තියෙන්නේ. එතකොට රංජි එතන ඉන්නවද? මද්දු කියන්නේ යාටද? මට ඉතින් නැති ප්‍රශ්න දෙන්නේ. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. චාමි, මට තිතුන යමක් දීවොත් හොඳයි කියලා. ජීවිතේ වෙනසක් ඕනේනේ. විෂ සහිත පුද්ගලින් ජීවිතෙන් ඉවත් කළ විට ජීවිතය සරල වේ. හරිනේ කියලා මගෙන් අහලා තියෙන. කියන්නේ හරියටම හරි. මම ඔය ලකුණු 100ක් දෙනවා. හොරණ බහිඳ කුමාර, මානා දමයන්ති, උදාරා චාමින්දි, ගගනේ කුසාන්ති, වඳුරබ මාපොටුවනින්, ඉසුරු මතුෂන්, යමුනා, චම්පිකා, ලක්ෂ්මී, නිශාන්ත මෙවන්, කටබුරාවෙන් ඉමාශ්‍ර, තීක්ෂණ නුවරින් සාමානන්ද, දෙනියායෙන් සුසන්තව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඇහලමල් පිපෙන ජුලියේ ලස්සන සිංදුවක් අහන්න ඕනේ කියලා කියන. මේ කියවන්න පුළුවන් ගම් ටිකක් හොයාගන්න බැරි දුකට පදිංචි වෙන්න. අමාරු නම් ටිකක්. කටබුරාව, මාපොටුවන, කටත් නිකන් මොකද්ද වෙලා ඔන්නේ.

0: Lucaia, mare vedeni uni. Tocchi chi vuole, ma le memori lo schila.
1: Memori lo schila? Cosa tutto? Gli altri sono
0: di... Ma me chiedi che bunne hai, sì, mi vedene, mucu tata poi vedere ne hai amata.
2: Oh my God!
3: Super doctor ne! Doctor Harietam kiela dienwale!
4: Hina Levi Sindhu Ahanna FM 93.5 FM 93.7 Handave 4 veddi tune karala tiyaganna
5: Evening Drive with Chamit and Charu
6: Sama Anugrahaya
5: Marksman Samuha Vyapare within Genwa Pita Harina Dan Navanimavakin in a Doma Swankri VK Team Yantrika Sadamber Himikaru Kumanda Adamamatana Bindu Ekai Hatai Hai Sehatanamaya Pam Sehatanamaya
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන මොමලින් ඒසල්
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රඩියෝ ITN
1: හවස තුනයි වෙනාඩ 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපේ නෝනා කඩේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙන්නේ. දරණියකලින් ඔයාලගේ නම් ටික එවන්න කල්පනා කරලා නැත්තම් මට පැහැදිලි. නිවන්ත වගේ මැසේජ් එක මල්කාන්ති නංගි එයාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. තැන්ක්යූ මැසේජ් එකට. අලවපුර අපිටත් සින්දුවක් දෙනවද චාමි කියලා දර්ශනී කුමාර්තුංගලාවෙන් ගෙවලා තියෙනවා මැසේජ් එකක්. වට මම ලස්සන සින්දුවක් රැස් කරලා තියෙනවානේ හඳ දෙන්න. සුබදවසක් ශාමි මහියංගනේ අපේපුර ලංකා මහත්තයා කුමාර පුතා චාමික ලංකා තැන්ක්යූ. දුවනන්දන් කැම්පස් ඉනියා හන්සි යගේ යාළුවෝ හන්සනී සහ සදේශිව එකතු කරගන්නම්. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? අයිබෝන් ජාමි. අපි ගිරිඋල්ල නවනගරෙන් පුතා මනේෂ දුව ශෂිනී මහතා අජිත් රාමනායක ඉරේෂාගේ මැසේජ් එක මං ඒ කිව්වේ. ඊට පස්සේ අකි මහවත් සින්දුකට එකතු කරගන්න කියලා ක්‍රිෂාන් මොරවකින් එවලා තියෙනවා මැසේජ් එකක්. මේ කවුද මේ කියලා බලමු. හයි අකි, මං වරුණේ. අදත් සින්දුවක් ඕනේ. පුළුවන් නම් හිත පාරන කතා එපා කියන්න. ඇයුහනේ මේ කිව්ව මගේ හිත පරණා කතා සින්දුවක් දෙන්න කියලා. අටම සින්දන් දෙන්නම් හොඳ. යාළුව ටික ඔක්කොම නම් ටික කියන්න කියලා තියෙනවා. ඔයානකන් අපි බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. එච්චර ආදරේ කියලා කියනකොට මේ නම් ටික මට නොකිය බෑනේ. කාංචනා අපේ මිස් ඇතුළු, හංසනී, දිල්රුක්ෂි, රූපිකා, මානෙල්, චලනී නැතන් කලනි. හොඳේ ඒ තියෙන විදිහට කලනිද චල්ලි දයන්න මට පැහැදිලි නෑ. පත්මිනී ඉන්නවා, සුනෙක්ටා, නයනා අකිවයාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ කලුතර කටුකුරුන්දෙන්. මේ මොකද මේ කියන්නේ පෝස්ට් එකක් එවලා. පුද්ගලයින්ට බොහෝ දේ ලබා ගැනීමට ආශාවන් තියෙනවා. ඒ නිසා ඒවා ලබා ගන්න උනන්දු වෙනවා. ආශා නොකර දෙයක් ලබා ගැනීමට කවුරුවත් උනන්දු වෙන්නේ නැහැ. ජීවිතේ ජීවත් කරවීමට ආශා කරන්න. ඉතින් ආශාව අනවබෝධ කලකිරීමක් බවට පත් කරගන්නත් එපා. දැඩිව අල්ලගත්තුන් විතරයි ආශාව විෂ වෙන්නේ. ඉතින් ඒ සඳහා එළඹ සිහියෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙන බව මතක තියාගන්න. ඒ ඔස්සේ ජීවිතය ගොඩනගා ගන්න කියලා තමයි මතක් කරලා දෙන්නේ. හරි ලස්සනයි. Thank you. සෙදුව පහල අයි මංගල හොයාගෙන ඉන්නම්. හරිද? හවස තුනයි විනාඩි 35යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී අත්පරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
7: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
5: හවස 3:00 වෙනාඩියේ 40යි දැන් වෙලාව චුට්ටක්ෙන් හරි
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: හරි චුට්ටක් කලබල වුණානේ මට වාගන්න බැරුනේ කමර්ෂල් එක කෝ කියලා. එතකොට මම බැලුවේ ලක්කඩ Facebook page එක පැත්තට යන්න ඕනේ කියලා. දර්ශනී කුමාරතුංග අත ලස්සන කියලා කියලා දෙනවා. Thank you. ප්‍රේමසිරි බංගමූගේ සුබ සුබ දහවලක් වේවා. කුරුණෑගල පොතුහැර ප්‍රේමසිරි බිරිඳ තුෂාරිකාව එකතු කරගන්න. වර්ණ මහින්ද කුමාරවත් කමෙන්ට් එකක් දාලා තියෙන ස්තුතියි. කුෂාන් චින්තක සුබතාව සක්වේවා සිරි කුමාර තැන්ක් යූ වාසිරි සම්පත් අදයා වට්සප් මැසේජ් එක කරලා තිබුණා මගේ මතකයේ අනු යතීෂ් ඔයවත් ආතරෙන් එකතු කරගන්න ශිරාණි දමයන්ති පුෂ්ප කුමාර එස් ලේනගේ ඉන්නවා නිෂාදී ක්‍රිෂ්ණි තැන්ක් යූ ආගේ කමෙන්ට් එකට හයි ජාමි කොහොමද මම බොලත් සිංහලෙන් දාඩා තැන්ක් යූ අපේ මිස් කියලා පියාජේ ඔයා දාදෙන කමෙන්ට් එකට තැන්ක් යූ ඔශාන්ත බවන්ත මමක දයස්ව එකතු කරගන්න ඉශ්‍රාලයෙන් කියලා කසුන් දාලා තින කමෙන්ට් එකට ආවත් එකතු කරගන්න නිසංසලා කොමුදුනේ තැන්ක් යූ කමෙන්ට් එකට අසංක ෆර්නාන්ඩෝ සුබ දවසක් ඔයාට සරසන් එක්ස්ප්‍රෙස් ආලාවත හදරින් මතක් කරන ශානුක ගිහන් පතිරන තැන්ක් යූ වසන්ත කුමාර ඔයාවත ආදරෙන් මතක් කරනවම ඊට පස්සේ කාවද මට මගහැරෙන එක ටක්කාල බලන්න චානක ලොකුලියනගේ පුෂ්ප කුමාරස් ලියනගේ ප්‍රසාත් රාජපක්ෂ හා එක කොහොමද චාමර ලියනගේ නිලංක තුෂාර පින්න පොලගේ තව කවදද ජමෝදා හයි කොහොමද එයත් දෙන්නානේ අංජන ජයතලක නිශාදේ දිලිනි දයාරත්න ඔයා වාදරින් මතක් කරනවා තැන්ක් යූ එතකොට ෆේස්බුක් පේජ් එක පැත්තෙන් ආයේ නෝමන් වට්සප් එක පැත්තට සහන ලොකු ගමනක් තියෙන්නේ මට පොල්ගහලි ස්ටේෂන් එකේ සනකේටස් එකේ කමල් මල්ලි සද්දට මහන් ඉන්නවා කියලා තේනවා ප්‍රසත් අද නිවාරුවක් අරගෙන නේද එයාට ගෙදර ඉඳන් අහනවා කියලා තියෙනවා කවියක් කියන්නේ නැත්තේ ඇයි ලස්සර නැද්ද කියලා අහලා තියෙනවා මොකද්ද තියෙන කවිය මල් කුමරිය වඩින්නා කියලා අහනකොට දුවගෙන විත් සවන් යොමා අහනවා ලකඩ නොදෙනිම මගේ කවි සිත පිපිදී ලියෝවා කවිපද සතටක් ලැබුවා නිතරම විඩා විඳින ගත හදිසි වෙලා ජීවිත නැති කරගන්න එපා ටයිම් පාස් කරගන්නට හිත රවටනු එපා මෙහෙම කියන ඇගේ කටහඬ මගහැර ගනු එපා ලක්කඬ දින පහ පෑ තුන මිස් කරගන්න එපා කොහොමද ඒකේ ලස්සන වාව් තැන්ක් යූ තුනයි විනාඩි 40

0: 97 Lakhana Radio ITN
1: හවස 3යි වෙනාඩි 47යි. කොහොමද චාමි අපිට ලස්සන සින්දුවක් කරන්නේ? එහෙම කියන්නේ බුලත් සිංගලේ දහරා. මම දැක්ක Facebook page එකේ ගිහලා මගේ post එක බලලා මට comment එකක් දාලා තියෙනවා. Thank you හොනේ. අම්මා තාත්තා චුටිමල්ලි ලොකුමල්ලි ඉඳුනිල් ප්‍රනීත් කෞෂී ධෝනි මදු තුහින බබා ඉන්නවා ආදි බබා ඉන්නවා මතුකම පළවත්තෙන් හස්බන්ඩ් රංක චුටි මැනික ඉනුකිවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ සබතව සක්ෂාමි කියලා තියෙන ඊළඟ මැසේජ් එක හොඳ නැත ඒකම කියලා හිතයි වැඩ කරන කමල් අකඩ හංග ඉන්න හැමදාම ආබ මල්ලේ මාලේ ගාමන්ට් එකෙන් මාලේ චතුරිකා රංගිකා ගීතා චුටිනන්ගේ චාමි වාවත් ආදරෙන් මතක් කරනවා කියලා තියෙනවා ඊට පස්සේ හයියක්ගේ මං ඉමේෂා මාවත් සින්දුවකට එකතු කරගන්න අම්මා චාමිනී තාත්තා උපාලි අක්කා ඉමල්ෂා අයියා අනූප බොයෆ්‍රෙන්ඩ් ජනිතාත් එකතු කරගන්න කියලා තිනවා පිටකොටේ. ඔයාලට අලුත් යාළුවෝ ටිකක් මං හිතන්නේ දෙකටම මාව හංගින්න ඕනේ. හැබැයි ප්‍රෝග්‍රෑම් එක තව මේ මාස මැදක් වෙනකොට වෙනස් වෙයි ඈ. කාරි නැසඳ දෙකට වහගෙන ඉන්න. සුබ සන්ධ්‍යාවක් චාමිනාගේ. හැමදාම උදේ පාන්දරම මං ඔයාව අහනවා හරියට වටිනවා නංගී ඒ අදහස් කියලා තියෙනවා. Thank you Anne. දැනත් ලස්සන දෙන සිත ටික කියලා තියෙනවා. ස්තුතියට මහත්යෝපාලේ ධම්මික පුතා සිතුම් සම්සිත ලක්මාලි බණ්ඩාර කුරුණෑගලෙන් ආගේ මැසේජ් එකට ස්තුතියි. එතකොට මේ කවුද? සිතුසේ සිතමි පැතුසේ විඳිමි දැංගලි තුඩකට හොස්මක් දොරින් පැමිණ නැවතී නොනවතී නුබව තකිමි නැරඹුම් වාර නම් නොම තනිමි කියලා ලස්සන අදහසක් ඔයා වෙලා තියෙනවා චනක ශනික එයාවත් එකතු කරගන්න සෑහෙන දවසකට පස්සේ වගේ මැසේජ් එකක් මම දැක්කේ රංචි අයියා කිම කිම කිම සිරු දෙව නොසම සුළුයි හරිද එම හිතන්න එතකොට හරි ඉස්රාලෙන් ලක්මිනි වැකතු කරගන්න ඉස්රාලේ ඉඳන් අහන් ඉන්න යාළුවෝ කොමල වැකතු කරගන්න කියලා තේනවා ඔයාගේ නම මොකද්ද ලකී කියලා තියෙන්නේ ලක්මිනි නේද මේ වෙලාවේ මාත් එක්ක ඉන්න යාළුවෝ ඔක්කොමල වැකතු කරගන්න කියලා තියෙනවා හරි ස්තුතියි ඊට පස්සේ මම අද ගියේ නැත්නම් ටෙක්ස්ට් මැසේජස් ටික කියවන්න නෑනේ නම් දැන් මොකෝ කරන්නේ කියවන්නද ටක්කල කියන්නම් සුබදහවලක් ඒවා චාමි හොරණින් ඉනෝක උපාලි දුව සිතු චාමි සුබ දවසක් ඒවා අපි අය හමුණවන සෙන්දී අපි හව ෆීමේල් වර්ෂන් එක හස්බන්ඩ් මනෝජ් එකතු කරගන්න කියලා හෂිනි අම්පාරෙන් ගෙවල තිනවා මැසේජ් එකක් චාමි මට ගොඩක් ලස්සන සින්දු අහන්න ඕනේ කියලා තියෙනවා තමරා කුමාරි අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න රත්මල් කන්දෙන් ඉම වගේ ආලෝක කමල වේගතු කරගන්න රිකෙල්ල ගස්කඩින් සංචිකා අම්මා ශ්‍රියානේ නංගී ශෙහාදී ලොකු මල්ලි සදේව චුටි මල්ලි අනු සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා අපි සින්දුවක් අහමු සේරු අවිල පැත්තට ගිහම KDA සමරසිංහ හරිනේ ඔයාත් එකතු කරගන්න චාමි සතුටින් ඉන්න හොඳින් ඉන්න කියලා දුමින්ද මැල්ලත් ඔයාටත් මැසේජ් එකක් කියලා තියෙනවා ඔයාත් පරිස්සමෙන් ඉන්න චාමි මටත් ලස්සන ගීතයක් දෙන්න චන්ති මහවත පස්සාලෙන් ගවලා තියෙන මැසේජ් එක ලස්සන සින්දුවක් ඕනේ මැණික් ඉන්නේ ඉත්තමල්ලි අත්ත කොටද මද්දු සමාලි පුතා දෙල්ෂන් දුව ගෙහන්න එකතු කරගන්න කියලා තියෙන ඒ හැමෝටම ලස්සන සිද්ධාවක් අහන්න දෙන්න කොමද මගේ ස්පීඩ් එක වෙලාව බැලන්ස් කරනවා නම් අඩුම ගානේ චාමිගෙන්වත් ඉගෙන ගන්න ප්ලීස් 3:51

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි වෙනාටේ 54යි මිත්‍රවරුනි. පොසන් බොහෝ දිනය වෙනුවෙන් බත්තන්සලක් අපි අති සාර්ථකව තිබ්බ කියලා කියලා දෙන. හැමදේම මාතක බෙදා හදා ගන්න ඔයාලට නේද? පෙරුවන් සරණයි. සජිත් බුලගා පිටිය ඇහලිය ගුඩිංගාලව එකතු කරගන්න. තව තවත් පින්සිත් පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳද? වගේ ස්පීඩ් එක හොඳයි මාවත් එකතු කරගන්න කියලා. පදිය තලාවෙන් නිශාන්ත මදුශංකෝ මැසේජ් එකක් කියලා තියෙනවා. හරි හරි හරි තැන්ක්යූ වනේ. යන්න කලින් හරි කිව්වහම වටිනවනේ. ඔක්කොගේ මැසේජස් ටික මං හිතන්නේ මං කිව්වා. මං වීරයා. ගිහලා එන්න හරිද? අපි අපම නැගහන්නේ හෙට දවල් එකට. පරිස්සමටින් සතුටින් ඉන්න. දුක් වෙලා කලකිරලා ඉන්න තරම් දෙයක් මේ ලෝකේ නෑනේ. ඒක නිසා හිතේ සාමය රැක ගන්න. ගිහින් එන්න මම චාවිකා මනෝජිනී. සුබ දවසක්.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: එල්ලිනු දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ ලෙදහරි කමිටුව පළමු වරට රැස් වුණා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්බික පටබැදි මහතාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කර තිබෙනවා. පානීය ජලය වරිමාර්ග සහ බලශක්ති සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවටයි එහිදී සාකච්ඡා කර තිබෙන්නේ. සියලුම තත්වයන්ට මුහුණ දීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙළක් සත දෙකක් ඇතුළත සකස් කරන ලෙස අදාළ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට එහිදී උපදෙස් ලබා දී තිබෙනවා. වෙනිසියුලාවේ ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1943ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රිච්ටර් පරිමාණ 7.2 සහ 7.5 භූමිකම්පා දෙකෙන් එරටට දැඩි බලපෑම් එල්ල වුණා. දස්දහසකට වැඩි පිරිසක් එනතුවල් ලැබුවා. තවත් 15,866 දෙනෙක් අවතෙන් ප්‍රති බවයි වෙනිසුලා වාර්තා සඳහන් කළේ. විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා මූලික ක්‍රියාමාර්ග නැති බවත් බලධාරීන් පෙන්වා දුන්නා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම ගන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලකන්ඩ රේඩියෝ ITN
6: ශ්‍රී ලංකාවේ පංජාබ් දක්වයි.

0: අතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනින්.
0: ගුඩ් ඊවනින්. අදත් ඉතින් ඔන්න ඊවනින් ඩ්‍රයිව් එක අපි ඇවිල්ලා ඉන්නේ හවස 6 හමාර වෙනකන්. ලස්සන සින්දු ගොඩක් එක්ක කතා කරන්න ගොඩක් දේවල් එක්ක.
1: ජෝඩු ඇවිල්ලා ඉන්නේ.
0: ජෝඩු ඇවිල්ලා තියෙන්නේ. හරි එවනම් ඔන්න පුළුවන්කම තියෙනවා සින්දු අහන්න, මැසේජ් කරන්න. මේ හැම දෙයක් වෙනුවෙන් ඉඳ කඩ තියෙනවා. දැන් අද අලුත් මාසෙක ආරම්භය.
1: අලුත් දවසක්. පළවෙනිදා.
0: හා. චූලි පළවෙනිදා. ඉතින් කොහමද මේ මාසේ ප්ලෑන් එක කියලා?
1: ඔව්.
0: කාගෙන් හරි යවුවදින්?
1: හා මොකුත් නැහැ.
0: තාමෙච්චර මොකුත් හිතලා නැහැ. බලන්න ඕන.
1: ඉස්සරහට ගිහිල්ලාම බලනවා.
0: ඔන්න බලමු. ඉතින් තාම පළවෙනිදානේ.
1: පටන් ගත්තා විතරනේ.
0: පටන් ගත්තා විතරනේ. එහෙම
1: ඉතින් කලබල.
0: එහෙම ඉතින් මොනවත් එහෙම ලොකුවට ප්ලෑන්ස් නැහැ. ඉතින් ඔය එන විදිහකට
1: මූණ දෙනවා.
0: මූණ දෙනවා. එන එන බෝලෙට එන එන විදිහට බැට් කරනවා.
1: බැට් කරනවා.
0: කියලා හිතාගෙන ඉන්නවා.
1: එහෙම තමයි හිතාගෙන අර කලින් මාස ටිකත් ගෙව්වේ ඔයා.
0: ඔව් එහෙම තමයි. අර ජනවාරි වල ඉඳලා වැඩක් පටන් ගන්න සුපිරි වැඩක් කියලා හිටපොය.
1: තාමත් නැහැ.
0: ජූලි වලින්ද එනටත් ඔය කතාව ඒ විදිහටම කියනවා.
1: හහ
0: වෙන්න පුළුවන්.
1: ඔව්.
0: එහෙව් මිනිස්සු ඉන්නවා. එහෙව් මිනිස්සු ඉන්න
1: ලෝකයක් මේක.
0: ඉතින් එහෙම වෙන්න එපා කියලා අපි නම් කියන්නේ.
1: හා එනට අපිත් කරන්නේ ඒක. ඉතින් ඔය කියුවා.
0: මේක සමහර වෙලාවට අපි කියනවා ඒ උනාට.
1: හා
0: ඔයා එහෙම කරන්න එපා.
1: අපි එහෙම කරා.
0: අපි එහෙම කරා.
1: අපි කොහොමත් එහෙමයිනේ.
0: ඔයාගේ ප්ලෑන් එකක් තියාගන්න.
1: හා
0: මේ මාසේ මම මෙන්න මේ වගේ වැඩ ටිකක් කරනවා.
1: ඔව් ඔව්.
0: මේ ටික මම අද මේ මාසේ ගොඩ දානවා.
1: ඔව්. ස්ටෙප් එකක් කරලා ඉස්සරහට
0: යනවා. යනවා කියන අදිෂ්ඨානය තියාගන්න ඕනේ නේද?
1: හා
0: කරන්න බැරි වුණත් අඩු ගානේ එහෙම අදිෂ්ඨානයක් තියාගත්තාම පොඩි ප්‍රමාණයක්. 100% බැරි වුණත්
1: දශමයක් කරේ කමක් නැහැ.
0: 50%ක්වත් කෙරේ.
1: එහෙම
0: හිතාගත්තොත්.
1: ඔව්.
0: එහෙම නැතුව එනේන බෝලට බැට් කරනවා කියලා හිතාගෙන හිටියොත්
1: දෙසැම්බර් වෙනව දැන්නෙත් නැහැ.
0: ගුඩ් මෑන් ඇයි ඉස්සරහට ගමනක්.
1: හහ.
0: හැමදාම ඉතින් එදා වේල සරණං ගච්ඡාමි තමයි.
1: මොකද්ද?
0: එදා වේල සරණං ගච්ඡාමි. එහෙම ඉන්න පුළුවන්.
1: එහෙම
0: ඉන්නවද? පොඩි ගමනක් යනවද? ඉන්න
1: ටිකක්. වැඩක් පටන් ගන්නවද?
0: ඒ ගැන හිතන්න පොඩ්ඩක්. 4 විනාඩි 10 වෙලාව අපි නම්බේක මතක් කරමු.
1: 0.7 3 93.5 93.5 93.5 93.5 93.5 ට ඔන්නවට පුළංකම තියෙනවා. අදත් 6 මාර වෙනකම්ම කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එන්න.
0: අපි පෝස්ට් එක දිනනවා. හා යන්න අපේ page එකට.
1: ලකන අපේ official Facebook page එකට යන්න. evening drive post එකට ඔන්නවට comment කරන්න, like කරන්න, share කරන්න පුළංකම තියෙනවා.

0: සත්පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077777374
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: හතරයි විනාඩි 21යි වෙලාව. තාක්ෂණය කියන එක අපි අපිට ලෝකෙට හඳුන්වා දුන්න ගමන්ම සමහර දේවල් අපේ රටවල් වලට එන්නේ නැහැ. තාක්ෂණය කියන දේවල් AI කියන එක උනත් ලෝකේ දැන් මේක ඉහළින්ම ක්‍රියාත්මක කරන රටවල් ගත්තට පස්සේ ඒ රටවල් මේවා හඳුනාගෙන සෑහෙන කාලයක් ගියාට පස්සේනේ අපේ රටවල් වලට ඒවා එන්නේ. හැබැයි අපේ රටට ආවට පස්සේ අර හොයාගත්ත රටටත් එහා ගියපු දේවල් කරන
1: රටක් මේක. ඔව්.
0: එහෙම පොරවල් ඉන්නේ.
1: හරි.
0: දැන් යාලා හොයාගත්තේ තාක්ෂණය එක පොඩි පොඩි දේවල් ටිකක් එන්න බුණා.
1: අපි ඒක වැඩි දියුණු කරනවා.
0: අපේ රටට ආවට පස්සේ එයාලවත් සර්ප්‍රයිස් වෙන විදියට
1: ඕ
0: සමහර

0: ඒවා ලබි කරලා පෙන්නනවා.
1: එයා කොහොමද හිටියේ දැන් එන්නේ කොහොමද?
0: ඒ වගේ කියන්නේ ඒගොල්ලන්ට සමහර දේවල් ඉතා ගන්න බෑ. අපි හොයාගත්ත සොෆ්ට්වෙයාර් එක අපිට කරන්න වෙරුණා මේ දේවල් මේ මෙයාලා කරලානේ කියලා හිතන මට්ටමට. ඒ කියන්නේ අපි පුංචි රටක්නේ ලෝකේ ගත්තාම. ඉතින් එතකොට එහෙම මිනිස්සු ඉන්න රටක් මේක. ඒක නිසා මේ අපිට අවතක් සේරු කරන්න බෑ කොයි වෙලාවකවත්. අපේ රටේ මිනිස්සු හරි බුද්ධිමත් සහ වෙනස් විදියට හිතන, වෙනස් වේදී දේවල් ට්‍රයි කරන්න, ඒ වගේ ලෝකයට අභියෝග කරන්න පුළුවන්
1: රටක් මේක.
0: රටක් එහෙම ගත්තහම ඉතින්
1: අපි ඔය පැත්තේ ඉතින් ඇත්තක් තියෙනව නැත්තේ නෑ ඉතින්.
0: ඔව් ඉතින් ඒක නිසා මේ අපි කියන්නේ අර අපි ගැන අපි සමහර වෙලාවට අපතක් සේරුවෙන් හිතනවනේ.
1: ඔව්.
0: අපි ගැන අපි අනේ මොනවද අපි මේ වුණාට අපිට මොනවද මේ
1: අපිට මොනවද කරන්න පුළුවන්.
0: අපේ ඇමරිකාවේ චීනේ තියෙන දේවල් එක්ක
1: අපිට හැරෙන්නවත් බැහැ.
0: හැරෙන්නවත් පුළුවන්ද එහෙම කියලා?
1: හහ්.
0: මේ හිතන්න හොඳ නෑ. මොකද පෙරටෙන් බිහි වෙච්ච ලෝකයේ පොරවල් කියන රටවල් වල
1: ලෝකයක් දන්න මිනිස්සු
0: ලොකු තැන්වල ඉන්නෝනේ අපි මිනිස්සු ගිහින්. නාසායත මේ වගේ තැන්වල ඉන්න මිනිස්සු ඉන්නේ. ඉතින් එහෙම ගත්තාම අපිට එහෙම සෙකන්ඩ් වෙන්න හේතුවක් නැහැ අපි හිතින්. ඉතින් ගැටෙන්න ඕනේ නැහැ.
1: ඔව්.
0: අපිට තියෙන්නේ පොඩි පොඩි අර කාරණා ටිකක් පසුබිම වටපිටාවේ.
1: ඔව්. දැන් අපි හැලින් ඉන්නවා.
0: ඔව්. එහෙම එහෙම රටක්. ඉතින් දැන් ඔය ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණය යොදාගෙන
1: ඔව්
0: කේක් විදිය මැෂින්ස් හදුවට ඒවා අපේ රටට සමහර වෙලාවට එන්නේ ප්‍රමාද වෙලා කියලා අපි කිව්වනේ. තාක්ෂණය වගේම තමයි මැෂින්ස් කියන ඒවාත් අපේ රටට එන්න ටිකක් කාලය යනවා. හැබැයි දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගම ඔය ලෝක ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන වීගරීම් යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර, පොල් තෙල් හිඳින යන්ත්‍ර මේ වගේ දේවල් අපිට මෙහෙම කරනකොට ගෙනල්ලා
1: දෙනවා. හොයාගන්න පුළුවන්.
0: ලංකාවේ අපිට ගන්න තියලා. ඉතින් ඒ නිසා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගමත් එක්ක එකතු වෙලා ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් විදියට, බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදියට ඔන්න දැන් ඕන කරන මේ මැෂින්ස් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් මේ යන්ත්‍ර ගන්නකොට ඔයා හැබැයි විශ්වාසවන්ත තැනකින් ගන්න ඕන කෙනෙක් මතක තියාගන්න. ඒ වෙනුවෙන් තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් අලවීන් පසු හොඳ සේවාවක් දෙන ආයතනයක්. ඉතින් ඔයාට බයක් නැතුව ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් ඔයාට අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවලින් නම්බර 30 කැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නයි තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. ඔයාට එතනට ගිහිල්ලා මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන්. ඔයාගේ ආයතනයට හරියනම යන්ත්‍ර ටික මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. 011-7979-579 ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: කැමබෙල් රස ගන්නවන නිෂ්පාදන පෙළක්වක් ගෙදර තියෙනවා නම් ඒ විජය නමත් එක්ක ගෙදර ගිනිහින් තියන්න. මොකද කැමට ඕන රස විතරක් නෙවෙයි, පෝෂණයේ ගුණය හැම දෙයක්ම ඕන. වසවිස නැතුව රසකාරක කල් තබා ගැනීම ද්‍රේවල් නැතුව අපිට කැමබෙලක් හදා ගන්න ඕන කරන දේවල් ටික තමයි විජය නමත් එක්ක ගන්න තියෙන්නේ. ඉතින් හොඩ පුළුවන් 30 වසරක විශ්වාසයත් එක්ක විජය නිෂ්පාදන අරගන්න.
1: ඒ විශ්වාසයත් එක්ක දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යන විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබෙලා තියෙනවා. ඉතින් ඔබටම තේරෙනවා ඇති විජය නිෂ්පාදන වල තියෙන ප්‍රමිතිය කොහොමද කියලා. ඒ නිසා ඔයාගේ කැම ටිකත් පෝෂණයට ගුණයට හදා ගන්න ඕන නම් ඔන විජය කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන ටික මිලදී ගන්න අමතක කරන්න එපා. විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: වහින කාලෙට අපිට කුඩයක් ඕන වුණාට ආයි වහින් නැති වෙනකොට
1: හරි
0: කුඩයක් ඕනේ නැහැ කියලා හිතනවනේ.
1: ඇයි අවුවට ඕනේ හැබැයි හොඳේ.
0: හැබැයි අවුවට ඕන.
1: හා
0: හා. අම්මේ කියන දේ. හැබැයි අවුවටත් ඕන.
1: හා.
0: හරිද? එතකොට
1: අහක දාන්න බෑ.
0: අහක දාන්න බෑ. අවුවට වැස්සට දෙකටම ඕන.
1: හරි.
0: හැබැයි දැන් තෙමෙන් නැතුව යන්නේ අපිට සාමාන්‍ය ගොඩක් වෙලාවට කුඩයක් ඕන වෙන්නේ. අවුවේ ගියා කියලා පොඩ්ඩක් කළු වෙන එක විතරයි වෙන්නේ. හා. හැබැයි වැස්සේ ගියොතින් තෙමිලා අපිට යන්න බෑ.
1: ලෙඩ
0: වෙලා ඔක්කොම දේවල්.
1: සුසුස් ගගා.
0: ඒ නිසා අපිට ගොඩක්ම අවශ්‍යතාවයේ තියෙන්නේ වැස්සෙන් බේරෙන්න.
1: හා හා.
0: තමයි කුඩේ ඕන.
1: ඔව්.
0: එංග වතුර මෝටරයක් කියන එක අපිට වැස්ස කාලෙදි මේක එච්චර ඕන නෑ කියලා හිතුණාට මේක පෑවුම් කාලෙදි ගොඩාරියක් ඕනේ. හරිද?
1: ගොඩාරියක් ඕනේ.
0: ඉතින් ගොඩාරියක් ඕන නිසා ඔයාට
1: ගොඩාරියක් ගන්න පුළුවන්.
0: ගොඩාරියක් ගන්න ඕනේ නෑ. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එක වතුර මෝටරයක් අරගන්න ඩීප් ටෙක් තමත් එක්ක. ඔයාගේ විදුලි බිලට වැය වෙන මුදල ගොඩාරියක් ඉතුරු කරගන්න. ඔයාට පුළුවන් කවදේ වෙනවා. හරිද? ඒ නිසා විදුලි බිලට ඉතිතිත යන්න දැම්ම ගන්න ඩීප් ටෙක් වලට පම්ප් එකක්.
1: ඉතින් අපේ ගෝවි මහතුන්ට පුළුවන්කම තියෙන අස්සන සරු කරගන්න, පිරිවේ අඩු කරගන්න, ඔන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් ගත්තත් එහෙම මේ ප්‍රශ්න ටික විසඳ ගන්නට පුළුවන්කම තියෙනවා. සම්පූර්ණ සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන වතුර මෝටර පද්ධතියක් තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරේ තියෙන. ඒ නිසා දැම්මම ඔන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න, වැඩි විස්තර දැනගන්න 0711 711 එකට කෝල් එකක් දෙන්න.
0: හැන්දෑවේ 4:27 වෙලාව.

0: අවසහතරයි විනාඩි 32යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: Dekya sureke mumakatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: ජූලි 2 වනදා කලුතලව මහාවිද්‍යාලය මඩකලපුව.
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරේකි මුමගතොට.

0: ලකඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176679
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: හතරයි විනාඩි 38යි වෙලාව. කවුද ඉන්නේ අපි වහගෙන මේ වෙලාවේ?
1: නුවන් ඉන්නවා. මහරගමදීන් තමයි මැසේජ් එක දාලා තියෙනවා. ආව එකතු කරගන්න ගමන් යටි අන්තර පැත්තේ යනවා. මෙලනී, නිසාදරි, සම්බුදි, එතකොට සිතුරි, ඉඳුවර, එතකොට සුමීත, රූප මේ කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. ඒ දෙකම කුලියාපිටිය නිලක්ෂීනෝ මේ වෙලාවේ බොයගොඩින් සුබද මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ දෙකම හම්පාර පැත්තේ යන හදන අම්පාරින් නදී රාජපක්ෂ ඉන්නවා මේ වෙලාවේ.
0: දැන් වෙසක් එකට පොසොන් එකට තොරණ ඉදි වෙනවා, පහන් කූඩු ඉදි වෙනවා, විවිධාකාරයේ වෙසක් නිර්මාණ ඉදි වෙනවානේ. ඉතින් මේ අතර බොහොම සුවිශේෂී නිර්මාණات කීපයක් ඔය අතරින් අපිට දකින්න ලැබෙනවා. දැන් පොසොන් මංගල්‍ය වෙනුවෙන් මේසරේ අර ගංගමැද ඉදි වුණු රත්නපුරේ තොරණ හැමෝගෙම කතාබහට ලක් වුණානේ. ඉතින් මේක මේ අවුරුදු පතා මෙයාලා මේක කරගෙන එනවා. ගිය අවුරුද්දේ මේ විදිහටම මේ ගංගමැද තොරණ ඉදි කරා. ඉතින් මේසරෙත් එයාලට මේක ඉදි කරන්න ආසාව, කැමැත්ත ඔක්කොම එක වැඩේ පටන් ගත්තා.
1: සෑහෙන බාධාව.
0: මොකද විශේෂයෙන්ම මැයි ජූනි මාස කියන්නේ වැස්ස වැඩෙන වැඩි වෙන කාලයක්. ඉතින් ගඟේ වතුර වැඩි වෙනා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් ගඟේ වතුර වැඩි වෙනවා කියන එක සාමාන්‍යයෙන් යාර දැනගෙන මේක මොකද මේ අලුතින් පිට රටකින් ඇවිල්ලා
1: මේ ඉදි කරනවා නෙමෙයි ගඟේ තොරණක්.
0: ඒ පැත්තෙම තරුණයෝනේ මේ වැඩේ කරන්නේ. ඉතින් අර ගඟේ
1: හැටි දන්නවනේ.
0: ගඟේ සැඩ පහර කොහමද කියලා දන්නවා.
1: හැබැයි
0: අභියෝගයට අභියෝග කරන්න සබා දහමේ මේ අභියෝගයට අභියෝග කරලා බුදු දහමට ආගමට තියෙන නැදියාව, පොසොන් මංගල්‍යයට, වෙසක් මංගල්‍යයට මේ කියන දේවල් වලට තියෙන ආදරය, මේ හැම දෙයක් එක්කම ඒ අභියෝගය සබා දහමේ අභියෝගයට අභියෝග කරන්න මේ තරුණ පිරිසට හැකි වුණා. ඉතින් එයාලා පුදුම පරිශ්‍රමයක් දරලා මේ තොරණ ඉදි කරා විතරක් නෙමෙයි, තොරණ ඉදි කරන්න මහන්සි වුණාට වැඩිය පරිශ්‍රමයක් දරන්න වුණා මේ තොරණ පරිස්සම් කරන්න.
1: දැන් ගඟේ වතුර මඩ පාට වෙලා තියෙන්නේ.
0: බොර පාටට ලොකු ජල කඳක් එනවා.
1: හරි.
0: ජල කඳ නම් ප්‍රශ්නයක් නෑ. මොකද මේ තොරණ ඉදි කළා තියෙන්නේ ඔරු මත. එතකොට මේක මේ අර වතුර වැඩි වෙන්න ඔරුව පාවෙනවා මිසක් යට යන්නේ
1: නැහැ.
0: ඔරු උඩට එනවා, වතුරත් එක්ක ඔරු උඩට එනවා, තොරණ උඩට එනවා. නිසා තොරණට වතුර වැඩි වෙනවා කියන එක ප්‍රශ්නයක් නැහැ.
1: හැබැයි තොරණ ගහගෙන යන්න පුළුවන්නේ.
0: හැබැයි අභියෝගය කියන්නේ ගඟේ ගහගෙන එනවා ලොකු උණ පඳුරු. එතකොට එක එක තැන් වලින් ගඟට වැටෙන කොටන්, ගස් වල කොටස් මේ වගේ දේවල් ගහගෙන එනවා. අතු කැබලි, ලොකු අතු කැබලි ගහගෙන එනවා. මේවා අර එද්දි තොරණේ ගැටුණොතින් ඒකට ලොකු ප්‍රශ්නයක්. එතෙන්දි තොරණ කඩා වැටෙන්න, ඔරු පෙරලෙන්න,
1: ඇදලා
0: තියෙන කඹ කේබල් කැඩිලා යන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අන්නේ අභියෝගය තමයි මෙයාලට ප්‍රබලව බලපෑවේ. ඔය දකින්නත් සමහර විට Facebook එකේ එහෙම ෂෙයා වෙන, TikTok වල එහෙම ෂෙයා වෙන වීඩියෝස් දකින්න
1: ඇති. මේ දවස්වල වැඩියෙන්ම ෂෙයා වෙනවා ඒක.
0: මේ තරුණයෝ දරන මහන්සිය වෙහෙස පුදුමාකාරයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොන පිස්සු වැඩක්ද මේ කරලා තියෙන්නේ.
1: දැන් හිතන්නකො නිකන් ඔරුවක තොරණක් ඉදි කරනකොට.
0: ඔව්. ගඟේ වතුර වැඩි වෙනවා කියලා දැන දැනම මෙච්චර මේ ගඟ වතුරක් වගේ එන්න පුළුවන් කියලා හිතන කාලෙක ඇයි මේ මෙච්චර මේ තොරණක් ඉදි කරන්න ගඟ මැද්ද කියලා හිතෙනවා.
1: ඒක මහන්සි වෙනයි රිස්ක් එකක් ගන්නෙ.
0: ඔව් එහෙම කියලා කවුරු හරි මේකට නිකන් ඍණාත්මක අදහස් දක්වන්න පුළුවන්. හැබැයි ඊට උඩින් එයාලගේ හිතේ හයිය,
1: ආත්ම විශ්වාසය.
0: මේ කියන දේවල් ඔය කියන අර ඍණාත්මක සිතුවිල්ලට වඩා සෑහෙන උඩින් තියෙන තරුණ පිරිසක්. ඉතින් මම අර ඉස්සෙල්ලත් කිව්වේ අර ලෝකේ දියුණුවයි කියන රටවල් වල සමහර තාක්ෂණික සොයා ගැනීම් කරාට ඒවෙන් වැඩ දාන්නේ
1: මෙහෙ අය,
0: අපේ වගේ රටවල වල අය. ඒ තමයි හිතේ හයිය. ඒ වගේ තරුණයෝ ශක්තිවන්ත හිත තියෙන මිනිස්සු ඉන්න රටක් ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් එහෙම තරුණ පිරිසක් තමයි රත්නපුරේ කොල්ලෝ ටික. ඉතින් ගැම්මට අපි අප්පුඩියක් ගහන්න ඕන නේද කියලා ඒවා වචන වලින් කියලා බෑ. මේ ඒවා දැක්කම ඇත්තටම ඇඟ කිලිපලා යනවා.
1: ඒක මේ ගිහින් බලන්න ඕනේ. ඒක ෆෝන් එකේ වුණත් දකිද්දි හිතා ගන්න පුළුවන් නේද කොච්චර පරිශ්‍රමයක් දරන්න නැතිද කියලා, ඒකට කොච්චර දහඩිය මහන්සියක් හෙලන්න නැතිද කියලා. ඒකට
0: අර ගහගෙන යන මහා වතුර කඳට ලොකු කොටන් මේ ගහගෙන යන වතුරට ගොඩ ඉඳලා පනිනවා 3-4 දෙනෙක් එක සැරේට පැනලා කොටේ යට කරගෙන අර ඔරුවලට යටින් එක අනිත් පැත්තට යවනවා.
1: පරිස්සමෙන් ගෙනිහිල්ලා දානවා.
0: පරිස්සමට ගෙනihin දාලා යාලගේ ජීවිතේ බේර ගන්නවා. එක ක්ෂණයක් ඇදි ජීවිතේ ගහගෙන යන්න. කොටේ එකම ජීවිතෙත් ගහගෙන යන්න. එක තත්පරයක් ඇති.
1: රිස්ක් එකක් තමයි හැබැයි අතහැරියේ.
0: හැබැයි අභියෝගය කියන්නේ ඒක මාර අභියෝගයක්. ඒක මාර විදියට ජයගත්ත කොල්ලෝ ටිකක්. ඉතින් හරි ආඩම්බරයි. මැණික්පුරේ මිනිපුරේ කොල්ලෝ ටික ගැන ඉතින් අපි අහගෙන ඉන්න වනම් මේ වෙලාවේ
1: මේ පැත්තේ අය අපි සුබ පැතුම් මෙක්කරන වහදවතින්
0: අපේ හදවතල
1: උපරිම
0: ගැම්මෙන්
1: මේ කිව්වේ
0: ගැම්මෙන් අපි කිව්වේ රයිට් 4:44 වෙලාව
1: මිනිපුරේ ගිහිල්ලත් නැහැ
0: නේ යන්න ජීවිතේ කවතාවක් හරි යන්න සිරිපාද නැගපු නැති මිනිස්සුත් ඉන්න රටක් නෙවෙයික සීගිරිය උඩට යන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේ වුණාට පුංචි රටක් මේක ලෝක සිතියමේ ගත්තට පස්සේ අල්ලක්වත් නැති රටක්
1: හැබැයි ආගන්න විදිහක් නැහැ
0: රටවටේ ඇවිදින්න ලෝකයේ තියෙන තැන් වලට යන්න කලින් නේද
1: ඔව්
0: රටේ තියෙන තැන් වලටවත් යන්න අඩු ගානේ
1: ගිහින් බලමුකෝ
0: ගිහින් බලන්න ඒ පැත්තෙන් කොල්ලෙක් හොයාගන්න
1: නිවාඩුව දෙනවද
0: නිවාඩු රඳව දෙන්න බැරිය
1: කොල්ලෙක් නෙවාගන්න නැත්තේ
0: කොල්ලෙක් නෙවාගන්න ඕන ලේසියෙන් පාසෙන් කරන්න පුළුවන් වැඩක් යා
1: අයියෝ අයියෝ
0: රයිට් විදින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර මතක් කරන්න ඕන වාසනාව සම්බන්ධයෙන් වාසනාව කිව්වහම වාසනාවලට විතරක් නෙවෙයි වාසනාව
1: තියෙන්නේ
0: ඔයාලංගත් වාසනාව
1: තියෙනවා
0: එයාලට නම විතරයි සමහර වෙලාවට තියෙන්නේ
1: වාසනාව
0: නැහැ
1: යාට ඔන්න වාසනාල මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා නේද
0: තරහ වෙනවා මේ
1: වෙලාවේ මෙසේජ් එකක් දාන්න චමිත් තමයි කියන්නේ
0: ගොවිසෙතල උදරය කරගෙන වාසනාවන්තෙක් වෙන්න කෝටිපතියෙක් වෙන්න දැන් පුළුවන්කම තියෙනවා
1: ඉතින් කෝටි 6කින් ආරම්භ වෙන සුපිරි තෑගක් එක්ක ඔන්න සතිය දින 7ම දිනුමදින ලොතරැය තමයි ගොවිසෙතල උදරය කියලා කියන්නේ ආර පුළුවන්කම තියෙන ඔන්න වැඩි වැඩියෙන් ගොවිසෙතල උදරය මිලදී ගත්තොත් මේ හරහා ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න පුංචි රුපියල් 40ක් වියදම් කරන්න ඔන්න ආර පුළුවන්කම තියෙන ඔයාගේ වාසනාව ඔයාගේ අතටම ගන්න
0: Mrs. Pereira.
1: Huh?
0: ඔය යන්න RDB බැංකුවට.
1: Right.
0: ගිල්වා ස්ථාවර තන්පතුවක් ආරම්භ කරන්න.
1: Okay.
0: වාගේ සල්ලි වලට හොඳම ආරක්ෂාවක් විතරක් නෙවෙයි සුපිරිම පොලියක් වාට ලැබෙන තැනක් තමයි RDB බැංකුව කියන්නේ Mrs. Pereira.
1: යන්න ළඟම තියෙන RDB ශාඛාවට.

0: be Bengal.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: Cool drive එකට
4: ලක්කන evening drive.
5: හතරයි විනාඩි 54යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ සුමේද මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න කියලා ඉතාලි වල ඉන්නවා කියලා කිව්වා අපි ඔන්ලයින් අහන කෙනෙක් අද වුණ ගොඩක් කාලෙකට පස්සේ මැසේජ් කරලා තියෙනවා අපි වහගෙන ඉන්නවා කියලා සුරේෂ් වගේම රවීන් නතුළු කට්ටියම එයත් එක්ක ඉන්නවා කියලා තියෙනවා ලංකාවේ යගේ අලු හැමෝමත් ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා මේ වෙලාවේදී ඊට පස්සේ යන කෑගල්ලට සඳුනි මැසේජ් කරලා තියෙනවා සින්දුවක් අහන එකතු කරගන්න යාගේ පොඩි බිස්නස් එකක් කරගෙන යනවා කිව්වා අදත් ඒක වැඩ කරන ගමන් මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා කවුද ඉන්නේ
6: කලතර ඉන්න පැතුම් මෙයාවත් එකතු කරගෙන නුවන් මහරගම ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා රුවන් වැඩ කරන තැන හැමෝමත් එක්ක ලක්හරහන හැමෝම මේ වෙලාව එකතු කරගන්න කියලා තිනවා චාමිකා හෝමාගම ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගෙදර මහත්තයා පුතා අම්මා තාත්තා මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න මහත්තයා ජූට එතකොට පුතා කුමාර මිනෝල් මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා දිස්සනි දුවත් එක්ක
5: කටට රසට කැම ටික කන්න ඕන තමයි ලෙඩ හදාගන්නේ නැතුව ලෙඩ හැදුනවා නම් අපි බඩ පුරවගෙන වැඩක් නැහැ.
6: හා ඊට වඩා හොඳ නොකයි ඉන්න.
5: ඔව් බඩ පිරෙන ලෙඩ හැදෙන විදියට බඩ පුරවගන්නේ නැතුව
6: හරි
5: විදියට ලෙඩත් නැතුව බඩත් පිරෙන
6: හරි
5: කැමටික රසට කන්න පුළුවන් ක්‍රමය තමයි විජේ නිෂ්පාදන වගේ කැම වේලට එකතු කරගන්නවා කියන එක.
6: තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නම අපිට ලැබෙන්නේ. නිසයි අපේ රසය දැන් රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමටත් ඔන්න විජේ නිෂ්පාදන අරගෙන යන්නේ. ඉතින් ඔයා විජේ නම මිලදී ගන්නකොට විජේ නිෂ්පාදන මිලදී ගන්නකොට මතක තියාගන්න අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන මිලදී ගන්න.
5: දැන් අපි අර තෝසේ හදනවනේ ගෙදර.
6: ඔව්.
5: තෝසේ හදනකොට
6: හා
5: තෝසේ එකේ අර මේ දැන් පෑන් එකේ දැම්මට පස්සේ මිශ්‍රණය හදලා පොඩි අර ඩොට් ඩොට් ඩොට් ඩොට් වගේ එනවනේ.
6: ඔව්.
5: දැකලා තියෙනවද? තෝසේ හදලා තියෙන බෑ හදකින්.
6: හදලා දිනවා.
5: අම්මා හදලා දෙන එක කෑමට ඩොට් පේන්නේ නෑනේ.
6: ඒ අරින්න දැකලා නෑනේ.
5: අර පෑන් එකේ දැම්මට පස්සේ අර ඩොට් ඩොට් වගේ එනවා.
6: ඔව්.
5: දැන් ඕක අපි රොටි හදනකොට එන්නේ නෑනේ.
6: මොම
5: ඩොට් ඩොට් ඩොට්
6: එන්නේ නෑ. ඩොට් ඩොට් එන්නේ නෑනේ. ඩොට් ඩොට් කර වෙලා හිටුණා.
5: මේ වැත්ත කරගෙන මේ වැත්ත දානගෙන කරන්නේ. හැබැයි තෝසේ කර එනවනේ.
6: එහෙම
5: එහෙම එකක්. දැන් සමහර තෝසේ පිටි තියෙනවා. අරන් ගියාට ඒවයි එහෙම ඩොට් එන්නේ නැහැ.
6: රොටි තමයි හැදෙන්නේ.
5: ඒක ඩොට් එන්නේ නැහැ. ඒව ඒවට කියන්නේ අපි තෝසේ නෙමෙයි රොටි.
6: ඔව්.
5: අර රැවටිලා
6: තියෙන්නේ. රැවටිලා තියෙන්නේ.
5: ඒ නිසා දැන් විජය තෝසේ පිටි මිශ්‍රණය අරන් ගිහිල්ලා බැලුවදින් අර ඔය කියන විදියට ඔව්
6: ඩොට් එනවා.
5: ඩොට් එනවා. ඒ කියන්නේ හරි
6: තෝසේ. හරි තෝසේයක් තමයි හදලා තියෙන්නේ.
5: හරි තෝසයක් හදලා තියෙන්නේ.
6: ඒක
5: නිසා try කරලා බලන්න.
6: ඔව්.
5: මේවා නිකන් නෙවෙයි අපි මේ try කරලා තියෙන්නේ.
6: Try කරලා බලලා
5: experience
6: එක ඔක්කොම කරලා තියෙන්නේ.
5: Experience එකෙන් කියන්නේ.
6: හහ්. ඒ
5: නිසා අරගෙන බලන්න. විජය තෝසේ පිටි මිශ්‍රණය ගෙදර ගිහිල්ලා හදන්න. රයිට් අලුත් සින්දුවක් තියෙනවා.
6: හා
5: ඔයා දන්නව කවුද ඒක සින්දුව කියන්නේ කියලා? විස්තර ටික පොඩ්ඩක් කියමු නේද?
6: විස්තර ටික නම් මැගසින් කරන්නේ නිසා කියලියනගේ ලිරික්ස් කරලා තියෙන්නේ සංජය අමරසිංහ. එතකොට මේකේ මියුසික් කරලා තියෙනවා අනුරාධ අබේසිංහ.
5: අපි අර සින්දු එනවනේ පඳුරකට ගැහුවතින්
6: විසික්කලා
5: යන තරම් සින්දු එනවා. සින්දු 100ක් 200ක් විසික්කලා යන තරමට එනවා. හැබැයි ඒ සින්දු හැම එකක්ම පවතින්නේ නැහැ. සමහර වෙලාවට ඒවා ආන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඊට වෙලිය වෙනස් විදිහේ උත්සාහයක්. ලස්සන සින්දුවක් එකයි අපි ප්ලේ කරන්න හිතුවේ.
6: අහලා බලමු.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: Live Beat එකට mix වෙනවා.

0: ඇහේ දොර ගඟේ බල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 1

0: අවස පහයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් අපි දෙවෙනි පැයට අවිලා තියෙන්නේ.
1: සුබ සන්ධ්‍යාවක්.
0: රයිට්. ඉවිනින් ඩ්‍රයිව් එක දෙවෙනි පැයට ඔයාලට පුළුවන් කම තියෙනවා. මේ පැයට ලස්සන සින්දු අහන්න මැසේජ් කරන්න මේ හැම දෙයක් වෙන මිඩකට දෙනවා. දැන් චාරු අපේ සමාජය ගත්තට පස්සේ
1: හරි
0: අපි ඉන්න මේ සමාජය ඇතුලේ එක එක විදිහේ මිනිස්සු ඉන්නවනේ.
1: ඔව්.
0: ඒකනේ අපේ ස්වභාවය සාමාන්‍ය. එක එක විදිහේ මිනිස්සු නැත්තම් මේකේ මේ සමාජ විවිධාකාරී බවක් නැහැනේ. හැබැයි ඔය ඉන්න මිනිස්සු අතරේ පිරිසක් ඉන්නව කිසිම දෙයක හොදක් දකින්න කැමති නැහැ.
1: ඔව්.
0: හැමදේම විවේචනය කරන්න බලන්න. තමන්ට නොලැබෙන දේ
1: අනුන්ට ලැබෙනවටත් කැමති නැහැ.
0: අනුන්ට ලැබිලා තියනවා නම්
1: හා
0: ඒගොල්ලෝ කරන දේවල් දිහා බලලා ඒගොල්ලෝ හොඳ දෙයක් කරත් ඒක දකින්න වැරදි විදියට ඒක විවේචනය කරන්න බලනවා. ඉතින් ඒක යාළට ලැබිලා තියෙන යාගේ පින, යාගේ උත්සාහය, යාගේ මහන්සිය, යාගේ කැපවීම නිසා.
1: හා
0: යා ඒකේ මොන හරි දෙයක් කරනකොට තව කෙනෙක් ආනේ මේ යාට මේ එහෙම කරන්න
1: ඕවා කරන්න පුළුවන්
0: ඒක ඕෂෝ ඕෂෝ වැඩ ඕවා මේ සමාජයට පේන්න කරන වැඩ.
1: හා
0: කන් ඔයඩ් දාන්නේ
1: ඕ බොරුවට මවාපානෝ
0: මවාපානෝ.
1: හා
0: පස් පිඩෙල්ලක් කපලා නැහැ පැලයක් හිටවන්න.
1: හරි.
0: හැබැයි අර මහන්සියලා කීයක් හරි හොයාගෙන දෙයක් කරලා ඒ මනුස්සයා තව කෙනෙක්ට පොඩි උදව්වක් කරනකොට
1: ඒක බලන් ඉන්නත් බෑ.
0: ඒක බලන් ඉන්න බෑ. ඒක විවේචනය කරනවා.
1: ඔය බොරුව තියෙන්නේ.
0: ඔය බොරුව තියෙන්නේ. යාගේ කැම්පේන් ඕවා. යාගේ ෂෝ එක.
1: හහ.
0: ඕවට අපි අහුවේ.
1: ඕ.
0: එහෙම කියලා
1: කියනවා. අපි නම් දන්නවා ඉතින් යාගේ හැටි.
0: හැබැයි පස් පිඩෙල්ලක් කපලා පොඩි පැලයක් හිටවලවත්
1: නැහැ.
0: ඒ විවේචනය කරන්න ආයේ.
1: ඕ.
0: එහෙම මිනිස්සු ඉන්නවා. ඉතින් මං කියන්නේ අර විවේචනය කරන්න ගත කරන කාලය
1: තමන් වෙනුවෙන් පාවිච්චි කරන්න මොන හරි දෙයකට
0: අඩු ගන්න අර දෙයක් දෙන්න තරමට දියුණු වෙච්ච මිනිස්සයගෙන්
1: හරි
0: පොඩි කාලක් හරි කාලක් තරමටවත්
1: දෙයක් ලැබෙන්න තිබ්බා.
0: ඔව් ඒ මිනිස්සට දෙයක් ලැබෙන්න තිබුණා.
1: ඒ
0: මිනිස්සට අඩු ගන්න මේ කියන්නේ යා දියුණු වෙච්ච මිනිස්සගේ ආදායම ලක්ෂ 10ක් නම් මෙයාට රුපියල් 10ක් හරි හොයා ගන්න තිබ්බා. අර විවේචනය කරන්න ගත කරපු කාලය
1: පළදායකට
0: එදුවා නේද? එහෙම මිනිස්සු ඉන්නවා.
1: ඔව්.
0: ඒ වගේම තමයි සමහර මිනිස්සු ඉන්නවා.
1: හා
0: මේ දවස්වල දැන් කියන්නේ ෆෝන් එකක් අතර හම්බුනාම හොඳක් හරි නරකක් හරි මොකක් හරි කමක් නැහැ.
1: ඔව්.
0: ඒක වීඩියෝ කරන්න, ෆොටෝස් ගන්න, මොකක් හරි දෙයකට තමයි ඒක පාවිච්චි කරන්නේ.
1: හා.
0: අවුරුදු දවස්වල මාතර මේ පාර්ලිමෙන් පණින්න ගියපු කාන්තාවක් බේරගත්ත ඒ ලෙවල් පන්ති ඉන්න. හ්ම්
1: හ්ම්.
0: සිසුවෙක් ගැන ෆේස්බුක් වල එහෙම ගොඩක් නිවුස් වලට හැරෙ මේ ෂෙයා වුණා පෝස්ට්.
1: හා.
0: මේ කාන්තාවක් පාර්ලිමෙන් පණින්න ගියා.
1: හ්ම්.
0: යනකොට මේ තරුණයා දැකලා යාවට අග්ගාල අවසාන මොහොතේදී අවසාන තත්පරයේදී බේර ගන්නවා. බේරගෙන යාට ජීවිතේට ආයමත් ජීවත් වෙන්න වාසනාව ලබා දෙනවා. හැබැයි ඕකත් අර වගේ තමයි.
1: දැකපු මිනිස්සු මොකක් හරි කරන්නේ
0: නැද? නෑ, තව කෙනෙක්ට තිබුණා. දැන් ඒ කොල්ලට එහෙම හිතුණාට තව කෙනෙක්ට ඕකේ හිතෙන්න තිබුණා. අනේ අරේ පණින්න යන්නේ
1: වීඩියෝ කරගන්න
0: ඕන. අක්කාල වීඩියෝ කරගන්න ඕන. Facebook එකට දාන්න ඕන, YouTube එකට දාන්න ඕන, TikTok එකට දාලා ෂෙයාස් ගන්න ඕන.
1: අනිත් අයට පෙන්නන්න ඕනේ.
0: මාතර ගඟට බිලි වුණු තරුණිය කියලා caption එකක් දාලා දාන්න තිබ්බා කියලා. යා වීඩියෝ කරන්න තිබ්බා. හැබැයි අර කොල්ලා තග්ගාලා යාගේ මේ යාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව සමහර වෙලාවට.
1: ඔව් අනිත් දේවල් ගැන මුකුත් හිතන්නේ නැතුව.
0: තග්ගාලා ජීවිතය බේර ගන්නවා.
1: හා.
0: ඉතින් ඒක තමයි කිව්වේ අර. මිනිස්සු විවිධාකාරයි. මේකට හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා වගේ මේ එතෙන්දී ඒ තරුණයට හිතිච්ච දේ කොච්චර වටිනවද? එයාට හිතුණා නම් මේක ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න කියලා අර කෙනාගේ ජීවිතේ නැති වෙනවා.
1: නැති වෙලා ඉවරයි එහෙනම්.
0: ජීවිතයක් බේර ගන්න ඒ තරුණයට කොල්ලන්ට පුළුවන් වුණේ ඇත්තටම අර හැමෝම බනිනවනේ ජෙන් සී ජෙන් සෙඩ් ඕවා මේ ඉන්නේ හැම අමුතු ලෝකවල එහෙම කියලා. එහෙම නැතුව
1: හිතක් පපුවක් නැහැ ජෙන්සි කට්ටියට.
0: එහෙම කියලා කියන ඉන්නවනේ.
1: හා
0: එහෙම නැහැ මේ හිතක් පපුවක් තියෙන කොල්ලෝ. පොඩ්ඩක් ඉතින් යාළගේ පරම්පරාවත් එක්ක යාළගේ විදියත් එක්ක පොඩි වෙනස්කමක් තියෙනවා තමයි. හැබැයි එහෙම නැහැ හැමෝම සමස්තයටම එහෙම බනින්න පුළුවන් කමක් නැහැ නේද?
1: නෑ ඒ කියන්නේ මාත් මෙහෙම ඉන්නේ.
0: අනේ තරයි ප්‍රශ්නේ තියෙන්නේ.
1: ඔයා මාව වඩා මෙන්ෂන් කරන්න නරකයි දොතර.
0: සක්කුඩා මං සක්කුඩා අතරම. පහයි විනාඩි 12යි වෙලාව.
1: එහෙමද?
0: කතාව අවසానයි. මතු සම්බන්ධයි. ආර්.ඩී.බී. බැංකුවත් එක්ක ගනුදෙනු කරන අයට මේ දවස්වල ලොකු පොලියක් එක්ක ඔන්න පුළුවන්කම තියනවාගේ ස්ථාවර තන්පතුව ආරක්ෂාකාරීව ආර්.ඩී.බී. බැංකුවේ දාන්න මුදලකට වටිනාකමක් ලැබෙන මුදලට ආරක්ෂාවක් ලැබෙන තැනක් තමයි ආර්.ඩී.බී. කියලා කියන්නේ.
1: දිවෙන ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ ආර්.ඩී.බී. බැංකුව. ඉතින් ඒ කිව්ව විදිහටම රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඉහළම රැකවරණය සමගින් ඔන්න ස්ථාවර තන්පතුවක් ඔයා දාගන්නවා නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ආර්.ඩී.බී. බැංකුවෙන් ආඩ පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් වගකීමෙන් ලබා ගන්න.
0: එවැගේම තමයි විජය නිෂ්පාදන ගැන කියන්න ඕන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්නේ. විජය තේ, කෝපි, එවැගේම නූඩල්ස් ඉන්දියාප පිටි, අත්තු ඉන්දියාප, සුදු ඉන්දියාප මේ විදිහට කුරක්කම් පිටි, තොස් මිශ්‍රණය මේ වගේ බොහෝ දේවල් වගේ කෑම වේල රස ගන්ව ගන්න වෙනස් විදිහට කෑම වේලක් හදා ගන්න දැන් විජය ළමත් එක්ක නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්.
1: ඉතින් කෑම ටික රසට ගුණට ප්‍රමිතියට හදා ගන්නව නම් එකතු කර ගන්න ඕන කුළුබඩු සන්නාමය වෙන්න ඕනේ විජය නිෂ්පාදන.
0: අවසපහයි විනාඩි 13යි වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලකන්ද රේඩියෝ ITN

0: රටට වග කියන රේඩියෝ.
1: හවස පහයි විනාඩි 22යි දැන්.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අහින් සර් මම සර්. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොනව හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු. මම වල්ලා දානවා සර් අහුවෙන තැනක.
3: විෂේකාරේ.
4: ඔබ කොහොමද බම්මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
5: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරිහාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ ඉතින්.
3: විෂේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
1: ලකන්ද රේඩියෝ ITN.

හවස 5:25 වෙලාව දෙවලාට මතක් කරන්න ඕනේ ගොවිසත ලොතරැය්‍ය ගැන. දැන් ඔයාට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් ජයග්‍රහකෙක් වෙන්න ඕනේ නම් ඒකද ඔයාට මග ඕන හොයාගන්න බැරි නම් ඔනේ වෙනුවෙන් තමයි ගොවිසත ලොතරැය්‍ය තියෙන්නේ. ආඩ පුළුවන්කම තියෙනවා පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැයි හිතේ හැටියට මිලදී ගන්න කියලා ඔන්නාට මේ වෙලාවේ මතක් කරනවා. 0703 93 5 93 7 0703 93 5 93 7 අගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තේ එවලා තියන්න.

0: හවස 5 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: Cool drive Victor.
1: ලක්කාඩ. Evening drive.
3: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ දැන් මේ දවස්වල තියෙන ලොකුම තර්ජනය තමයි අපිට ඩෙංගු කියන්නේ. ඩෙංගුත් එක්ක තව වෛරස් උත් තියෙනවා. මේ ඔක්කොම අපිට මේ
0: කලවංගෙට ඇවිල්ලා
3: තියෙනවා. ඉතින් උණක් හැදුනට පස්සේ අපිට ප්‍රශ්නයක් මේක ඩෙංගුද?
0: මේක
3: වෛරස්ද? ඉතින් ඩොක්ටර්ස්ලා කියන්නේ විශේෂයෙන්ම දවසක් පැය 48ක් කාලයක් උණ තියෙනවා නම් ඒක අර උණ හැදේ උණ වැඩි වෙද්දී එහෙම නැත්නම් තමන්ගේ උනා අඩුවෙන් නැත්තම් මේ වගේ තත්ත්වයක් තියෙනවනේ පැය 48කට වැඩිය වෛද්‍ය උපදෙස් පතන්න කියලා. ඉතින් එතකොට වෛද්‍යවරයා කියනවා නම් ඒක දෙන්න ඕන බෙහෙත් ටික දීලා මේ කාල සීමාව තුළද ලේකක් චෙක් කරගන්න කඩයක් බලන්න කියලා කියනවා නම් ඒ උපදෙස් අනුව කටයුතු කළා. වාඩ තියෙන්නේ ඩෙංගු වෛරස් එකද එහෙම නැත්නම් වෙනත් වෛරස් එකක්ද මේ ගැන හරියට අවබෝධයක් ලබාගෙන ප්‍රතිකාරයක් ලබා ගන්න පුළුවන්.
0: ඔව් ඉතින් පරාක්කු වෙලා යන්නේ නැතුව එයාට මුලින්ම හිතුනහම දැනුනහම ඒක බෙහෙත් ටිකක් ගන්න එක හොඳයි.
3: ප්‍රමාද වෙන තරමට ප්‍රශ්නේ ටිකක් උඩුදුවන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල හැදෙන උණ ගැන ටිකක් වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඩෙංගු තියෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් වෛරස් වර්ග තියෙනවා. මේ හැම දෙයක්ම විශේෂයෙන් පුංචි දරුවන් පරිස්සම් කරගන්න ඕන. ඉතින් අපි අර හැමදාම කියන වගේ මధుර විකාශක ආලේපයන් තියෙනවනේ. ඉතින් ඒ දේවල් භාවිතා කරන්නේ විශේෂයෙන්ම අපි ඔය කියන පැංගිරි තෙල් මේ වගේ ආගෙන ඉස්කෝලේ යන කියලා අපිට ඉස්සර පොඩි කාලේ කියනවා. ඉතින් ඒවා හැම කාලෙටම බලංගු දේවල්. ඉතින් ඒ වගේ දෙයක් පාවිච්චි කරලා හරි පොඩ්ඩක් පරිස්සම් වෙන පරිස්සම් කරගන්න දරුවෝ. ඒක තමයි මේ දවස්වල තියෙන ලොකුම තර්ජනය වෙච්ච ඩෙංගු වලට එරෙහිව අපිට කරන්න පුළුවන් අපේ පැත්තෙන් කරන්න පුළුවන් එක දෙයක්.
0: ඔව් දැන් විශේෂයෙන්ම ගත්තාම ඩෙංගුව හැදෙන්න තියෙන ඉඩකඩ වැඩිලු පාසල්වල එහෙම.
3: පාසල්වල විශේෂයෙන්ම මොකද පොදු ස්ථාන කියලා ගත්තට පස්සේ පාසල් පන්සල් මේ කියන ස්ථාන ඩෙංගු අවදානමට වැඩිම ලක් වෙච්ච ප්‍රදේශ. ඉතින් අපි නිවෙස් පිරිසුදු කරගත්තට මදි මේ වගේ පොදු ස්ථාන දැන් පිරිසුදු කරගන්න වෙලා තියෙනවා. අපි අපිටම එකතු වෙලා ඉතින් ඩෙංගු හැදෙන්න කලින් පරිස්සම් වෙමු. ඒක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ. ඒකට අවශ්‍ය කරන වටපිටාව අපි පිරිසුදු වටපිටාවක් එක්ක සූදානම් කරගමු නේද? හදාගමු. එතකොට අපිට ඩෙංගු වලින්
0: බේරෙන්න පුළුවන්.
3: ඉතින් මේක හැදුනාම තියෙන අමාරුව දන්නවනේ.
0: ඒක
3: නිසා දැන්ම පරිස්සම් වෙන්න. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.
1: ලකන්නේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: हम सब हाई विनाडी तीस हाथाए.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ. TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: තනි වෙලා.
1: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ?
2: මම මෙතෙන්ට ටික කාසි. හරි නිස්කලංක.
1: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන ගොඩාක් තියෙනවා.
2: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
0: තිමිර උඩල් මත අධ්‍යක්ෂණයක්.
1: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
2: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
1: අපි බලමු කොෂනා.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනෙක තනි වෙලා.
0: Cool drive එකට.
4: ලක්කඩ. Evening drive.

හවස පහයි විනාඩි 40යි වෙලාව. මේ වෙලාවට මතක් කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන, අනිත් එක තමයි ඩීප් ටෙක් ගැන. දෙකම ඔයාට ගොඩාක් වැදගත් වෙන දේවල් නිසා මොකද මම මුලින්ම මතක් කරන්නේ. මුලින්ම ඔයාලට අග්ගාල මතක් කරන්නම් අපි හෙඩ්ලයින්ස් වලට යන්න ඕන නිසා. ඔයාලට ඩීප් ටෙක් ගැන මතක් කරන්න ඕනේ. අපේ ගොවි මහඳුට තමයි මේ චාන්ස් එක. ඔන්න අපේ ගොවි මහඳුට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න, ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් ඔන්න බෙලදී ගන්න, වෝටර් පම්ප් එකක් බෙලදී ගන්න. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා ගේ අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න. ඒ විතරක් නෙවෙයි, ඔන්න ගොවි මහඳුන් වෙනුවෙන්ම සුවිශේෂීව මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් ආයතනය ඔන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන්න සෝදනමින් ඉන්නේ. නිසා දැන් දැම්ම කතා කරන්න කෝල් එකක් දෙන්න. 0711711711 කියන නම්බරයකට කතා කරන්න. ඒ දෙකම ඩෝමා ගෙනවාට මතක් කරන්න ඕනේ. දැන් අංකයේ ඩෝමා වීකුටන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඔයා සහල්ලාශිත මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන සීලම යන්ත්‍රවාට එකම වහලක් යටින් එකම තැනකින් ඔයාට මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා, රස්තිය අදුවක් නැතුව. ඉතින් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ අලවීන් පසත් හොඳ හොඳ සේවාවක් දෙන තැනක්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා නොම්බර 30 කැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් එහෙම මේ යන්ත්‍ර සියල්ලම අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. ඊට අමතරව කතා කළ විස්තර දැනගන්නත් පුළුවන් 0111 679 579 579 579 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න. මේ වෙලාවේ ශනාය ඉන්න අපිත් එක්ක එකතු වෙලා මොරටු ඉදන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්න ගමන් පන්සල ඉමේෂ් නුවරලි ඉදන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. එතකම සමීර ඉන්න මේ වෙලාව අපි වහගෙන යවත් එකතු කරගන්න ගමන් අම්පාරින් තශ්ිනි මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා අම්මන්ට කුලාන ආවත් එකතු කරගන්නවා. සද්දට මෙවෙනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න කියලා තියෙනවා. හවස 5:42 අපේ හෙඩ්ලයින්ස් අහලා මේ පැත්තට එමු.

0: ලකන්ද රේඩියෝ ITN
1: වෙලාව පසර 5 විනාඩි 45යි.
0: ලකන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන සම

0: මෝටරින් සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: හදිසි දේතිය දීර්ඝ දොකිරීමට රජින් තීරණය 55,000 ඉක්ම වූ ඩෙංගු රෝගී බස්කස්තු සංශෝධනයට හිමි වූ අනුමැතිය ඉහළ යන යුරෝපයේ උණුසුම
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: පහයි විනාඩි 52යි.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB.

0: සතුළු තුරෙන්
1: කෝල් ඩ්‍රයිව්වෙක්වෙට
0: ලක්කඩ ඒවිෙන් ට්‍රයි.
2: ඩිවිනිින් ්‍රයි වහගෙන අතරේ මේ දවස්සල දැන් ගොඩක් දෙනෙක් බලනවා තමන්ගේ වැඩිපුර මුදලක් තියෙනවන ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕන කියලා ගොඩක් කල්පනා කරන කාලයක්. මොකද ස්ථාවර තැන්පත් සඳහා ලැබෙන පොලි අනුමාතයන් දැන් ටිකටිකායමත් ඉහළ ගිහින් තියෙන නිසා ඉතින් මේක පොලි අනුපාතයන් නම් ඕන බැංකුවක වෙන්න පුළුවන්. මොන මූල ආයතනේ වුණත්
3: ඉහළ
2: යන්න පුළුවන්. හැබැයි අපි විශ්වාසය, වගකීම, ආරක්ෂාව, අපි මුදලට මේ කියන දේවල් හැම දෙයක් ගැනම අපි කල්පනා කරන්න ඕන. අපි මුදලක් තැන්පත්
3: ඒවගේ තැනකට අපි යන්න ඕනේ
2: අනිවාර්යයෙන්. මේ නිසා තමයි අපි කියන්නේ විශ්වාසය මේ හැම දෙයක් එක්කම ආරක්ෂාව ඔබේ මුදලට ලැබෙන මේ සියල්ල එක්ක RDB බැංකුවත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න කියලා.
3: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා RDB නමේ. ඔයාට පුළුවන්කම තියෙනවාගේ ස්ථාවර තැන්පතුවට ඔන්න ඉහළම පොලියක් ලබා ගන්න RDB බැංකුවට ගියොත්. එහෙම ළඟම තියෙන RDB ශාඛාවට ගිහිල්ලා මේ ගැන වැඩි විස්තර දැනගන්න.
2: හිතේ හැටියට කෑම ටිකක් කනකොට, හිතේ හැටියට තමන්ගේ බඩ පුරව ගන්න ඕන කියලා හිතනකොට කෑම ටිකකින් අපි රස විතරක් හිතලා හරියන්නේ නැහැ. රස ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. අපිට ඕන ඒ රස එක්කම ගන්න දේ පෝෂණයක්. අපි කන දේ වස විසන දේ වෙන්න ඕන. රසකාරක දේවල් නැති වෙන්න ඕන. කාපු වෙලාවෙ ඉඳලා වතුර බොන්න හිතන ස්වභාවයක් නැති වෙන්න ඕන අපි කන කෑම ටිකේ. අන්න ඒකට ඔයා තෝරගන්න විජේ නිෂ්පාදන ඔයාගේ කෑම වේලට එකතු කරගන්න 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි මේ නිෂ්පාදන ඔබට හඳුන්වා දෙන්නේ.
3: ඉතින් කෑම ටික රස කරගන්න ඔයාට පුළුවන් අදත් විජේ කුළුබඩු එකතු කරගන්න. අපි දන්නවා තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන මේ සියල්ල අපිට ලැබෙන්නේ අපේ රසයේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන නමින්ම.
2: ඉවිදින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අතරේ මතක් කර WhatsApp number එකට

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගදී දහන සංගදී
2: දෙංගු මතුරු වාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනීට අතම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකිත නැති බව තහවුරු කරගන්න. ලකන්ඩ රේඩිය.

0: හවස 6 විනාඩි 14යි දැන්.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 73 74.
2: Techyam. සුරකි මුමකටට. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
3: ජූලි 2 වනදා කලුතලව මහාවිද්‍යාලය මඩකලපුව.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්යා සුරේකිමු මගතොට.
4: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
6: කටේ පිටිපසට එන්නකො
7: මෑණියෝ.
6: සෙව්වන්දි මෑණියෝ.
7: සෙව්වන්දි මෑණියෝ, අපි දන්නවා මේ රතේ ඔබතුමියක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රතේ සර්ච් කරන්න සිද්ධ වෙනවා.
6: ලුබෝය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
4: දෙයියන්ගෙම පිහිටයි.
8: අයියෝ,
7: පොඩි අවුල හටුසෙක් ඉන්න පාට මාරු කරන්න.
8: රයිට් රයිට් කරමු කරමු. මොකද්ද පල්ස එකක්ද, ඩිස්ක එකක්ද, එම නැත්තම් ට්‍රකක්ද, රේලක්ද, මොකද්ද කන්දි?
7: ට්‍රකක් බන් ට්‍රකක්.
8: රෑට කරමු, රෑට කරමු.
4: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
0: හවස 6 විනාඩි 16යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ ඔයාට මතක් කරන්න ඕනේ, දැන් රෑට උයනවත් එක්ක ඇති, නැත්නම් දැන් උයන්න බලාගෙන ගෙදර යනවා වෙන්නත් පුළුවන් නේ. කොහොම ගියත් ඔයා දන්නවා යන කෑමක රසට හදන්න නේද? ඉතින් එහෙම හදනකොට රසට විතරක් නෙවෙයි ගුණයට ප්‍රමිතියට හදා ගන්න නම් ඒකට අපි යොදා ගන්න කුළුබඩු ටිකේ ඉඳන් අපි හිතන්න ඕනේ. එනිසා තමයි ඔයාට කියන්නේ විජය නිෂ්පාදන වෙලදී ගන්න කියලා. තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නම අපිට ලැබෙන්නේ. එනිසා දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යන්න ඔන්න විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. එනිසා ආර විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන. ළඟම වෙළඳ සැලෙන් හරි සුපිරි වෙළඳ සැලෙන් හරි. හැබැයි මතක තියාගන්න විජය නිෂ්පාදන මිලදී ගන්නකොට අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන මිලදී ගන්න. හවස 6:17යි. ඔයා ඉවෙනින් ඩ්‍රයිව් එකේ.

0: මහර ලංකාවටම මේ ලක්න පෙරනෝවරු
1: හවස 6:22 ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල්හේන පාරමහරගම

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

0: හරි, එවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන අතරේ වාගේ වාසනාව වර්ගා බලන්න කල්පනා කරනවා නම් වාසනාවට වාගේ අද දවසේ මොන වගේ තැනක්ද තියෙන්නේ කියලා කල්පනා කරලා බලනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා ගොවිසතල උතරයක් අරගෙන අද ගෙදර යන්න.
1: ඉතින් ඔයාගේ කෝටිපති හිනේ හැබැයි කරගන්න ඔනවට හොඳම චාන්ස් එක තමයි මේ ඇවිල්ලා තියෙන නිසා මිස් කරගන්න එපා. කෝටි 6කින් ලැබෙන සුපිරි තෑගක් එක්ක ඔන්නාට පුළුවන්කම තියෙනවා සතියේ දවස් 7ම දිනුම්ම දින ගොවිසතල උතරයි මිලදී ගන්නයි හරහා ඔයාගේ හිනේ හැබැයි කරගන්න පුළුවන්කම තියෙනවා. ගොවි ජනතාවට සත සලසන ලොතරැය තමයි ගොවිසතල
0: පරිස්සමෙන්
1: සුබ දවසක් මම චාරු.
0: සුබ දවසක් මම චමිත්.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වී කිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදමාව තන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
2: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: на столе.
1: හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජයෙන් තීරණයක්. සලේ උපවාසයේ අතහරේ. දුරකථන හා පරිගණකයේ පාස්වර්ඩ් CID දෙන්න අධිකරණයෙන් නියෝග. දේශීය අරමුදලින් හා කොන්ත්‍රාත්කරුවන්ගෙන් හැදෙන බද්දේ මතිවේගේ කුණුරේකල දඹුල්ල කොටස. ආණ්ඩුව පෙරලන්න හදන දයාසිරිගේ ප්‍රකාශයට ජනතාවගෙන් දැඩි විරෝධය. බස් ගාසු සංශෝධනයට කැබිනට් අනුමැතිය. උණුසුම් වන යුරෝපය.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ. දිට්ව සිලිකුණාට වෙඩි ඇති වූ අපදා තත්වයේ හේතුවෙන් පනවා තිබූ හදිසි නීති තත්වය මේ මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිසේ මහතා සඳහන් කළා. ඒ කැබිනට් තීරණ දෙනුම් දීමේ බාධ්‍ය හමුවකට එක් වෙමින්
2: දිත්වා සුලිකුණාටුවත් එක්ක ඇතිවුණු තත්වයේදී අපි ජනපතිතුමා විපක්ෂ පක්ෂනායකින් එක්ක සාකරන ලද සාකච්ඡාවේදී මතු කරුණක් අනුව අපි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. මේ මාසයේ ඉඳලා අපි හදිසි නීතිය දීර්ඝාණි නැහැ. ඒ වෙලාවේදී සමහර මාසවල මම දැක්ක හදිසි නීතිය ආණ්ඩුව විසින් වැරදි ලෙස පාවිච්චි කරයි කියලා සමහර අය යම් බයක් හදන උත්සාහ කරා. අපි පැහැදිලිව කිව්වා මේ හදිසි නීතිය යොදාගන්නේ මේ දිත්වා සුලිකුණාටුවෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී ඒ සඳහා පමණමයි කියලා. ඒකෙන් කිසිම පුරවැසියෙකුට මාධ්‍යවේදියෙකුට මාධ්‍යයකට කිසිම ආකාරයක හානියක් අගතියක් වෙන්නේ නැහැ කියලා අපි ඒ ලෙසම කටයුතු කළා තිබෙනවා. මෙතන ඉහට හදිසි නීතිය යළි දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් රජයට නැහැ.
1: හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අයත් දුරකථනය සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලපාත්‍ර ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. විමර්ශන සිදු කිරීමට මුරපදය අවශ්‍ය බවත් එය දැනුම් දුන්නද මෙතෙක් ලබා දී නැති බවත් ඒ අනුව අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කළ ලිල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ විභාෂණවලට අදාළව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනති යටතේ අත්අඩංගුවටගත් සුරේෂ් සලේ මහතා මෙවැනි විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබී සිටින බවද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කර තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාර බාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන විමර්ශන වෙනත් ඕනෑ භාෂයකට මාරු කරන ලෙස සිදු කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. එසේම සුරේෂ් සලේ මහතාට නිවසින් ගෙනෙන පොත් පුවත්පත් නඩුවට අදාළ ලේඛන පෑන් කඩදාසියක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණම් දීමේ බාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිසේ මහතා සුරේෂ් සලේ මහතා ගැන අදහස් පළ කළා.
2: සලේ කනවා ඉස්සරත් අපි කෑම දුන්නා. එතකොට එයා ඒක කටින් ගත්තේ නැහැ නහයෙන් ගත්තා. නහයෙන් ගන්න කලින් අපි පැරෙන්ටල් ක්‍රමයට නේද IV ක්‍රමයට ලබා දුන්නා. පෝෂණය ගැන ගැටලුවක් තිබුණේම නැහැ ඇත්තට. කටින් කන්න පටන් ගත්ත එක අපිට පහසුවක්. හඳුනාගෙන නොතිබුණු පරීක්ෂණ කරලා අපි හඳුනා ගන්න ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරනවා. ඉතින් කවර හෝ ඔහුගේ පැත්තෙන් කම්ප්ලේන්ට් එකක් ආවත් නැතත් අපි ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයක ඉඳිමින් ඒ කටයුතු කරගෙන යනවා. දැන් තිබෙන්නේ ඉතින් අද බුද්ධිලධාරීක හැටියට මම හිතනවා ඔහුට දේවල් තීරුම් ගන්න පුළුවන්. ඒ අනුව තමයි සමහර කන්න තීන්දුව කරන්නේ නැත්තේ.
1: මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් 55,406 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධනයේ කේවැඩ බඩ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩංගර මහතා ප්‍රකාශ කළා. ජුනි මාසයේදී පමණක් රෝගීන් 21,565 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේදී රෝගීන් 1,217 දෙනෙක් වාර්තා වුණා. මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් 52%කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. මදුරුවන් බොවීම වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වවල දායකත්වය අවශ්‍ය බවයි වෛද්‍ය කපිලකන්නග්ගර මහතා පවසන්නේ.
3: ඩෙංගු රෝගීන් මේ ගිය පැය 24 තුළ 1217ක් වාර්තා වෙලා තිබෙනවා. අද වෙනකොට සම්පූර්ණ මේ කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55406ක් වඩපත් වෙලා තිබෙනවා. ජූනි මාසය තුළත 21565ක් වාර්තා වෙලා තිබෙනවා. වැඩිපුරම අපිට වාර්තා වෙලා තිබෙන්නේ බස් නායිර පළාතෙන්. කොළඹ දිස්ත්‍රික්කයත් ගම්පහ දිස්ත්‍රික්කයත් තමයි වැඩිම රෝගීන් සංඛ්‍යාවකට වග කියන දිස්ත්‍රික්ක දෙක. කොළඹ 11392ක් වාර්තා වෙලා තිබෙනවා. ගම්පහ 11106ක් වාර්තා වෙලා තිබෙනවා. ඩෙංගු වෛරස් දෙක සහ ඩෙංගු වෛරස් 3 කියන ඒ වෛරස් දෙවර්ගයම මේ මතුරු වර්ගයන්ගේ ආසාදිත වෙලා තිබෙනවා. මේ වෙනිට මරණ 32ක් වාර්තා වෙලා තිබෙනවා. මේ දින තත්ත්වය අවදානම් කියලා තමයි කියන්න පුළුවන්.
1: ඩෙංගු වර්තරයේදී ජනතාව තම යුතුකමට නොකරන බවට භාජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා. ඩෙංගු රෝගීන් වැසක් වාර්තා වූ බත්තර මුල්ල රොබර්ට් ගුණවර්ධන බවතේ දුමයින කටයුතු වලට එක්වෙමින් ශ්‍රී ලංකා භාජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සගබේ කොළඹ දිස්ත්‍රික් සභාපති අමිත් කුමාර මහතා මේ අදහස් පළ කළා.
4: අද දින අපි සිදු කිරීමක් කරන්නේ රෝගීන් වාර්තා වූ නිවාසවල දුමානීය කිරීමක් කරන්නේ. වාර්තා වූ රෝගීන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී එයාගේ නිවාස ඇතුළෙත් මතුරු කෙට ඉන්න, ඒ කියන්නේ ගෙදර රෝගියෙක් ඉඳලා තාම පරීක්ෂාන් වෙලා නැහැ, තාම මේ ගැන අවධානය යොමු කරලා නැහැ. ඉස්සිරංග වල අයිතිකාරයන්ට අපි කියලා දෙන්නේ කුණු දාන්න බැරි වෙන්න වටේ ලොකු තාප්පයක් ගහන්න කියලා. නමුත් වටේ යන කට්ටිය තාප්පෙට උඩින් කුණු දාගෙන යනවා. දැන් අයිතිකාරයට පේන්නෙත් නැහැ, අපිට පේන්නෙත් නැහැ. අපිට තාම දැනෙන්න තියෙන්නේ මිනිස්සුන්ගේ නිසි අවධානය මේ ගැන යොමු වෙලා නැහැ. සුපරීක්ෂාකාරීව අනිවාර්යයෙන්ම තමන්ගේ තුන් වේලෙ එක වේලක් වගේ හිතලා බලලා මේක සුද්ධ කිරීමක් අනිවාර්යයෙන් කරන්න ඕනේ.
1: ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම යම් තාක් දුරකට පාලනය වී ඇති බව අබාති වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතා සඳහන් කළා. මහජනතාව තුලේම රෝගීය ව්‍යාප්තිය පාලනය කිරීමට වැඩි අවධානයක් යොමු වීම ඊට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: සාමාන්‍යයෙන් අපේ රටේ එකක් නිර්තික මෝසම් වර්ෂාවත් එක්ක ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් හැම අවුරුද්දකම තියෙනවා. සමහර වෙලාවට අවුරුදු 5-5ට වගේ ඒකේ වැඩි වර්ධනයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් 2017 අවුරුද්දේදී රෝගීන් 186,500ක් පමණ වාර්තා වුණා. මරණ 447ක් වාර්තා වුණා. එයින් පසුව 2023දී යම් වැඩිවීමක් තිබුණා. රජය හැටියට මැදිහත් වෙලා පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යාප්ති කීපයක්ම දියත් කළා. ජුනි මාසයටයක් වැඩිපුර අපි දියත් කළා. ඒ ප්‍රතිඵලයක් හැටියට දැන් වන විට කොළඹ මහනගර සභා බල සීමාව සහ දිස්ත්‍රික්ක ගණනාවකම ඩෙංගු රෝගියේ වැඩිවීම දැන් අඩු වෙන්නට පටන් අරගෙන තිබෙනවා. උදාහරණයක් ගත්තොත් මේ වන විට දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය 650-700 අතර ප්‍රමාණයකට අඩු වීමක් තිබෙනවා. ඒක වෙලාවක මේක රෝගීන් දවසකට 1000ක් මොළ වාර්තා වුණා. දැන් මේක තිබෙන්නේ අතරම පොඩි අඩු වීමේ ප්‍රවණතාවයක්. මරණ 32ක් ඊවනට වාර්තා වෙලා තිබෙනවා. තවත් රෝගීන් 30 දෙනෙක් පමණ ICU ප්‍රතිකාර ලබනවා. අපි සෞඛ්‍ය අංශ මේකට සම්බන්ධ සියලු දෙනාත් එක්ක නිරන්තරයෙන් දැනුවත් කිරීම කරමින් මේ රෝගී ජීවිත බේරා ගැනීම තමයි අංක එක. කියන්නේ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය අඩු නැහැ කියලා කිසි කෙනෙක් තමන්ගේ අවට පරිසරය පිරිසිදු කරගෙන ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැළැක්වීමට දරන උත්සාහය අඩු කළ යුතු නැහැ. ඩෙංගු මර්ධන ඒකකය මේ සතියේ දවස් කීපයක් නම් කළ තිබෙනවා. මේ රටක් හැටියට සියලු දෙනා මැදිහත් වෙලා ඒ කටයුතු කරන්න කියන එක.
1: අතීතයේ මෙරට බොහෝ දෙවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ ජාත්‍යන්තර මූල්‍යාධාර මත. එහෙත් වර්තමානයේ සංවර්ධන කටයුතු වලට දේශීය අරමුදල් භාවිත කිරීම කැපී පෙනෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද එවැනි දෙවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය අරමුදල් භාවිත කිරීමට අනුමැතිය හිමිවුණා. ඒ බද්ධබදිවේගී මාර්ග ව්‍යාපෘතියේ හතරවෙනි කොටස වන කුරුණෑකල සිට දඹුල දක්වා මාර්ගය ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහීමට ලක්වීම ආරම්භ වුණේ අසර වශයෙන් 2022 වසරේ සිටයි. වත්මන් රජය 2025 භාගයේදී රටේ සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කළා. එහි වැදගත්ම ව්‍යාපෘතිය වූයේ මධ්‍යමදිවේගී මාර්ගය ඉදිකිරීමයි. මෙවන විටත් එහි අදියර කිහිපයක් දේශීය අරමුදල් භාවිතයෙන් හා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව කුණුරෑගල සිට ගලේවිල දක්වා කිලෝමීටර් 39කට ආසන්න කොටසක් රජී අරමුදල් භාවිතයෙන් ඉදිකිරීම සිදුවනවා. මේ අතර යාපනයේ නගර සභා ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර සම්පූර්ණ කිරීමේ කාර්යයන් යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
2: මුල්ගල් තියලා තියෙනවා, වැඩ සම්පූර්ණ කළ නැහැ. මේ ව්‍යාපෘතියේ මූලික කොන්ත්‍රාත් මුදල රුපියල් මිලියන 1693ක්. එය තමයි 1958 දක්වා කොන්ත්‍රාත් මුදල වැඩි වෙන්නේ. ඇත්තටම කාලයක් නතර කරලා පස්සේදී යලිත ආරම්භ කරනකොට මේ විචලනයක් සිද්ධ වෙනවා. අමාත්‍යංශය මම හිතන හැම එකම වගේ මේ වගේ බාගට හදන නතර කරපු ව්‍යාපෘති වෙනවා. පොදුවේ ගත්තොත් ඒ ඔක්කොටම ඒගොල්ලෝ බ්ලැන්කට් ටැක් එකට දාගන්න හේතුව තමයි කොවිඩ් ආවා, ආර්ථික අර්බුදය ආවා කරගන්න බැරි වුණා. කොන්ත්‍රාත් කරුවාගේ තිබුණු ප්‍රශ්න හෝ වෙන ප්‍රශ්න ඔක්කොම වහ ගන්නවා කොවිඩ් සහ ආර්ථික අර්බුදයේ හේතුවෙන්. අපි බොහෝ ව්‍යාපෘති 2027 දෙසැම්බර් වෙනකොට අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර ව්‍යාපෘති කීපයක් පමණක් පවතිනවා, අවශ්‍යතාවය වෙනස් වෙලා තිබෙනවා. අතන මේ අවශ්‍යතාවයට නෙමෙයි සැලසුම් කළා තිබෙන්නේ, ඒ අවශ්‍යතාවය දැන් එපමණටම අවශ්‍ය නැහැ කියන එක තමයි මේ ආයතන වලින් ඉදිරිපත් කරන්නේ. ඒවත් අපි සමාලෝචනය කරනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෞද්ගලික නාලිකාවට සිදු කළ ප්‍රකාශයක් මෙවැනි විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. එහිදී ඔහු සඳහන් කළේ බෙයාණ්ඩුව පෙරළන්න හොරු බංකොලකරුවන් ජාතිවාදී සියලු දෙනාම එකට එකතු කරගත්තු බවයි. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාව අදහස් පළ කළා.
5: දෑසිරි මහත්තයල ඉතින් ඕන කුණු ගොඩක් එකතු කරගෙන ආණ්ඩුව පෙරලන්න හදනවා කියන්නේ ඉතින් එයාලගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න මිසක් ජනතාවට යහපතක් කරන්න, ජනතාවගේ වෙනුවෙන් දෙයක් කරන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ හොරකම් වලින් බේරෙන්න, ඒගොල්ලන්ගේ පරණ පුරුදු ක්‍රියාවලිය කරගෙන යන්න තමයි ඒගොල්ලෝ එහෙම පොදු විපක්ෂයක් එකතු කරගෙන යන්න හදන ගමනක් කියන්නේ. නමුත් ඉතින් ආණ්ඩුව පැහැදිලි ස්ථාවර ගමනක් යනවා කියලා අපිට පේනවා. විපක්ෂයේ කලබලලා තින් දැන් හුරු අල්ලන්න පටන් ගන්න තියෙනවනේ. දයාසිරිගේ නෑ වැඩක් නෑ කතාව අහලා. බොරුම කතා. ඒකෙන් ඉඳලා අනිත් එකට පයින්නවා, අනේකින් තව පක්ෂයකට පයින්නවා. මන්නම් අනුමත කරන්න. බොරු කියන්නේ ඒගොල්ලෝ කරපු දේකුත් ඇත්තේ නෑනේ. ඈ ඒගොල්ලෝ ඉන්නකම් කරේ මොනවද? අනුන්ට බණ කියේ හිටිය දැන් ආණ්ඩුව දැන් අවුරුද්දයි මාස 8ක්ද මාස 9ක්ද ඉන්නේ නේද? පොඩ්ඩක් ඉඩ දෙන්න ඕනේ. දැන් ඒගොල්ලෝ අවුරුදු 5ක් 6ක් කරපු මිනිස්සුනේ. කකුලෙන් ඇදිලා වැඩක් නැහැ, බොරු වැඩක්
6: නැහැ. ඉතින් ඔය හිටපු කට්ටියම ආයේ එක්ක හුවෙනවනේ. එකම මූණු එකම කට්ටිය පිරිස එකතු වෙනවා. ඉතින් ඒකෙන් ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඒගොල්ලෝ නම් දැන් ඉතින් තවදුරටත් වැඩක් නැහැ කියලා හිතෙන්නේ. ඒ කියන්නේ මේ කතාවල් වලින් අපිට එපා වෙනවා.
5: එයාගේ එයාලත් කෙළුවනේ කාලයක් ඉතින් කරලා කොහොම හරි ගියේ නැහැනේ. නේද? රට සෙතක්කුන් නැහැනේ. රට කෑවා විතරනේ ඒගොල්ලන්ගේ මල්ලි තර කරගත්ත එක විතරයි කරේ. මේ යන විදිය හොඳයි. ඉතින් දැන් ඔය කවුරු මොනවාකුවත් දැන් හොරු බොරු ටික රෑනේ. දැන් රට එක එක අතකට හැදීගෙන එනවනේ නේද?
7: ඉස්සර හිටපු අය ඉතින් දරන්නේ ඒ වගේ මත තමයි. අපිට ඒ ගැන ඉතින් මොකද කියන්න බෑ.
1: 2026 යලකණ්ඩි වී බෙලදී කැඩීම සඳහා රුපියල් බිලියන 6000ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරි මාර්ගාමාත්‍යවරයා යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. බස් ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවකටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්ධන බිලෙහෙළ යාමට මෙන්ම අබතර කොටස් වල බිල කරන්න ඉහළ යාමටද මැද පෙරදිග යුදමේ තත්ත්වය හේතු වී තිබෙනවා. ජනතාවට අඛණ්ඩ ප්‍රවාහන සේවාවක් සැපීම සහ බස් කර්මාන්තය ආරක්ෂාව සැලකිලට ගනිමින් බස් ගාස්තු සූත්‍රය යවත් කාල කිරීම හා සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කෙරුණා. එම නිර්දේශ හා ඉන්ධන බිල සංශෝධනයේද සැලකිලට ගනිමින් බස් ගාස් සංශෝධනය සඳහා අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ අතර 2024 වසර සඳහා තෝරා කඩා පාසල් සිසුන්, පිරිවෙන් සිසුන් හා සෙල් බාතාවන් සඳහා පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහනටද කැබිනට් අනුමැතිය හිමිවුණා. තුන්වන පාසල් වාරය අවසානයට පෙර එක් අයකුට රුපියල් 3000ක් වටිනා තිල්ලපතක් ලබා දීමට නියමිතයි. මාර්ග අනතුරු වළක්වා ගැනීමේ අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය හා ස්වාධී රූපවාහිනිය එක්ව ක්‍රියාත්මක කරන ටේකියා සුරකු බගතුට තවත් අදියරක් මහඔය කැපිටිපොල පාසලේදී සාර්ථකව අවසන් වුණා. දරුවන් දරුවත් කිරීමට වැඩසටහන් රැසක් පැවති බවයි අප නියෝජිත ගිහන් ගීත් ඉෂේර පවසන්නේ.
8: ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ටේකියා සුරැකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 11 වන වැඩසටහන අපි අද දවසේදී මේ විදිහට අති සාර්ථකව නිමාවට පත් කළා. අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ නැගෙනහිර පළාතේ පවත්වන ලබන පළමු වැඩසටහන විදිහටත් මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය අධ්‍යාපන කලාපයට අයත් මහඔය කැප්පෙටිපොළ ජාතික පාසලයි අපි සත්කාරක පාසල විදිහට තෝරාගත්තේ. ඉතින් අද දවසේදී මේ වැඩසටහන වැඩසටහන සාර්ථක කර ගැනීමට සඳහා ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මූලිකත්වයෙන් ගෙන කටයුතු කළා. ඒ වගේම තමයි මේ පැමිණි සියලුම දුවදරුවන් දැනුවත් කිරීම සිදු කරන ලැබේ ශ්‍රී ලංකා පොලිසිය. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ලංකාවේ සාමාන්‍ය රක්ෂණයේ ප්‍රමුඛයා ෆයාෆස් ඉන්ෂුරන්ස් ආයතනත් අපිත් එක්ක දවසේදී මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිත් එක්ක අත්ල් බැඳගෙන කටයුතු කළා. මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙනුයි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් රටට වගේ කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට එක්ක වැඩසටහන ආරම්භ කරන්නේ. අපි හෙට දවසේදී හමු වන්නේ මඩකලපුව නගරයේදී. ඒ මඩකලපුව කළුදාවල මහවිද්‍යාලයේදී. ඉතින් හෙට දවසේදී හමු වීමේ බලාපොරොත්තු වෙන අපි අද දවසේදී සමු ගන්නවා කැප්පෙටිපොළ ජාතික පාසලේ සිට මම ගිහාන් ගේතිෂේ.
1: කැපිටිපුල මහවිද්‍යාලයේ විදුහල්පති DMS බණ්ඩාර මහතා අදහස් පළ කළා.
9: මාර්ග අනතුරු නිසාම අපිට අහිමි වෙන ජීවිත සංඛ්‍යාව විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. එවැනි වකවානුවක මේ දූදරුවන් තුලින් කොහොමද මාර්ග අනතුරු වළක්වාගන්නේ? ඒ සඳහා අපේ වගකීම මොකද්ද කියන ආකල්ප ඔවුන් තුළ ඇතිකරන්න සැලසුම් කරගත්ත මේ වැඩසටහන ඉතාමත් වටිනා වැඩසටහනක්.
1: එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ ලෙදහරි කමිටුව පළමු වරට රැස් වුණා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්බික පැටපති මහතාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කර තිබෙනවා. පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්තිය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවටයි එහිදී සාකච්ඡා කර තිබෙන්නේ. සේලුම තත්වයන්ට මුහුණ දීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙලක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස අදාළ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට එහිදී උපදෙස් ලබා දී තිබෙනවා. අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් සර්වජන බලයේ වෘත්තවේදීගේ සංගමේ කැඳවුකරු නීතිඥ නලින් පතිනට සහ එම ප්‍රකාශයට මූලිකත්වය දෙමින් විකාශය කළ පෞද්ගලික බාධ්‍ය ජාලයකට එරෙහිව නඩුවක් කොඩු කර තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා මහතා රුපියල් බිලියන 500ක වන්දියක් ඉල්ලා මෙසේ ඔවුන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ආයතන තුනකින් වැටුප් ලබාගත් බවට ඇන්ටන් පෙරේරා මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එදී සර්වජන බලයේ වෘත්තවේදීන්ගේ සංගමේ කැඳවුකරු නීතිඥ ලලිත් පතිණ්ඩ මහතා සඳහන් කළේ සුගීෂ්වර බණ්ඩාර මහතා ගැන පැමිණි කළ ඇන්ටන් පෙරේරා මහතා ආයතන තුනකින් වැටුප් ලබාගෙන ඇති බවයි. ඒ අනුව තමන්ට එරෙහිව අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිඥ ලලිත් පතිණ්ඩ සහ එය විකාශය කළ පෞද්ගලික බාධ ජාලයට එරෙහිව රුපියල් බිලියන 500ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය නඩුවක් ගොනු කර තිබෙන්නේ.
10: අපරාධ චෝදනා මත සුභීෂර බණ්ඩාර නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළා. මෙම සිද්ධියෙන් පසුව ජූනි මාසයේ 19 වෙනිදා සර්වජන බලයේ වෘත්තිවේදීන්ගේ සංවිධානයේ නීතිඥවරයෙක් ලෙස හඳුන්වාගත් නලින් බණ්ඩාර නැමැති පුද්ගලයා මාධ්‍ය සාකච්ඡාව තබමින් මෙම පැමිණිල්ල කළේ මා බවත් පැමිණිලි කළ මා එවකට පසු සම්පත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙසත් ඒ වගේම කිරිගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරී ලෙසත් දෝෂණ මර්ධන ලේකම් කාර්යාලයේ උපදේශකයෙකු ලෙසත් එකවර වැටුප් තුනක් අරගත් පුද්ගලයෙක් බවත් ඒ අනුව සුභීෂර බණ්ඩාර මහතාට තියෙන චෝදනාව වන වැටුප් දෙකක් ලබා ගැනීමට අදාළ පැමිණිල්ල කරලා තියෙන්නේ එකවර වැටුප් තුනක් ලබාගත් මා බවට සඳහන් කරමින් අසත්‍ය ප්‍රචාරයක් කළා. මා ඒ ආකාරයට වැටුප් තුනක් ලබාගෙන හෝ පැමිණිල්ලක් කරලා හෝ නැහැ. ඒ අනුව අප මගේ නීතිඥයන් හරහා සුභීෂර බණ්ඩාරගේ සිද්ධියට අදාළ ප්‍රවෘත්ති ප්‍රචාරය කරපු නීතිඥවරයාට සහ ප්‍රවෘත්ති ප්‍රචාරකපු මාධ්‍ය ජාලයට ඉන්ටර්වාසිය යවුවා. මෙම සත්‍ය ප්‍රචාරය වෙනුවෙන් සිද්ධ වූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස නමුත් ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ මේ ඉන්ටර්වාසිය වලට. ඒ අනුව අද දින කොළඹ දිසා අධිකරණයේ නීතිඥවරයාට සහ මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පවරනු ලැබුවා.
1: ශ්‍රී ලංකාව තුළ වාර්ෂික අනතුරු හේතුවෙන් ජීවිත දස දහසක් පමණ රට අහිමි වෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළා. ඒ අනුව සෑම පැතුරකට වරක් අනතුරු හේතුවෙන් ජීවිතයක් අහිමි වෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. එකලස් වන ජාතික අනතුරු නිවාරණ සතිය ජූලි 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් පැවති දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී සමිත සිරිතුංග මහතා මේ අදහස් පළ කළේ.
11: හැම අවුරුද්දකම දළ වශයෙන් ලංකාවේ යනවා 8000ක් 10000ක් විතර ප්‍රමාණයක්. ඉතින් මේකෙන් මේ කියන්නේ හැම පැය 3කට සැරයක්ම ලංකාවේ අපිට අහිමි වෙනවා 4 දිනක් විතර විද අනතුරු නිසා. දවසකට දළ වශයෙන් 30ක් විතර. බොහෝ වෙලාවට මරණ අනතුරු සම්බන්ධයෙන් වෙන මරණ ගැන කතා කරන බොහෝ වෙලාවට අපි කතා කරන්නේ රතවාහන වලින් රතවාහන අනතුරු නිසා වෙන මරණ ගැන. ඒ ප්‍රමාණය දළ වශයෙන් 7-8ක් විතර ප්‍රමාණයක් අපි අමතක කරලා තියෙනවා. විවිධ හේතු නිසා වැටිලා මිය යන ප්‍රමාණය, දියගිලින් වලින් වර්ධන මරණ ප්‍රමාණය, ඊළඟට විදුලි සැර වැදීම් වලින් වෙන මරණ ප්‍රමාණය, විවිධ වීම් නිසා වෙන මරණ ප්‍රමාණය, මෙන්න මේ වගේ අනිත්‍යක සර්පදෂ්ටන වලින් වෙන මරණ ප්‍රමාණය, ඊළඟට විවිධ සතුන්ගේ පහර කෑම් වලට වෙලා ලක්වන මරණ ප්‍රමාණය, ඊළඟට සුයිසයිඩ් වලින් ඒ ආකාරයෙන් වෙන මරණ ප්‍රමාණයන් අපි අමතක කරලා තියෙනවා. ඒ නිසා මේ සමස්ත මරණ ප්‍රමාණය අපි කියන දවසකට දළ වශයෙන් 30ක් විතර මිය යනවා අනතුරු වලින් දවසකට 29ක් 28ක් 30ක් විතර. ඒ කියන්නේ හැම පැය 3කට සැරයක්ම අපිට එක්කෙනෙක් අහිමි වෙනවා අනතුරකින්. මේක ඛේදවාචකයක්. හේතුව ඛේදවාචකයක් වෙන්නේ වළක්වන්න පුළුවන් දෙයක් නිසා අපරාධය අපේ ශ්‍රී ලාංකික මෙන්න ලෝකේ ජනතාවත් අපරාධ තමාගේ ජීවිතය අහිමි කරගන්න අපරාධය.
1: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බඩෝජ් රක්කල මහතා දෙවිය අදස් පළ කළා.
12: 2024 පියාමතුරු මාර්ගයන්තුරු වාර්තා වෙනවා 2403, 2023 වාර්තා වෙනවා 2331, 25 වාර්තා වෙනවා 2549. මේක මාර්ග රියාලතුරු වෙච්ච ගන්න. එතකොට මේකේ බරපතල රියාලතුරු සංඛ්‍යාවක් තියෙනවා. මේක ඉන්නේ බරපතල රියාලතුරු තියෙනවා 2023 6675, 2024 7157. එතකොට 2025 7890. මේක පූර්ණ කාලීන ආබාධිතෝ අර්ධකාලීන ආබාධිත. 2026 මේ වෙනකොට යනතුරු දත්ත සංඛ්‍යාව මේ මාර්ග රියාදු වෙලා තියෙනවා ඊයේ දවස වෙනකොට 1223. ඒකේ මිය ගිහිල්ලා තියෙනවා 1389. මාර්ග රියාදුරු මේ මාසේ මේ අවුරුද්දේ 2026 වැඩි වෙලා තියෙනවා 105. මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා 107ක්. බරපතල යනතුරු තියෙනවා. ඒ වගේම මේ වලින් මිය යන්නේ වැඩි වශයෙන්ම යතුරු මැදි කරුවන්. ඊළඟට මිය යන්නේ පදිකය. මේ යනතුරුට මූලික හේතුව මම රතවාන අධ්‍යක්ෂකවරයා හැටියට අපි මේවා විශ්ලේෂණය කිරීමේදී තේරුම් ගන්න තියෙනවා. අනවදානි අපරික්ෂාකාරී බව, නීති උල්ලංඝනය කිරීම, ඒ කියන්නේ අධික වේගයෙන් ධාවනය.
1: වත්මන් රජ යටතේ නඩු තීන්දුවලට හෝ අධික නිට කිසිදු බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය හර්ෂ නරැක්කර මහතා සඳහන් කළා. දූෂණ සහ වංචාවලට විරුද්ධව ක්‍රියාත්මක වන විට විපක්ෂය කලබල වී ඇති බවත් අමාත්‍යවරයා ITN ඔන්ඩයා පොලිටික්ස් වැඩසටහනට සහභාගී වෙමින් ඒ බව සඳහන් කළා.
13: අපට ඕන අධිකාරණයේ ස්වාධීන වෙන්න. මොකද අපි ජනතාවට දී පොරොන්දුවක් තමයි වැරදි කටයුතු කරපු දුවිය අධිකරණයේ ඉදිරියට පමුණුවන්න අපි ක්‍රියාත්මක වෙනවා කියන කාරණා. එතරදී අපිට මේ කිසි කෙනෙක් එක පෞද්ගලික කාරෝවක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුව යටතේ කොයිම ආකාරයකවත් බලපෑමක් නඩුකාරතුමන්ලට විතරක් නෙමෙයි සාමාන්‍ය පොලිස් ලාරි මහත්තයටවත් වෙන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම අපි ඒක ස්වාධීනව කටයුතු කරන්න අධිකරණ සේවා කොමිස සභාවටත් අධිකරණයටත් ඉඩ දීලා තියෙනවා. කියන්නේ අපි කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. මම එකෙන් කියන්නේ අපි හරි ෂෝක් කියලා. ඒක තමයි විය යුතු දේ. කලින් අනු නොකරපු දේ අපිට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තියක් හෝ සැලැස්මක් නැහැ. එදා උදේට නැගිටලා සුමාන දෙකක් දුවන්න පුළුවන් දෙයක් කියනවා. සුමානයක් එන්නත් කලින් එක කඩාවැටෙනවා. මේ එක දින නඩු තීන්දුවක්වත් ජනාධිපතිවරයාවත් මමවත් අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි අපි දන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? දැන් අපි බලයට එන්නත් කලින් දූෂණ විරෝධී හඬක් නැගපු අයනේ. අපි දන්නවා මේ නඩු එන්නේ කවුදද. ඊළඟ දිනේ කියන්නේ අපි දන්නවා. බලයට එන්නත් කලිනුත් මේ වගේ නඩු සම්බන්ධයෙන් ෆලෝ අප් කරා නම් අපි ආණ්ඩුවේ ඉන්න කොට එක ෆලෝ අප් කරන්න ඕනේ නැද්ද? ෆලෝ අප් කරන්න ඕන. නඩු අංකයයි උසාවියයි ඊළඟ කැඳවන දිනේ ආන් අපි ඒක තමයි මේ කියන්නේ. අපි කියලා පෙන්නුම් කරන්නේ මොකද්ද? අපි නඩු වේගවත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අනුව මේ නඩු තීන්දුව වෙනවා. හැබැයි මේ එන තීන්දුව වලින් යම් පුද්ගලට අප ලැබෙයිද නැද්ද? නඩුවේ තීන්දුව මොකද්ද කියන කාරණාව මම හිතන්නේ අපි කවුරුත් දන්නෙත් නැහැ. කිසිදු අවස්ථාවක අපි එහෙම කියලාත් නැහැ. නමුත් අර විපක්ෂය අර වගේ අවලාදයක් නගනවා. අපිට දැනගන්න විදිහක් නැහැ. අපිට තියෙන මොකද්ද? අපේ ජනතාවට දී පොරොන්දුව මොකද්ද? දූෂිතයන් වංචනිකයන් අපි අධිකරණ ඉදිරියේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළාන් පස්සේ ස්වාධීනව අධිකරණයේ විසින් ඒ සාක්ෂි සොයා බලා වැරදි නම් වැරදි කාර්යය කරાવી, නිවැරදි කාර්යය නම් නිවැරදි කාර්යය කරා.
1: ජනතාව සතු දේපලක් යම් පුද්ගලයෙකු නීති විරෝධී ලෙස තම භාරය තබාගෙන සිටිනම් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හස්සක විජේමුණි මහතා සඳහන් කළා. අම්බලුවාව ජයවිධාතු මධ්‍යස්ථානයේද ජනතාවට අයත් දේපලක් ලෙස හඳුන්වා දිය හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
14: මේ මහජනතාවගේ දේපල යම් කිසි කෙනෙක් තමන් සන්තකේ නීති විරෝධී ආකාරයට සහ සදාචාරාත්මක විරෝධී ආකාරයට තියාගෙන ඉන්නොනම් අපි ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. අම්බුලුවාව කියන්නේ ඒ වගේ එකක්. අම්බුලුවාව කියන්නේ මේ රටේ ජනතාවට අයිති දෙයක්. ඒක නැවත මේ රටේ ජනතාවට ලබා දීම සඳහා අපි අවශ්‍ය නීති කෘත්‍යයන් කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය අවශ්‍ය පත්‍රිකා කිහිපයක් තියෙනවා. ඒ ටික මෑතකදීම ඉදිරි සති දෙක තුන ඇතුළත කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඒක යම් නීතිමය කෘත්‍යයක් සඳහා අපිට පාර්ලිමේන්තුවේ යම් අනුමැතියක් ගන්න අවශ්‍ය වුණොත් අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා ඉතිරි මාස කිහිපය ඇතුළතදී අම්බුලුවාව කියන ඒ රක්ෂිතය නැවත එහි පාරිසරික වටිනාකම් ආරක්ෂා කරමින් සහ එහි සිටින ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරමින් නැවත ජනතාවගේ අයිතියට එකපත් කරන බවට.
1: යුරෝපීයට බලපා ඇති දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් රටවල් රසක අර්බුදකාරී තත්ත්වයක් හටගත්තා. ස්පාඩි සහ ප්‍රංශයේද යතරවලවා. උෂ්ණත්වය හේතුවෙන් සිදු වූ මනසක්යාව දාසික්ම වන බවයි ස්පාඩි බලධාරීන් පවසන්නේ. ප්‍රංශයේද සඳහන් කළේ අධික උණුසුම හේතුවෙන් පුද්ගල මරණ දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මේ අතර වෙනසුලාවේ ඇති වූ භූමිකම්පාවෙන් මේකී සංඛ්‍යාව 1943ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රිෂ්ට පරිමාණ 7.2 සහ 7.5ක භූමිකම්පා දෙකෙන් එරටට දැඩි බලපෑම් එල්ල වුණා. දසදහසකට වැඩි පිරිසක් එළිතුවල් ලැබුවා. තවත් 15,866 දෙනෙක් අවතෙන් පැති බවයි වෙනසුලා වාර්තා සඳහන් කළේ. විපතට පත් වූවට සහන සැලසීම සඳහා මූලික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් බලධාරීන් පෙන්වා දුන්නා. ඉන්දියේ 19-5 ක්‍රිකට් කණ්ඩායමට එරි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 19-5 සංචිතය නම් කර තිබෙනවා. කණ්ඩායම් දෙක අතර එක් දින තරග තුනක් සහ දින 4 තරග දෙකක් පැවැත්වෙනවා. එක් දින තරග ලබන 4-6 සහ 9 යන දිනවල හම්බන්තොට දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. දින 4 තරග ලබන 13 වනදා සිට ගාල්ලේදී සහ කොළඹදී පැවැත්වෙනවා.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: හදිසි නීතියේ තවදුරටත් දීර්ඝ ඩොකිරීමට රජයෙන් තීරණයක්. සලේ උපවාසයේ අතහරේ. දුරකතනේ හා පරිගණකයේ පාස්වර්ඩ් CID දෙන්න අධිකරණයේ නියෝග. දේශීය අරමුදලින් හා කොන්ත්‍රාත්කරුවන්ගෙන් හැදෙන බද්දම අධිවේගයේ කුරුණෑගල දබුල්ල කොටස. ආණ්ඩුව පෙරලන්න හදන දයාසිරිගේ ප්‍රකාශයට ජනතාවගෙන් දැඩි විරෝධය. බස්කාසු සංශෝධනයට කැබිනට් අනුමැතිය. උණුසුම් වන යුරෝපය. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
0: 24 පෑම සියුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

මාසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සමානුග්‍රහය
1: එකොළහේ දන නිධාන ලොතරය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිධානයේ රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0117 679 579

සංගීත රසකාමේ ආදරණීය රසවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සිංහල ගීතේ රසය සොයා යන්නට අදත් අපි සඳතියධාර ප්‍රාසංගික සජීවකරණය සමගින් ඒකාත්මික වන මොහොත. රසවතුනි, ගීතය කියන්නේ සාහිත්‍යයේ අති රමණීයම ප්‍රවර්ගයක්. විටක සත්‍ය හා කල්පිතය අතර අද්දකින් පෙළක්. විටක ගීත රසක ඔබේ රස මනෝභාවයන් උද්දීපනය කරන අපූර්ව වූ ඔසුවක්. රසවතුනේ පද රචනය, සංගීතය, ගායනය යන ත්‍රිවිධ අංග සුසංයෝග වී පරිසමාප්තියට පත් වූ සිංහල සුභාවිත ගීතයේ අපූර්වත්වය සොයා යන්නට, අපූර්වත්වයේ ඒකාත්මිකව විඳින්නට අදත් මම ආදරින් සෙනෙහසින් ඔබට සඳදීධාර ප්‍රාසංගික සජීවකරණයට ඇරයුම් කරනවා. සිංහල සුභාවිත ගීතයට දශක ගණනාවක් පුරා පණපෙවූ සුනිල් ඉදිරිසිංහ ප්‍රවීණ ගායන වේදිකාගේ, එවැගේම සිය සංගීත ඥාණයෙන් ගීත දහස් ගණනකට තනු නිර්මාණය කළ, සංගීතය නිර්මාණය කළ, එවැගේම ගායන ශිල්පියෙක් විදිහටත් ඔබට මට විඳින්නට හැකි ගීත සමුච්චයක් සිංහල ගීතයට දායාද කළ ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රවීණ ගායන වේදිකාගේ, එවැගේම සිංහල ගීත කලාව සිය මනමෝහනීය ගීස්වරයෙන් රසවත් කළ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පිරිස් ප්‍රවීණ ශිල්පිනියගේ ස්වර මාධූර්යනුයි ආදරණීය රසවතුනේ අද ලක්කන සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය සහෘද සන්තකයට පත්වෙන්නේ. අපි ඒකාත්මිකව විඳගනිමු මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන ලක්කන සඳදියධාර. ආදරණීය සහෘද රසවතුනේ, මේ මధుරස්වර ත්‍රිත්වයෙන් ලක්කන සඳදියධාර ප්‍රාසංගික සජීවකරණ වේදිකාවේ සිට ගැයෙන්නේ පළමු වතාවට. මේ මුසුව ඔබට විඳින්නට අවකාශ ලැබෙන්නේ පළමු වතාවට. එනිසා අද ලක්කන සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය වෙනදට වඩා රසවත්, වෙනදට වඩා හරවත් සහ වෙනදට වඩා ප්‍රේමණීයයි. එනිසා මම ආදරෙන් සෙනෙහසින් ඔබට ඇරයුම් කරනවා දෙහෝරාවක් පුරාම දිගහැරෙන ලක්කන සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය ඒකාත්මිකව රස විඳින්න. ඒ ඇරයුම ඔබට කරමින් රසවතුනි, අවසරයි හරවත් රසවත් ප්‍රේමණීය ප්‍රසංගයක ඇරඹුම සටහන් කරන්නට. මధుර ස්වරය අවදි කරනුවස් සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට නිවේදිකාව බාර කරන්නට. රසවතුනි, අපි හොඳ අත්පොසම් ප්‍රසාදයක් එකතු කරමු සුනිල් ස්වරයෙන් අද ලක්කන සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට.

මීළඟට 70-80 දශකවල පටිගත කෙරුණු ගුවන් විදුලියේ පටිගත කෙරුණු පිනිබර යාමේ සැවුලන් නල්වනවා කියන ගීතේ ලූෂන් බුලත් සිංහල නැමැති නිර්මාණකරුවාණන් අතින් රචනා වී තිබෙන හරියට නිකම් මේ මුතු පොටකට ඇමුණු මුතුවැලක් වැනි ධාමත්ම අර්ථ සම්පන්න සුන්දර වූ මේ ගීතාවලියෙන් කීපයක්, ඒ මුතුවැට කීපයක් මටත්, ඒ මුතුවැට කීපේ වර්ණවත් භාවය, ඒ සුන්දරත්වය රස විඳින්න මටත් පුළුවන් වුණා. මං මේ මුතුවැට කියන එක අදහස් කරේ මේ ගීත තමයි මං ඒ මුතු මාලයකට උපමා කරේ. ඉතින් ඒ අතර බොහොම අපූරු ගීයක් තමයි ඔහු විසින් රචිත මේ පිනිබර යාමේ සැවුලන් අල්ලනවා කියන ගීතේ. අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා, වල්කොළ බිම අත්තුට නිදි නොලැබ දුක් තකා, කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා, ඇල්මෙන් අකුරු උගනියු ඉදිරි වැඩතකා. ඉතින් මේක බොහොම මේ සමාජගත වෙච්ච අපේ කාව්‍ය සංග්‍රහයක තිබෙන මේ කවියක්. එතකොට මේකෙන් කියන්නේ කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා, ඒ කියන්නේ අඩුපාඩුකම් අගහිඟකම් කොච්චර තිබුණත් ඇල්මෙන් අකුරු මේ කරන්න, ළමා කලයේ අකුරට හුරු යන්නට නිකන් නොහරු, හොඳට පිහිට වෙති ගුරුවරු වන්නට බල උන්නට ගුරු, මේ වැඩිහිටියන් දරුවන්ට දෙන ආදර්ශ මේ. එතකොට මේ ගීතේ කියවෙනවා, වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමළු ඇඳත් පින්කඳ බැබලෙනවා, කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගද්දා නුඹ සක්විති වෙනවා. අම්මා කෙනෙකුට දරුවෙකුට දෙන්න පුළුවන් ඔයිටත් වැඩිය දෙයක් තියෙනවද? මෝඩයා පැසසුම් ලබන්නේ තමාගේ නිවසේ, ප්‍රභූවරයා පැසසුම් ලබන්නේ තමාගේ ගමේ, රජු පැසසුම් ලබන්නේ තමන්ගේ රටේ. නමුත් විද්වතා මුළු ලොවම පැසසුම් ලබයි. මට මතක් වෙනවා මේ ගීතය කියනකොට පැරණි ගීයක්, ග්‍රැමෆෝන් ගීයක්. අඩු කලේ සැලවීම නිසා එහි අඩුකම පාවී, සොඳට ජලයේ පිරුණු කලේ නැත නිති සැලවීම කියන ගීතයක් මට මතක් වෙනවා වේලයි. ඉතින් එහෙම බලනකොට මේ බොහොම දරුවන්ට දෙමෝපියන් විසින් දෙන්න පුළුවන් ඉතාමත්ම හොඳම හොඳ ගුරුහරුකමක් මේ ගීතයෙන් ගැබ්බෙනවා, මේ පිනිබර යාමේ ගීතේ. මේට බොහොම ආකර්ෂණීය මధుර මනෝහර වූ තනු නිර්මාණය කළේ ප්‍රතිභාපූර්ණ වූ මේ සංගීතඥයෙක්, ඒ තමයි විත්‍රත් නායකයන්. එතුමා තමයි මේ තනු නිර්මාණය කළේ. අපි හමු දැන් ඒ ගීතේ.

මීළඟට මියුරු මියසි ප්‍රසංගයට මා ගායනා කිරීමට තෝරගත්තේ පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් කියන ගීතය. මගේ මතකෙ හැටියට මුලින්ම ගැයුණේ විශිෂ්ට සේනේ සරලගී වැඩසටහනකට 1981 කියලායි මගේ මතකය. ඉන් පසුව සඳකට පහන කියන කැසට් පටයටත් අපි 1982දී මේ ගීතය ඇතුළත් කරා. ඔය මාධ්‍ය දෙක තුලින් මේ කියන්නේ ගුවන් විදුලියෙන් සහ කැසට් පටිය තුලින් හස්කන් අතර බොහොම ජනප්‍රිය වුණු ගීතයක් වශයෙන් තමයි මේ ගීතය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මෙහි තරුණ නිර්මාණයේ මම ඉතින් බොහොම මම දක්ෂ තරුණ නිර්මාණකෙක් නෙවෙයි, නිර්මාණකරුවෙක් නෙවෙයි. මම බොහෝ වෙලාවට මගේ තරුණ නිර්මාණ කරවන්නේ ඊට වැඩිය තරුණ නිර්මාණ රසවත්ව කරන්න පුළුවන් සාර්ථක වූ සංගීතවේදින් ළමයි මා කරගන්නේ. නම් බොහොම ඉඳලා හිටලා ඉතින් තනුවක් නිර්මාණය කරගන්න වෙලාවල් තියෙනවා. ඒ අනුව තනුවක් මේ සැපයෝ ගීයක් තමයි, මා විසින්ම සැපයෝ ගීයක් තමයි මේ පුරපොය හඳට කියන ගීතේ. මේ ගීතේ මේ ප්‍රේමයේ රුදුරු විරහව පිළිබඳ මෙන්ම මේ මధుර බව පිළිබඳවද අපූර්වට කියන ගීයක්. ඉතින් මේ පුරපොය හඳට වැනි ගීත ගණනාවක්ම මා ගයා තිබෙනවා. මේ නමුත් මේ ගීතයේදී රචකයා මේ තම අත්දැකීම ප්‍රකාශ කරන්න උපයෝග කරගන්නේ මේ බෙහෙවින්ම නාගරික නොවු වටපිටාවක් කියලායි මට හිතෙන්නේ. මේ කෝල සිතුම්, මාල පොටක්, රබන් සුරල් වැනි යෙදුම් ඔස්සේ මං හිතනවා ඔහු අපේ හිත ගමවෙත ගිනිනවා කියලා. ඉතින් එවැනි යෙදුම් දැන් බොහෝ වෙලාවට ඇහෙන්නේ මේ සාහිත්‍යයේදී, මේ නිර්මාණකරණයේදී තියෙනවා උචිත බව. ඉතින් අද බොහෝ වෙලාවට ඇහෙන ප්‍රේම ගීතවල ඒ උචිත බවක් අපට මේ දැනෙන්නේ නැහැ. ඉතින් නමුත් එහෙම බලනකොට මේ 70-80 දශකවලදී ඇසුණු මේ ගීතවල උචිත යෙදුම් සහිතව ඉතාමත්ම අපූර්වට ප්‍රේමය ගැන කියවිලා තියෙනවා කියලා මම අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගීතය බොහොම රසිකයන් අතර ජනප්‍රිය වුණු ගීයක්. පුරපෝය හඳට කියන ගීතය අපි දැන් ඒක ගයමු.

අපේ මීළඟ ගීතය සිල්ප සොඳින් දැනගන්න ගිහින් කියන ගීය වසන්ත කුමාර කොබෝක නමැති ගේය පද රචකයාගේ මා ගැයූ මුල්ම ගීයයි. පසුව මා තවත් ගීත ගායනා කරලා තියෙනවා. ඔහු අතින් රචිත මුල්ම මා වෙනුවෙන් රචිත මුල්ම ගීතය වශයෙන් මේ සිල්ප සොඳින් ගීතය තමයි මා ගැයුවේ. මෙහි තරුණ නිර්මාණය මා විසින් නිර්මාණය කරගත්තා. ඊටම ගැළපෙන අපූර්ව සංගීත සංයෝජනය කළේ රෝගන වීරසිංහයන්. සිල්ප සොඳින් දැනගන්න ගිහින් යහතින් දෝ කොළොම්පුරේ කැමි තරුණේ තමාගේ පෙම්වතිය කොළොම්පුරයට අධ්‍යාපනය සඳහා වැඩිදුර උසස් අධ්‍යාපනය සඳහා පැමිණියට පසු ඔහුගේ සිතේ ඇතිවන සැක සහිත සහ අනාගත බලාපොරොත්තු සහිත සිතුවිලි සමුදායක් මේ ගීයෙන් ප්‍රකාශිතයි. ඉතින් ස්වභාවිත ගීතේ රස සොයා යන ඔබට මෙයත් අපුරු ගීයක් කියා මා හිතනවා.

0: සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඳෙන් ගැයුණු ඒ ගීත මොනතරම් අර්ථවත්ද? ඒ අර්ථවත් ගීත ඇතුලේ මොනතරම් ගැඹුරු පසුබිම් කතා සැඟවිලා තියෙනවද නේද? සුනිල් එදිරිසිංහ මහත්මයා, අපි මොහොතක විරාමයක් ලබා ගමු. ඊන අනතුරුව නැවතත් විවේදිකාවේ සිට ඔබතුමන්ගේ ගීත සමුච්චයේ තියෙන රසවත්ම ගීත කීපයක අතීත මතකයන් එක්ක මේ ආදරණීය සහෘද හිතවතුන් වෙනුවෙන් ගයමු. රසවතුනේ අපිට මොහොතකට අවසර දෙන්න සුනිල් ස්වරයෙන් එලෙසින් රසවත්ව ආරඹුණු ලක්කර සඳුදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය විශාරද දීපිකා ප්‍රදර්ශනී පිරිස්වරයෙන් රසගන්වන්නට ඊට කලින් ඔබට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට ඕන. ලක්කර සඳුදිය දහරට අනුග්‍රහය එකතු කරමින් අපි සමගින් නත්වැල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දෙවැන්තම සුපිරි තෑග දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLB මෙගා පවර් ලොතරැය්‍ය. මුදල්හීනේ වගේම සුපිරි මෝටර රථයක සිහිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපට අනුග්‍රහය එකතු කරන්න අපිත් සමගින් නත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 දෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා අපේ දාහරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග් සායතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සායතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7-77-95-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් ඔබ ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරනවා. හොඳයි. එවනම් අපි හොඳ අත්පුර සම්ප්‍රසාදයක් එකතු කරමු ආදරණීය රසවතුනි සුනිල් ස්වරයෙන් ප්‍රේමණීය වරමුණු ලක්කන සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙතැන් සිට විශාරද දීපිකා ප්‍රියදර්ශනී පිරිස්වරයෙන් රසගත් වන්නට.
1: බොහොම ස්තුතියි දසුන්. මං හිතන්නේ ආයෙමත් මම ඔබත් සමග මේ ප්‍රසංගයට සම්බන්ධ වුණේ ඉතාමත් සතුටින්. අද මා ගායනා කරන පළමු ගීතය මං හිතන්නේ අපි ඔබට සියලු දෙනාටම වැදගත් වුණු ගීතයක්. ඒ කියන්නේ අපේ පියතුමන් ගැන, පියසෙනෙහස. මට නම් මගේ පියසෙනෙහස අහිමි වුණේ පාසල් කාලේදී. එදා ඉඳලා අද වෙනකන් මේ රළු මාවතේ, මේ සුන්දරයි කියන්න බෑ, මේ මාවත දිගේ මා පැමිණි මග මං ආපසු හැරලා බලනකොට තාත්තගේ අත්වැල ලිහිලා. ඒ මට හරිම බරක්, ජීවිතේ මට බරක් වුණේ පොඩි කාලේ ඉඳලා. ඒ නිසා ඔබ පියතුමන් නැති ලෝකෙක මගේ ගෙදර මගේ අම්මා මව පියා දෙන්නම වුණා. ඉතින් මං හිතනවා මට විතරක් නෙමෙයි මේ අත්දැකීම හිමි වෙලා තියෙන්නේ, මේ විශ්වයේ ඉන්න බොහෝ දෙනෙක්ට ඒක සදාතනිකයි. ඉතින් ඒ නිසා ඒ අපේ පියතුමන්ලා ගැන කතා කරන මේ ගීතය මං හිතනවා අපි හැමෝටම හොඳම අත්දැකීමක්. මේ ගීතය රචනා කරේ කුමාරදාස සපුතන්ත්‍රී කියන විශිෂ්ට ගීයේ පද රචකයාණන්. මෙය ඇත්තෙම මා ගායනා කළේ පාසල් කාලේදී මට ඇරියුමක් ලැබුණා. මේ මගේ පළමු ටෙලි නාට්‍ය ගීතය. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේ ආජු තපරලාහිලා කියන ගීතය කියලා. ඉතින් මේ ගීතය සිසිර කොතලාවලයන් විසින් රචිත ඒකාංගික ටෙලි නාට්‍යයක තේමා ගීය. මගේ තාත්තට මේ තේමා ගීය අහන්න ලැබුණ නෑ. එදා ඒක අහන්න ලැබුණා නම් කොයිතරම් අගේද කියලා මට තාම මේ ගීතය කියන හැම මොහොතකම මට හිතෙනවා. එහෙනම් සියලුම පියවරුන්ට මේ ගීතය පූජාවක් වේවා, උපහාරයක් වේවා කියමින් මා අද මේ ගීතය ගායනා කරනවා. දැන් අපි මේ ගීතය රස විඳිමු.

මා මීළඟට ගායනා කරන්නට තෝරගත්තේ කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම් දියනියත වූ දේ ඉකිගසා මොමුණාවි විහංග වන සියුතුන් ඉහෙලියට වූ දේ. ඇත්තෙන්ම මෙම ගීතය තාම සංවේදී ගීයක්. මේ ගීය මට ලියලා දුන්නේ කුලරත්න ආර්යවංශයන් විසින්. එක්තරා දවසක පුවත්පතක පළ වුණු අධි සංවේදී දියණියක අතවරයට ලක් වුණු තාම පුංචි දැරියකගේ ඛේද වාචකයක් ඇසුරෙන් තාම කම්පණයට පත් වුණු ඔහු මේ ගීය මට දෙනවා. මං හිතනවා අපේ රටේ එවැනි සිදුවීම් අපිට නිතර නිතර කොහෙන් හෝ අපිට අහන්න සිද්ධ වෙනවා. මං හිතන්නේ මේ එවැනි කාමාතුරේ ඉන්නවා අපි අතර. මං හිතනවා පුංචි පැලක ඒ අතු පැලේ පණ නලයි සිඳුනේ කියලා ඒ අම්මා කියනවා. දිරිය දියණියනේ නුඹට සිතූ දේ. ඇත්තම කියනවා නම් ඒ එවැනි පැලක ඒ වගේ අහිංසක දියණියකට එහෙම එවැනි දෙයක් සිදු වුණාම මේ මුළු පණ නල සිඳුනා කියලා කියන්නේ. ඉතින් ඇත්තෙන්ම මේ මම ඉතාම සංවේදීව මටත් ඇත්තට මේ ගායනා කරනකොට මගේ හදවත කඩාගෙන වටනා. මොකද මං මේ බොහොම ආදරෙන් ගායනා කරපු ගීතයක්. අපි දැන් ඒ ගීතේ රස විඳිමු. මේ ගීතේ සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන් විසින්. කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම් මේ දියණියට ඌ දේ කියන්නට.

මා මීළඟට ගායනා කරන්නට තෝරගත්තේ. මා මේ ගීත ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ටය ලබනකොට මං හිතනවා සිනා පොදක් වී ඔබගේ දෑසේ කියන ගීය මා පාසල් කාලයේ පාසල් සුදු ඇඳුමින් සැරසී ගායනා කරපු ගීතයක්. මං හිතනවා ප්‍රේම තටාකයට මුලින්ම මා ගායනා කරන්න සුදුසුයැයි හැඟෙන්නේ මෙය කුලරත්න ආර්යවංශයන් විසින් රචිත, සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරපු ඉතාම මියුරු ගීතයක්. ප්‍රේමය ඇත්තනම විරහව දනවන ගීතයක්. අපි මුලින්ම හමු සිනහ පොදක් වී.

0: ආදරය ආදරයක්ම ලෙස නොදැනුනහම, ආදරය කරන කෙනා තමාගීමයැයි නොහැඟුනහම, සමහර විට කෙනෙක්ගේ කඳුළු තව කෙනෙක්ගේ සිනහවක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ සුසුම් තව කෙනෙක්ගේ පවනක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රාර්ථනාව එසේ නොවේවාය. රසවතුනි, දීපිකා ප්‍රියදර්ශිනි පිරිස්වරයෙන් බොහොම රසවත් ලකඬ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රස ගැන්නුනේ. අපි දීපිකා ප්‍රියදර්ශිනි පිරිස්වරයටත් මොහොතක විරාමයක් තබමින් අපි සූදානම් අද අපේ ගෞරවනීය ආරාධනය ලැබූ ආදරණීය ඔබ වෙනුවෙන් ගයන්නට සපෙමි. ඔහුට මේ වේදිකාව බාර කරන්න එතුමන්ගේ මధుර ස්වරයෙන් ගැයුණු ගීත සමුච්චයකින් රසවතුනේ ඔබව රසවත් කරන්න. අපි හොඳ අත්ව සම්ප්‍රසාදයකින් ලක්කන සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීව කරන වේදිකාව බාර කරමු. ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට රසවතුනේ අපි වෙනුවෙන් ගයන්නට.
1: ස්තුතියි දසුන්. අද ගීත ගණනාවක් ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබීම ගැන පිළිබඳව මම ඉතාමත් සතුටටපත් වෙනවා. ඉතින් මම ලක්හඬට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. මම අද මුලින්ම ගායනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මගේ ගීත අතුරින් වඩාත්ම ජනප්‍රිය ගීතය කියලා කිව්වොතින් ඒක මම හිතන්නේ නිවැරදි. මේක පටිගත කරේ ඇත්ත වශයෙන් 1977 විතර පමණ. ඒක මොකද අපි සරල ගී වැඩසටහනින් සමත්ව දෙවන වැඩසටහන වගේ මට මතක ඒ සඳහා නිර්මාණය කරපු ගීතයක් ලූෂන් බුලත්සිංහල එවකට ගුවන් විදුලි සේවය කරා වැඩසටහන ඉදිරිපත් කරා සඳැල්ලවෙනි. එතුමා තමයි මට මේ ගීතය රචනා කරලා දුන්නේ. ඉතින් මම මේකට තනුවක් දාලා සූදානමින් සිටිද්දී පුණ්‍යසිරි මහවත්ත කියලා අපාතර සිටි හොඳ කලාකරුවෙක්, හොඳ කුසලතා තියෙන සංගීතවේදියෙක්, ඔහුට වමනා කරා මේ දැන් අපි ආදිනු කියව නිසා රෝහණ මල්ලි මේ මට දෙන්න, මම මේ ගීතේ සංගීතය සංයෝජනය කරලා දෙන්නම්, මේ තනුව මට හරිම ලස්සනයි හිතේ ඇදිලා ගියා, ඒ නිසා මට දෙන්න මේක සංගීත සංයෝජනය කරන්න කියලා. ඉතින් මමත් සතුටු වුණා මගේ වැඩසටහන එවකට පුණ්‍යසිරි මහවත්ත වික්ටර් රත්නායකයන් වැනි විශිෂ්ට ශිල්පීන් සමග එක්ව ඒ කටයුතු කරමින් සිටී. ඉතින් මම ඔහුට මගේ කැමැත්තෙන් බාර දුන්නා. එතුමා තමයි සංගීත සංයෝජනය කරේ මගේ තනුව. මෙය ජනප්‍රිය වුණේ ඇත්තටම 1990 දී පමණ. අපි දැන් ඒ ගීතය අහමු.

මුල් කාලේ මම ගායනයට පිවිසියත් මට ඒතරම් මේ ගායනය සාර්ථක වුණේ නැහැ. මා සමග සිටි අනිකුත් මාන්නේ බුලත් සිංහල, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර වැනි අය ජනප්‍රිය වෙමින් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යමින් සිටියා මා පසු කර. ඉතින් මම එතකොට තනු නිර්මාණය පිළිබඳව කිසියම් දක්ෂතාවයක් දක්වලා ඒ පිළිබඳව ශේෂ්ත්‍රීය නමක් දිනා ගනිමින් සිටි අවධිය. ඉතින් මට කිව්වා මේ මගේ වැඩසටහන් වලට මම ලස්සන ගීත හදාගන්නේ නැහැ, මේ අනුන්ට හොඳ ගීත තනු නිර්මාණය කරලා දෙනවා කියලා. මගේ මිත්‍රෝ මාව ගායනයට උද්‍යෝගිමත් කරවන්නට මේ වෙනත් අය ලබා හොඳ මියුරු තනු සකස් කර මා ලබා ගයවන්නට ඕන් යෝජනා කරා. මේ මගේ තනු මම හදාගත්තාම කම්මැලිකමට මම හරියට හදාගන්නේ කියලා. ඉතින් එන්නේ ඒ අදහස අනුව දවසක් එඩ්වඩ් ජයකොඩි මට හදා දුන්න තනුවක් තමයි මේ මම දැන් ඊළඟට ගායනා කරන්නේ. මේක කුමාරදාස සපතන්ත්‍රි රචනා කරලා දුන්න මට. එඩ්වඩ් සංගීතය සැපේව තනුව සහ සංගීතය මේ ගීතය තරමක් දුරට එවකට ජනප්‍රියව පැවතුණු ගීතයක්.

මීළඟටම ගායනා කරන්නේ මම වඩාත්ම ප්‍රිය කරන ගීතයක් මා ගයන ලද මෙය මහාචාර්ය සුනින් ආර්යරත්නයන් විසින් රචනා කර දුන් ඉතාමත්ම විශිෂ්ට ගීත රචනයක්. මේ ගීතය මං හිතන්නේ නිතරම මම මෙනෙහි කරන ගීතයක්. මොකද මම මගේ දෙමාපියන්ට බොහෝම හිතෙන් නිතර දෙවියනේ ගෞරව කරමින් පින් දෙනවා. මොකද අපිව ඇති දැඩි කරලා මේ සහ මහත් හොඳ පුරවැසියෙක් හැටියට බිහි කිරීම පිළිබඳව නිතරම මම නමස්කාර පූර්වකව මගේ දෙමාපියන් සිහි කරනවා. ඉතින් මේ නැති බැරි මොහොතක කියන ගීතය මා ගායනා කරන වාරයක් පාසා බොහොම හැඟීමකින් යුතුව මට ගායනා කරන්නට පුළුවන් එතුමන්ලා වෙනුවෙන්. අපි ඒ ගීතය හැමෝම

මෝටසයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙති නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටසයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටසයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 6479.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: Abi Benkua. වසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලාංකේය විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 67 679 579 ප්‍රධාන කාර්යාලය නොමරතිස්සක ඇල්හේන පාරමහරගම

0: වේවා. RDB බැංකුවර්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: අපේ අම්මා ගෙදර ආවද

0: වගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි දෙවනදා කලුතලව මහා විද්‍යාලය මඩකලපුව
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේ කිමු මගතොට

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

විරාමේ නතරව ආදරණීය සහෘද රසවතුනි, අපි නැවතත් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය දහරත් එක්ක. අද ලක්කඳ සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියාරන්ගේ, ඒ වගේම ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පී ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ මధుර ස්වරයනුත්, ඒ වගේම විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් ප්‍රවීණ ශිල්පිනියගේ මధుර ස්වරයනුයි රසවත් වෙන්නේ. ආදරණීය සහෘද රසවතුනි, ඉතාමත්ම රසවත්ව ප්‍රේමණීයව ඇරඹි ලක්කඳ සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණයේ දෙවනාර්ධයත් රසවත්ව ප්‍රේමණීයව ආරම්භන්නට අපි හොඳ අත්පො සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු වේදිකාවට නැවතත් සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට. අපි හොඳ අත්පො සම්ප්‍රසාදයක් එකතු කරමු.

මේ අපේ මීළඟ ගීතය අපි තෝරගත්තේ රෑවැඩමුරේ ගීතයයි. මේ ගීතේ විශේෂත්වය තමයි 1973 පසු බිහි වූ නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ යටතේ හඳුන්වා දෙනු ලැබූ නිදහස් වෙළඳ කලාපයේ ආශ්‍රිතව එතෙක් පැවති මේ කම්කරු අනපනත් බල රහිත වුණා. ස්ත්‍රී ශ්‍රමිකයන්ට පවා රාත්‍රී වැඩමුළුවල සේවයේ දීමට සිදු වුණා. එහෙම ඇඟලුම් කම්හල්වල අඩු වැටුපට සේවයට පැමිණි මේ අහිංසක යුවතියන්ගේ ජීවිතය, ඒ වැඩමුරය ගීතයට, ඒ වගේම දියවී යන ඒ යුවතියන්ගේ ජීවිතය ඒවාටම දියවී යන ආකාරය මේ පද රචනා කරපු බන්දුල නානයක්කරවසම් නිර්මාණකරුවාණන් අතින් ඉතාමත්ම අපූර්වට මේ ගීතය රචනා වෙලා තිනවා. මෙය අපි සීමා සහිත සිංලංකා සමාගමේ මල්වට්ටියක් කියන කැසට් පටියට 1988 ජනවාරි මාසේ වගේ තමයි අපි මේ ගීතය පටිගත කරේ. මීටම උචිත සාධාරණ වූ තරු නිර්මාණය කරේ රෝහණ විසින්. දැන් අපි අහමු රෑ වැඩමුරේ කියන ගීතේ.

නගේ මේ අපූරු තරුණ නිර්මාණය එක්කලෙත් අප අපිට සිටින අපේ රටේ අද්විතීය ඉතාමත්ම කෘතහස්ත ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු වන රෝහණ වීරසිංහයන් ඇති මේ ගී ගැයීමේදී දැනෙන රසවත් භාවය ඇත්ත වශයෙන්ම මේ ගායනයට ඇති පහසුව එහි රසභාවයන් ඉස්මතු කරන්න ඉතාමත් මෙහල් වෙනවා ඒ අයගේ තරුණ නිර්මාණ. ඉතින් මේ ගී රචනා කළේ ප්‍රේමකීර්ති දල්විස් කියන අපට අහිමි වුණු නමුත් අදත් අප අතර ජීවත් වන ප්‍රේමකීර්ති දල්විස් නැමැති නිර්මාණ කරවන්න ඇති.

අපේ මීළඟ ගීතය කලේ පැන්නත නැවුම් රහා නැත මොකද මන්දා ලිඳට වූයේ හදාගත් ලුණු මිරිස රහා නැත මොකද මන්දා දිවට වූයේ. මේ ගීය 70-80 දශකවල දී ගැයුණු ගීයක් මගේ සරල ගී වැඩසටහනකට අපට ඉතාමත්ම අර්ථාන්විත ගීත රාශියක් නිර්මාණය කරදුන් කේඩිකේ ධර්මාර්ධන කියන නිර්මාණකරුවාණන් අතින් තමයි මේ ගීය රචනා වුණේ. රෝහණ වීරසිංහ අතින් තමයි තනු නිර්මාණය සැකසුනේ. අපට ප්‍රේමය කිව්වහම යෞවන ප්‍රේමය, තරුණ ප්‍රේමය, පතිපතිනි ප්‍රේමය, ධාරක ප්‍රේමය කියන ආදී නොයෙකුත් ප්‍රේමයේ ස්වභාවයන් අපි දකිනවා. ඉතින් මේ ඇවිල්ලා පතිපතිනි ප්‍රේමය කියන්නේ බිරිඳ ගෙදර නැති වුණාම ස්වයං පුරුෂයාට දැනෙන සිත්තැවුල, කාන්සිය, පාළුව. එයින් ඇත්ත වශයෙන්ම සැබෑ පතිපතිනි ප්‍රේමයක ඇති සැබෑ ප්‍රේමයේ තියෙන සැබෑ ස්වභාවය තමයි මේ ගීයේ කියාපාන්නේ. ඒ නිසා මේ ගීය තාමත්ම අර්ථාන්විත රසපූර්ණ ගීයක් වශයෙන් හැඳින්විය හැකියි. අපි දැන් ඒ ගීය රස විඳිනවා.

ශ්‍රුති දේවින්ද ශ්‍රුති සුනිල් ලෙදරිසිංහ ප්‍රවීණ ගායන වේදයන නිවතුමන්ට හැමදාමත් අපේ ගෞරවනීය ආරාධනාව තාමත්ම නිහතමානීව පිළිගෙනවෙත් ලක්කන සඳදිය දහරෙහි ප්‍රාසංගික සජීවකරණය ඔබතුමන්ගේ මధుර ස්වරයෙන් ඒ ගීත තුල සැඟවුණු අතීත මතකයන් අවද කරමින් රසවත් කළාට අදත් ඔබතුමන්ට අපි සමු දෙන්න මේ වේදිකාවෙන් නැවතත් ඔබතුමන්ගේ ගීත සමුච්චයේ රසය බෙදා හදා ගන්න ලක්කන සඳදිය දහරෙහි ප්‍රාසංගික සජීවකරණ වේදිකාවේ සිට මුණ ගැහිමුයි කියන ආදරණීය ආරාධනාව තුල භවිසුති නැවතත් ඔබතුමන්ට ආදරණීය සහෘද රසවතුනි සුනිල් ලෙදරිසිංහ ප්‍රවීණ ගායන වේදිකාවන්ට වේදිකාවෙන් සමු දෙන්නේ ඇයට මේ වේදිකාවට ආරාධනා කිරීමේ අපේක්ෂාවයි. ඊට මත්තෙන් මට මොහොතකට අවසර දෙන්න ලක්කන සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය වෙනුවෙන් අපට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිපදවත් සිහිපත් කරන්න අපට අනුග්‍රහය එකතු කරන අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා NLB රසවතුනි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දෙවැන්තම සුපිරිතෑග දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාඳුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLB මෙගා පවර් ලොතරැය්‍ය මුදල් හිණේ වගේම සුපිරි මෝටර රථයක සිහිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපට අනුග්‍රහය එකතු කරන්න අපිත් සමගින් නත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍රගෙන්ව අපි දාහරන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, ගැන්නු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල්හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767795 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ පිළිපතවත් බොහොම ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරනවා. හොඳයි. එබනම් ආදරණීය සහෘද රසවතුනි අපි දෑත් එක්කොට හොඳ උණුසුම් අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු. දීපිකා ප්‍රදර්ශනයේ ප්‍රවීණ ශිල්පිනියට නැවතත් මේ වේදිකාවට ගොඩ වී ඇගේ මధుර ස්වරයෙන් සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු.

මා ඊළඟට ගායනා කරන්නේ බණ්ඩාර ඇහැලියගොඩයන්. මට ලියා දුන්නු මුල්ම මගේ කැසට් පට ගීත දෙකක් තිබුණා. ඒ තමයි සිනා පොදක් වී එක. දෙවැනි ගීතය අන්න බලන් ගීතය. දෙකම එක වගේම ජනප්‍රිය වුණා. අන්න බලන් ගීතයෙන් හැමදාම දරුවෝ ගැන කතා කරනවා. උදේ පාන්දරට කොක්කු රෑනක් වගේ. ඉතින් අම්මලා ලෑස්ති කරලා මග බලාගෙන ඉන්නවා ඉතින් දරුවෝ ටික යනකම්. ඒ අම්මලගේ හීනය තමයි තමන්ගේ දරුවෝ කවදා හරි ලොකු දුවෙක් ලොකු පුතෙක් වෙනවට. එතෙන්දි ලොකුයි කියලා අදහස් කරන්නේ උසමහතින් නෙවෙයි, මේ සමාජයට වැඩදායි හොඳ දියණියක් සහ පුතණුවෙක් කරන්නට. ඔවුන් බලාගෙන ඉන්නවා. එක පෙන්සල දෙකට කඩන් අකුරු කරපු කාලේ මතක් වෙනවා ඒ අම්මටත්. එක පන්තියේ සමහරලාවට තමන්ගේ තියෙන දේවල් බෙදා හදාගෙන අකුරු කරපු කාලේ ඇත්තටම කොයිතරම් සුන්දරද. මං හිතනවා හැමදාමත් මේ ගීතය අපේ ජීවිතයට අපේ පාසල් කාලේ මතක් කරනවා. අපි මේ ගීතය රස විඳිමු. මේ ගීතය සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන්.

මා මීළඟට ගායනා කරන්නට තෝරගත්තේ අපේ රටේ රසික රසිකාවියන් ඉතාමත් ආදරය කරපු කවිය ඔබ ගීතය. මෙහි පද රචනය සුනිල් ආර්ගමගේ රචකයාණන් විසින්, සංගීතවේදී රෝහණ වීරසිංහන් තමයි මෙහි සංගීතය නිර්මාණය කළේ. වියෝනු පෙම්බතෙක්. හැබැයි තාමත් ඔබ ගැන මට ලියා ගන්නට බැරි ඔබ කවියක් වගේ ඉතාම සුන්දරයි. කවිය ඔබ.

සුති දෙවෙනිම සුති දීපිකා ප්‍රදර්ශනයේ පෙරස් ප්‍රවීණ ශිල්පිනිය නබුතු වේටත් අදත් අපේ ගෞරවනීය ආරාධනය තුල සපෙමින මේ ආදරණීය සහෘද රසවතුන් වෙනුවෙන් ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර හඳුබමින් ලක්කඳ සඳදී දහර මේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රසවත් කළාට අපි වේදිකාවෙන් ඔබතු මේටත් සමුදෙන්නේ ශලිත් නිවේදිකාවේ සිට ඔබතුමගේ මధుර ස්වරයෙන් ගයන්නට අපි මුණ ගැහිමුයි කියන ආදරණීය ආරාධනාවක් කරමි. භූමි සුති එවතත් ඔබතුමයට. එබලම් ආදරණීය සහෘද රසවතුනි සුනිල් ස්වරයෙන් රස ගැන්වුණු, ඊවැගේම දීපිකා ප්‍රදර්ශනයේ පීරිස් ස්වරයෙන් ප්‍රේමණීය වූ ලක්කඳ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ අවසන් වරතෙක් මෙතැන් සිට ගයන්නට අපි හොඳ අත්ව සම්ප්‍රසාදයකින් වේදිකාව බාර කරමු. ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රවීණ ගායන වේදිකාවට අපි හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.

මම ඊළඟට තෝරාගත් ගීතය ඉතාමත්ම සංවේදී අදහසක් දරන ගීතයක්. කුමාරදාස සපතන්ත්‍රි කියන්නේ එවැනි සංවේදී අදහස් තේමාවන් තමන්ගේ ගීත රචනයට හසු කරගන්නා විශිෂ්ට ශිල්පියෙක්. ඉතින් එතුමා විසින් මේ රචනා කරන ගීතයක් දැන් බොහෝ දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක් එක අයියයි මේ තමන්ගේ පවුල වෙනුවෙන්ම කිසියම් දෙයක් උපයා ගන්නට ඉන්නේ. නමුත් මේ බර දරා ගන්නට බෑ පවුලට. අම්මවත් රකින්න ඕනේ, පවුලේ අනිත් අයත් රකින්න ඕනේ, පියා නැහැ. ඉතින් ඒ නිසා මේ නැගණියත් කිසියම් ගෙදරක මේ නිවෙස්සක මේ මෙහෙකට යනවා. ඉතින් ඒ ගිල්ල ඒ දුක් පහන්සියෙන් හම්බ කරනවා. ඉතින් ඒක බොහොම අනුවේදනීය චිත්‍රයක්, මමාපාන ගීතයක්. ඉතින් මේකට ඒ අනුවේදනීයත්වය දනවන තනුවක් නිර්මාණය කරමින් මම මගේ සරල ගී වැඩසටහනකට එවකට නිර්මාණය කරපු ගීතයක්. සපු ලිව්වේ මේ බැරිබර උහුලා කියන ගීතය. මම දැන් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.

එමනම් ආදරණීය සහෘද රසවතුනි, තවත් රසවත් හරවත් ප්‍රසංගික දිමාව සටහන් කරමින් ව්‍යාලක මන්දාවේ විදුලි පහන් දිවා දමා ඔබලගෙන් නික්ම යන්නට අපට අවසරයි. සප්තස්වර නිහඬ කරමින් අදත් ලකන සඳුදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට අපේ ගෞරවනීය ආරාධනය තුල සපෙමිනි සුනිල් ලදසිංහ ප්‍රවීණ ගායන වේදියාණන්ටත්, ඒ වගේම දීපිකා ප්‍රදර්ශන පීරිස් ප්‍රවීණ ගායන ශිල්පිනියටත්, ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රවීණ ගායන වේදියාණනේ සංගීත වේදියාණනේ ඔබතුමන්ටත් බෙහෙවින් විසුති. ඒ වගේම ආදරණීය සහෘද රසවතුනි, හැමදාමත් වගේ අදත් ලකන සඳුදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ රසය විඳින්නට ඒක රාශි වුණු ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් විසුති. අපි සමුගන්නේ අදත් ගලිත් සතියේක විරාමයකින් පස්සේ ඔබව හමු වීමේ බලාපොරොත්තුව පෙරදරිව ප්‍රාර්ථනා කරන ඔබට සුබ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. මම දසුන් වසන්ත, ආදරණීය රසවතුනි, ප්‍රේමයේ අපූර්වත්වය විඳින්න ලබන සතියේ ලක්කඳ සඳුදිය ධාර ප්‍රාසංගික සජීවකරණයේ සමගෙමි එක් අසුවක්. ඔබ සියලු දෙනාටම ප්‍රේමණීය රාත්‍රියක්.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: කුමාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැවුව.
3: මොකද කිව්වේ?
1: එන්නම් කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතෙයි කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයක් සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: වෙලාව රාත්‍රි 10යි, ලක්කඩ අහගෙන ඉන්නේ. අපේ මිනිස්සු හිතන් ඉන්නවා අපි වාසනාව විශ්වාස කරන්න ඕනේ. අපිට මොන හරි වැඩක් තිබ්බහම, නැත්නම් අපි ජීවිතේ සමහර තැන්වලදී හිතනවා මම වැඩ කරන්න ඕනේ නැහැ, මට වාසනාව පෑදේ කියලා. නෑ නෑ, වාසනාව කියන්නේ අපි වැඩ කරන තරමටම විශ්වාස කරන්න ඕන දෙයක්. ඉතින් ඔයාගෙත් වාසනාව පරීක්ෂා කරගන්න කැමති නම් ගන්න NLB ටිකට් එකක්.
2: බෝවන්, වාසනාව කියන දේ හැම තැනම තියෙන දෙයක්. ඒ විශ්වාස කරන්න ඔබ සූදානම් නිසාම දැන් ඔබේ අතේ තියෙනවා NLB ලොතරැයි වර්ග. ඉතින් ඒ ලොතරැයි වලට වාසනාව උදා කරන්න අදත් අපි සූදානම් වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ධනෙන්. NLB වාසනාව ගැන විශ්වාස කරලා ප්‍රථම ත්‍යාගලාභීන් වුණු කිහිප දෙනෙක්ට ඊයේ දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී චෙක්පත් ප්‍රදානය කිරීම අපි සිදු කළා. රුපියල් 5,20,00,000 ඉක්ම වූ මුදල් චෙක්පත් මේ වාසනාවන්තීන් අතරේ අපි බෙදා දුන්නා. අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, සහකාරී සාමාන්‍ය අධිකාරී පාලන චන්ද්‍ර හේරත් මහත්මිය, සහකාරී සාමාන්‍ය අධිකාරී නීති අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විමල්කා ජයමාලි මෙනවිය සහභාගී වුණා. අනිවාර්යයෙන්ම ඔබටත් වාසනාවන්තයෙක් වෙන්න පුළුවන් මේ පැය භාගයේ ඇතුළත. ඉතින් අද දවසේ NLB ජාතික ජයවර්ධනේ වාසනාවන්ත පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා නිශාන් ප්‍රියංකර මහතා. මේ හඳුන්වා දෙන්නේ අද අපේ අධීක්ෂණ මණ්ඩලය. ශ්‍රී ලංකා ජාතික රෝහලේ ගණක අධිකාරී දිනිදු S. කුමාර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී KHN පෙරේරා මෙනවියේ අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. එහෙමනම් අපි දැන් ලෑස්ති, ඔබත් ලෑස්ති වෙන්න ගන්න ජය අතට. අතට සල්ලි වෙනුවෙන් NLB ජය අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න සූදානම් 503 වෙනි දිනු මැදිමේ වාරයෙන්. ජයෙන් ජය ලැබෙන මොහොතට දැන් අපි එළඹෙමු. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය T, ජයග්‍රහී අංක 6367. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනයේ උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට රුපියල් 1,05,000 ජයග්‍රහකින් 233 දෙනෙක් අපි බිහි කරලා තිනවා.
3: English letters T, winning number 6367.
2: අද NLB ජය ලොතරැයියෙන් රුපියල් 1,05,000 ජයග්‍රහකයෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා කරංගාව NLB අලෙවි නියෝජිත කෝසල සුදත් මහතා. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 37 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද NLB ජය තුලින් වාසනාවන්තයින් 74,179 දෙනෙකු අතරේ රුපියල් 64,17,000 මුදලක් අපි බෙදා දුන්නා. වෙනි වතාවටත් නියත ධනයෝග හඳහනින් ඔබ වාසනාවන්තයෙක් කරන්න අපි දැන් සූදානම්. අද වාසනාවන්ත ජයග්‍රහී ලග්න සංකේතය මීන. මුල්ම ජයග්‍රහී අංකය අංක 50. මීළඟ ජයග්‍රහී අංකය අංක 54. හඳහනේ මීළඟ ජයග්‍රහී අංකය අංක 27. අද අවසන් ජයග්‍රහී අංකය අංක 45. අපේ රටේ ශක්තිය රණවිරුවන්. ඔවුන් රැක ගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 126 දෙනෙක් බිහි කළා.
3: winning zodiac sign is Pisces, winning numbers are 50, 54, 27, and 45.
2: අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා බැල්ලකැටුව අලෙවි නියෝජිත JK ලක්ෂ්මන් මහතා. ඒ අනුව අද හඳහනේ සමස්ත වාසනාවන්තීන් 133,644 දෙනෙකු අතරේ රුපියල් 91,301 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේ අනිවාර්යෙන්ම හඳහනෙන් ඔබට දිනා ගන්න පුළුවන් ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 38,48,339.20. දිනම ජය නියත ගොවිසෙත. මේ ආරම්භ කරන්නේ 4,477 වෙනි ජයග්‍රාහී දිනු මැදිමේ වාරය. 6,99,00,000 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න දැන් සූදානම් වෙන්න. අද වාසනාවගෙන ඉංග්‍රීසි අක්ෂරය I. මුල්ම ජයග්‍රාහී අංකය අංක 72. මීළඟ ජයග්‍රාහී අංකය අංක 13. මීළඟට වාසනාව ගේන්නේ අංක 21 ගොවිසෙතේ තීරණාත්මක අවසන් ජයග්‍රහණයේ අංක 16 කෘෂි කර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වයේ දක්වන ගොවිසෙතලුතරයින් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 55 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
3: winning english letter is i winning number 72 13 21 and 16
2: ඉංග්‍රීසි අක්ෂරත් එක්ක ජයග්‍රහී අංක තුනක් ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබට දිනන්න පුළුවන් ගොවිසෙතෙන්ම විතරයි. අදේ විදිහට වාසනාවන්තින් 5 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලවි කරනවා රංගන ආර්යදාස නාරම්වල, WDJ පැට්‍රික් කඳාන, මදන මහරාජන් වවුනියාව, WMG නන්දික මාකවිට, WS කල්යාණදාස අම්බලන්තොට. ඒ අනුව අද ගොවිසෙතේ සමස්ත වාසනාවන්තින් 121,509 දෙනෙකු අතරේ රුපියල් 85,25,300 20ක මුදලක් අපි බෙදා දුන්නා. රුපියල් 40ට රුපියල් කෝටි 7 ඉක්ම වූ සුපිරි තෑගක් හෙට ගොවිසෙතෙන් ඔබට දිනා ගන්න පුළුවන්. සම්පූර්ණ සුපිරි තෑග රුපියල් 7 කෝටි 217,057 756ක්. දවස සුබයි, සිහින දිනයි, ගන්නම ඕන ටිකට් එක සුබ දවසක් දැන් ඔබේ අතේ තියෙනවා. වෙනද වගේම අදත් මතක් කරනවා ඔබට දිනා ගන්න පුළුවන් ත්‍යාග රටාව ගැන. සුබ ලග්නයේ එක් ජයග්‍රහී අංක තුන ගලපා ගැනීමෙන් ඔබට පුළුවන් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105 තෑගි දිනා ගන්න. ජයග්‍රහී අංක තුනට රුපියල් 50,000 තෑගි එක්ක රුපියල් 25,000 තෑගි ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකයේ ගලපා ගැනීමෙන්. සෙසු තෑගිත් මදි නොකියන්න ඔබට දිනා ගන්න පුළුවන්. එහෙමනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 351 වෙනි දිනුමැදිනේ වාරය. අද ජයග්‍රහී සුබ ලග්නය කටක. සුබ අංකය අංක 37. ඊළඟ සුබ අංකය අංක 39. අවසන් සුබ අංකය අංක 25. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්ධන ත්‍යාග අංකය 2144. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 232 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 1,158 දෙනෙක් බිහි කරලා තිනවා.
3: winning zodiac sign is cancer. winning numbers are 37 39 and 25.
2: අද 251 වෙනි සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 50,000 ජයග්‍රහකින් 8 දෙනෙක් අපි බිහි කරනවා. ඒත් එක්කම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 39 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද සුබ දවසක් තුලින් සමස්ත වාසනාවන්තයින් 107,323 දෙනෙකු අතරේ රුපියල් 89,2920ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබව දිනවන්න තවත් ලොතරැයි වර්ග 4කින් දැන් සූදානමින් ඉන්නවා අනුෂි සමගින් ගයත්‍රි.
3: ඊළඟට මෙගා පවර්.
4: ලංකාවේ ලොතරැයි ඉතිහාසය වෙනස් කළ රුපියල් කෝටි 23ටත් රුපියල් කෝටි 47ටත් වැඩි අති දැවැන්ත මෙගා සුපිරි තෑගි දෙකෙන් පසු ඔබ සූදානම් වෙන ලංකාවේ ලොතරැයි වංශ කතාවේ වර්තමානයේ ලියන මේ රුපියල් කෝටි 29 අතික්ම වාගේ අති දැවැන්ත මෙගා සුපිරි තෑග්ගත් සමග ඔබ ජීවිතේ හැම හීනෙකටම හරියන සුපිරි තෑග්ගක් තියෙන මෙගා පවර් ලොතරැයි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ග වෙනුවෙන් අපි ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථයත් ඔබ වෙනුවෙන්ම වෙන් කරනවා. සුපිරිම තෑගි තුනක් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2583 වන දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරමු. අද මෙගා පවර් වෙතින් වාසනාව ගැන ඉංග්‍රීසි අක්ෂරය T සුපිරි අංකය අංක 1. දැන් ඔබ සූදානම් වෙන්නේ ඔබේ ජයග්‍රහී අංක 4 තෝරාගන්න. අද මෙගා පවර් පොදු වාසනාවන්ත අංකය අංක 76. ජයග්‍රහී දෙවන අංකය අංක 48. තුන්වනුව ඔබට වාසනාව ගැන අංක 12. අද මෙගා පවර් අවසන් වාසනාවන්ත අංකයයි අපි දැන් තෝරාගන්නේ ඒ අංක 51. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයි මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් සිව් දෙනෙක් වගේම 20 ලක්ෂ ප්‍රතියන් 49 දෙනෙක් අපි බිහි කරලා තිනවා.
5: Today selected English letter is T. සුබ නම is 1. winning numbers are 76 48 12 and 51.
4: අද මෙගා පවර් වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 6 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරනවා PS දයාවංශ ඉංගිරිය, ගාමිණී සිල්වා පස්සර, විල්රුක්ෂි රාජකාරණ අනුරාධපුර, DN සේනානායක මීරිගම, සෝමලතා අතුකෝරළ යංගල් මෝදර සහ ශාන්තිම රාජරත්න බටුවන්දරා පේනල්බී අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 122,449 දෙනෙක් අතරේ රුපියල් 82,60,440ක මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මේ මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගි රුපියල් 29,65,2,102ක්, පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. අද ධනනිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඉසෙඩ්. මෙන්න වාසනාවන්ත පළමු අංකය අංක 56. ජයග්‍රහී දෙවන අංකය අංක 45. තුන්වන වාසනාව ගැනනේ අංක 57. අද ධනනිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 23. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් මේ වසරේ අති දවන්ත සුපිරි ත්‍යාගලාභියෙක් වගේම 20 ලක්ෂපතියන් 30 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා.
5: Today selected English letter is Z, winning numbers are 56, 45, 57 and 23.
4: අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2ක ත්‍යාගයකට හිමිකම් කියන්නට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා කෑගල්ල NLB අලෙවි නියෝජිත HG වික්‍රමසිංහ මහතා. ඒත් සමග වාසනාවන්තයින් 91,668 දෙනෙක් අතරේ රුපියල් 53,760ක මුදලක් අපි බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,75,80,311.792ක්. මේ වෙනකොට මේ අවුරුද්ද NLB ලොතරැයි පත් අතර වැඩිම සුපිරි ත්‍යාගලාභීන් පිරිසක් දී කියලා තියෙන ලොතරැයි ලොව රජ කිරුළ පැලඳි මහජන සම්පතේ 6,235 වන දිනුම් භාරයට අපි සූදානම්. රුපියල් 2,90,00,000 වාගේ සුපිරි ත්‍යාගයක් තිනවා අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරලා. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 4,4,4,7,2 සහ 7. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබදාර මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් වගේම 25,00,000 198 දෙනෙක් අපි බිහි කළා තියෙනවා.
5: Today selected English letter C, winning numbers are 444727.
4: අද මහජන සම්පතෙන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයකට හිමිකම් කියන්නට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා දඹුල්ල NLB අලෙවි නියෝජිත DMKN දස්සනායක මෙනවිය. ඒ විතරක් නෙවෙයි ලක්ෂපතියන් 24 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. ප්‍රියංගනී ප්‍රනාන්දු වාද්දුව, අජිත් අලහකෝන් පිටකෝට්ටේ, GAK මෙන්ඩිස් කහට ගස්තිගිරිය, චන්දන මහේෂ් පැල්බත්ත, MP කුමාරි පැලියගොඩ, APL ශානිකා කිරිබත්ගොඩ, මංගලිකා මල්කාන්ති හිරිපිටිය, කෘෂානි සචිනිකා ගම්පොල, මුනියන්දි කෝනේශ්වරන් පුස්සල්ලාව, සුනීතා ප්‍රනාන්දු මොරටුමුල්ල, PRAපාල කොළඹ කොටුව, කාන්ති ශිරාණි පිටකොටුව, RMNKB රත්නායක කුඹල්ගමුව, PHJ රාජකරණ අනුරාධපුර, කුමුදුනි සාගරිකා මිනුවන්ගොඩ, ප්‍රසාද් ජයසිංහ නාත්තන්ති, WS සුභාෂිනි මීගමු, චන්දන කුමාර කුරුණෑගල, ප්‍රමිලා උදේනි පිළියන්දල, උපාලි විටච්චි කිතුල්ගල, ජීවදය කුමාර බාලච්චින සහ PD දයාවති රිදීගම, ඒ වගේමයි තවත් වාසනාවන්තින් දෙදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 260,377 දෙනෙක් අතරේ රුපියල් 2,12,85,800ක මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 299,12,008ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 අනුව. අද සම්පත 810 වන දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 4, 7, 2 සහ 7. අද සම්පත draw number 810, today's winning English letter is C and the winning numbers are 4, 7, 2 and 7. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 සබගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ශෛග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා රාජාංගනේ NLB අලෙවි නියෝජිත එරංග ශ්‍රීමාල් ජයතිලක සහ තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ වගේමයි රුපියල් 50,000 සබගින් දිනා ගන්න වාසනාවන්තින් 49 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමග වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,15,64,280ක මුදලක් අපි අද සම්පතෙන් අද ඔබ අතර බෙදා දෙනවා. වාසනාවන්තින් 9,36,662 දෙනෙක් අතරේ රුපියල් 7,93,56,820ක අති දවන්ත තෑගි මුදලක් අපි ඔබ අතර බෙදා දෙනවා NLB ජාතික ජයවර්ධනේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය NLB.

0: මට අපේ පළවෙනි ස්ටුඩියෝ එක මතක් වුණා.
1: ස්ටුඩියෝ එකද? ෆස්ට් කිස් එකද?
0: මොකක්ද අනේ මේ වැඩ ඇස්සේ ඔයත් කියන කතා?

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගීවීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පින්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින්

වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

කර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලක්කන අහගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැල.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

මහත්මයාගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර